ඉවලි පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: ரேடியோ ITN රටට වග කියන රේඩියෝ.
1: වෙලාව 5 විනාඩි 37යි.
2: මොටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මොටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මොටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty motorcycle වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100
0: 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: imam Buduras Dekadati.
1: 5 FM 93.7 Lakhana Radio ITN.

0: ලකන්ද රේඩියෝ ITN
1: වෙලාව දෙපහයි විනාඩි 54යි.
2: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS Agri Business within Sonalika Tractory Mahapulavata Mahabalayak
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

0: ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්.
1: අයිබෝවන්, සුබ දවසක්. තමන් වපුරන දේ දන්න අයට තමන් නෙලා ගන්න දේ ගැන බයක් උපදින්නේ නැහැ. තමන් වෙනුවෙන් හෝ අනුන් වෙනුවෙන් වෙහෙස නොබලා කටයුතු කරනකොට තමන් අතින් සිදුවෙන වැරදි අඩුපාඩු අවම කරගන්න වෙනමම උත්සාහක නිරත වන කෙනෙක්ට මං ඒ කිව්ව කතාව හරියටම ගැළපෙනවා. අනාගත ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් තබන පියවර ප්‍රතිඵලදායක වෙන්නේ ඒන් වෙන හානිය තමන්ටත් අනුන්ටත් අවම වෙන තරමට. මොකද හින හැබෑ කරගන්න සමහර වෙලාවට අපිට ඉක්මන්, නමුත් වැරදි මාවත් මේ ජීවිතේ කොතෙකුත් මුණ ගැහෙනවා. ඒ වගේ අපි ගන්න ඉක්මන් තීරණවල ප්‍රතිඵල වෙන්නේ නිවේ සනසෙල්ල පස්තවෙන්න අපිට කාලය නිර්මාණය කරලා දෙන එක. ඒ නිසා සෑම විටම හෘද සාක්ෂියට එකක මනුස්සෙක් විදියට වැටෙන්න පුරුදු වෙන්න. දන දන වැරදි කිරීම මෙන්ම නොදැනුවත්ව හෝ ඔබෙන් සිදුවෙන්න පුළුවන් වැරදි අඩුපාඩු අවම කරගන්න බුද්ධිමත් වෙන්න. මං ආයෙමත් කියනවා, තමන් වපුරන දේ ගැන දන්නායට තමන් නෙලා ගන්න දේ ගැන බියක් උපදින්නේ නැහැ. මොකද ඒ අය හෘද සාක්ෂියට එකගව ජීවත් වෙන සාමකාමී මනසක් තියෙන ශක්තිමත් මිනිස්සු. ඔබටත් ඒ අයගෙන් කෙනෙක් වෙන්න උත්සාහ කරන්න පුළුවන්. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: පොසිටිව් වයිබ්ස් විත් චාමි.
0: Lakhanda Radio ITN
3: Velau dehayai
4: Kaatak kalin pattara vistara samaga alutuma toraturu danaganna Unusummula deshapalanaya Vidis Kreeda toraturu savistarana
5: Lakhanda Momadin is out

0: අයිබෝන් සුබදසන චක්‍රහි වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. අද ජුනි මාසයේ 12 දා සිකුරාදා දවසේදී අපි දැසන මේ විදිහට හමුවන්නේ අයිබෝන් සුබදසනක් මේ කළා.
1: අයිබෝන් ගහන සුබදසනක්.
0: අදත් සුදනම් ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති වගේම අනිකුත් ප්‍රවෘත්ති වලට අපි අවධානය යොමු කරන්න. මේ අද දිනමින පුවත්පත වාර්තා කළ තියෙන ප්‍රධාන සරස්තලයක් අවිධිමත් පාස්පෝර්ට් ළඟ තබා ගැනීම. ශෂි වීරවංශගේ සිරදඬුවම ස්ථිරයි. ලක්ෂයක දඩයකුත් අභියාචන ඉවත තමයි අද චන්දන ජයවීරයි වාර්තාව දිනමින පුවත්පත වෙනුවෙන් ගෙනවිත් තිබෙන්නේ. එතකම අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලට අවධානය යොමු කරන කලින් ඩේලි නිවුස් පුවත්පතට.
1: He's again forged passport case. Shashi Veerwanshya's jail term affirmed. High Court upholds Magistrates Court sentence. For the more detail, an appeal filed by former Minister Vimal Veerwanshya's wife, Shashi Veerwanshya, against 2-year prison sentence and fine imposed on her by the Colombo Magistrates Court for possessing an illegal foreign passport was yesterday dismissed by the Colombo High Court. Delivering the judgment, Colombo High Court Judge Manjula Tilakaratna upheld the sentence given by the Colombo Magistrates Court. It's over to you, Gihan.
0: අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළ වසර දෙකක සිරදඬුම සහ දඩය ඉවත්කොට තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා රණසිංහ මුදියන්සේලාගේ ස්ථිරා චෝදයන්තේ හෙවත් ශෂි වීරවංශ මහත්මිය ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කළා කියලා සඳහන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරුව මංජුල තිලකරත්න මහතා අභියාචක විත්තිකාරියට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දුන් තීන්දුව ස්ථිර කරන බව ප්‍රකාශ කළා. ව්‍යාජ තොරතුරු සපයා අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු ශෂි වීරවංශ මහත්මිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට 2022 වසරේ මැයි මාස 27 වනදා බරපතල වැඩ සහිතව වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබුණා.
1: Let's move to the Daily News newspaper, Gihan. Today, the Daily News newspaper said, organized crime underworld activities under control, police said. For the more detail, Sri Lanka police have successfully brought organized crime and underworld activities under control compared to previous years, Crime Division Deputy Inspector General Chandana Kodithwaku said, speaking at a special media briefing held at the Government Information Department Auditorium. Let's see more details about it in Sinhala Gihan.
0: අපි යන මලකඳ ප්‍රවෘත්තියට පසුගිය කාලයට සාපේක්ෂව මේ වන විට සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරීත්වය පාලනයකට ලක්කර ඇති බව නියෝජ්‍ය පොලිස් ප්‍රති චන්දන කොඩිතුවක්ක මහතා සඳහන් කළා. මෙරට ක්‍රියාත්මක බවට සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 46න් 24ක්ම මෙහි වූ පුද්ගලයන් අත්අඩංගුවටගෙන ඇති බවයි නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා එහිදී සඳහන් කළා තිබුණේ. අපි අහලා බලමු අද දවසේදී මොනවද මේ සම්බන්ධයෙන් සඳහන් කළා තිබෙන්නේ කියලා. එතුමන් ඊ දවසේදී වාර්තා කළ දෙන තොරතුරු අනුව අපි අහලා බලමු එතුමන් මොනවද කියන්නේ කියලා.
2: 25 වසරේදී මිනි මැරුම් 11ක් වාර්තා වෙලා 26 වසරට ඉතාම හොඳ ප්‍රගතියක් අරන් තියෙනවා. 26 වසර වෙද්දී අපි සංවිධානාත්මක අපරාධ නැත්නම් මිනි මැරුම් 20ට අඩු කරලා තියෙනවා. අපි අඩු කරපු හේතුව තමයි මිනි මැරුම් කරන්න මේගොල්ලන්ට අවි තියෙන්න ඕන. මැෂින් ගන් කිව්වම T56, AK-47, 9mm Browning pistol, revolvers, machine gun. තමා මේගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඒ මැෂින් ගන් 2020 වසරේදී 1459ක් අත්අඩංගුවට අරන් තියෙනවා. 21 වසරේදී අපි අත්අඩංගුවට ගන්නවා 2225. 22 වසරේදී 1684. ඒ වගේම 23 වසරේදී වැඩිම අත්අඩංගුවට අරගෙන 3022ක්. 24 වසරේදී 2414ක්. මේ ආකාරයට අත්අඩංගුවට අරගෙන තමයි අවිහිග කරේ සංවිධානාත්මක අපරාධ කාර්යාලයට. දැන් මේ පහුගිය දවස්වල අපිට කොළඹ කරපු මිනි මැරුමක් අපි රජ රස පරීක්ෂකට ඒ අවිය අත්අඩංගුවට ගත්තට පස්සේ යවලා බලපුවම ඊට දවස් දෙකකට කලින් මාතර කරපු මිනි මැරුමකටත් ඒ T56 තරම් සම්බන්ධ කරගෙන තිබුණේ. ඒතකොට බලන්න මාතර කරලා ඒක කොළඹට ගෙනාවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ලොකු අවිහිගයක් තියෙනවා. අනික තමයි විදේශීය රටවල ඉන්න සංවිධානාත්මක අපරාධ නායකයින් එක එක රටවල දේශපාලන රැකවරණ විවිධ මාතෘකාව ඔස්සේ ඉන්න සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් ලංකාවේ 46ක් තියෙනවා. 46න් මේ වෙද්දී 24ක් අත්අඩංගුවට අරගෙන තියෙන විදේශීය රටවල ඉඳන් මෙහෙට ගෙනාවා.
1: මෙරට සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ වැදගත් සංදිස්ථානයක් සන්ටහන් කරමින් අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට ලෝක සෞඛ්‍ය සංවිධානය සුවිශේෂී පිළිගැනීමක් ලබා දී තිබෙනවා. ඒ අනුව එම ආයතනය ඩෙංගු රෝග කළමනාකරණය පිළිබඳ පුහුණු සහ පර්යේෂණ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීමටයි නියමිත. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඒ.බී. සඳනායක මහතා ඒ පිළිබඳව කරුණු පැහැදිලි කළා.
3: ශ්‍රී ලංකාවේ රෝහලකට මෙම තත්ත්වය ලබා දුන්න පළවෙනි අවස්ථාව විශාල ආඩම්බරයක්. මෙම තත්ත්වය අපිට ලබලා දීලා තියෙන්නේ අවුරුදු 4කට. ඒ අවුරුදු 4 ඇතුළත අපි හරිම අභියෝග ගණනාවකට මුහුණ දෙනවා. ඒ අභියෝග අපි නියමාකාරයෙන් ජයගත්තොත් තමයි අපිට නැවතත් තවත් අවුරුදු 4කට මෙම තත්ත්වය ලැබෙන්නේ. මෙතෙක් කාලයක් අපේ රටෙන් හැම වෙලේම වෙනත් රටවලට ගිහිල්ලා පුහුණුව ලැබීම තමයි සිදු. නමුත් මින් ඉදිරියට ජාතික බෝවන රෝග විද්‍යායතනයට හැකියාව ලැබෙනවා වෙනත් රටවල, විශේෂයෙන්ම සියාරෝ කණ්ඩයට අයිති රටවල සෞඛ්‍ය සේවක කණ්ඩායම් අපේ ආයතනයට ගෙන්නගෙන ඩෙංගු කළමනාකරණය සහ පර්යේෂණ පිළිබඳ පුහුණු කිරීමට සහ අපේ පර්යේෂණවලට සහභාගී කරගන්න.

0: අකට මෝනින් නිවුස් වලට හංගන වෙලාවමත කරන වෙල උදෑසන 6යි
1: විනාඩි 15යි
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්නවා.

0: බලෞදසන 6යි විනාඩි 18යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන මේ අද දිනමින පුවත්පත වාර්තා කළ තිබෙන ප්‍රවෘත්තිය කෙල්දිනෝ බලපෑමට සූදානම් වෙන්න. ජලය, විදුලිය, ආහාර ගැන අවධානය ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් කියලා යද දිනමින පුවත්පත වාර්තා කළ තියෙන. අපි දිනමින පුවත්පතේ සටහනට අවධානය යොමු කරන්න ඕන මැද පිටුවල තමයි මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු වාර්තා කළ තිබුණේ. ඊට ප්‍රථමව යනවා අපි ඩේලි නිවුස් පුවත්පතට.
1: Yes, authorities discuss possible impact of the anticipated El Nino, officials told to prepare plans to ensure electricity and water. For the more in detail, authorities yesterday held extensive discussion on the possible impact of the anticipated El Nino conditions on the country's food security, drinking water supply and energy sector, as well as the immediate measure required to efficiently manage these sectors. Let's see more details about it in Sinhala Gyan.
0: ඉදිරියේදී ඇතිවිය හැකි එල්නිනෝ තත්ත්වය හමුවේ කෘෂිකාර්මික කටයුතු, ආහාර සුරක්ෂිතතාවය, විදුලිය හා ජල සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සැලසුම් සකස් කරන්නයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඉදිරියේදී මතුවිය හැකි එල්නිනෝ තත්ත්වය මෙරට ආහාර සුරක්ෂිතතාවය, පානීය ජලය සහ බලශක්තියන ක්ෂේත්‍ර කෙරෙහි ඇතිකරන බලපෑම සහ එකී ක්ෂේත්‍ර කළමනාකරණය කර ගැනීම සඳහා ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඒ පැවති අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙසේ සඳහන් කර තිබුණා. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි අධිකාරිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විදුලි ජනරල් ලංකා පෞද්ගලික සමාගම සහ ජාතික පද්ධති ක්‍රියාකරු පෞද්ගලික සමාගම ආදී අදාළ ආයතනවල නියෝජිතයෝ අවස්ථාවට එක්ුණා කියලත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත සටහන් කර තිබෙනවා. එතකම මේකලා දිනමින පුවත්පතේම සටහන් කළ තිබෙනවා. රන්මලි සෝමසිරිගෙන්න වාර්තාවක එල් නිනෝවෙන් බේරෙන්න බැවිලි ක්ෂේත්‍රය ඒකාබද්ධ සැලසුමකට කියලයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබෙනවා. අපි බලමු දිනමින පුවත්පතේ අතුල් පිටුවලට අවධානය යොමු කරලා.
1: එල් නිනෝ තත්ත්වයේ හේතුවෙන් ඇතිවිය හැකි අහිතකර බලපෑම් හමුවේ වැවිලි ප්‍රජාවගේ ජීවනෝපාය ආරක්ෂා කිරීම සහ ජාතික ආර්ථිකයට වැදගත් වන වැවිලි නිෂ්පාදන අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සියලු පාර්ශ්ව එක්ව සැලසුම් සහගතව ක්‍රියා කළ යුතු ඇතැයි වැවිලි සහ ප්‍රජා යටතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කළා. එම මහතා මේ විදිහට සඳහන් කළ එල් නිනෝ තත්ත්වයේ හේතුවෙන් වැවිලි ශ්‍රේෂ්ඨයට සහ වැවිලි ප්‍රජාවට එල්ලිවිය හැකි බලපෑම් සහ ඒ සඳහා ගත යුතු පූර්ව සෝදානම් ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍යංශයේදී පෙරේදා දින පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කියලයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: පාස්කු විමර්ශනවලට බාධා එපා, වින්දිතයෝ විරෝධතාවක. අද දිනමින පුවත්පත වාර්තා කළ තිබුණා ඡායාරූප සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු අපි යමු. දිවින පුවත්පතේ අතුල් පිටුවලට අවධානය යොමු කරන ප්‍රථමව අද සෑම පුවත්පතක්ම පාහමේ කළ මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණා. අපි යමු ඩේලි නිවුස් පුවත්පතට.
1: Yes, Ghanese Sunday attacks victims was. For the more in detail, a protest was held in Kattupalli yesterday by the families of the 2019 Easter Sunday attack victims. They demanded the arrest of suspect and protested targeted political attempts to interfere with the ongoing investigation. They noted the probe is finally making genuine headway. Now, let's see more details about it in Sinhala.
0: පාස්කු දින ප්‍රහාර විමර්ශන වලට බාධා කරන්න එපා. පාස්කු වින්දිතයෝ කටුවා පිටියේදී නිහඬ විරෝධතාවයක. අද ඩී මිහිඳු කුලයි වාර්තාව දිනමින පුවත්පත වෙනුවෙන් ගෙනෙන්නේ. පාස්කු විරුද්ධන එල්ල වූ කුරිරු බෝම්බ ප්‍රහාරයේ සැඟවූ සත්‍ය සොයන පරීක්ෂණ වලට බාධා කරන්න නොකරනු යැයි සඳහන් කරමින් පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් හා ඔවුන්ගේ ඥාතීන් එක්ව මේ ගමුව කටුවා පිටියේදී ඊයේ නිහඬ විරෝධතාවයක නිරත වුණා. පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදු කෙරුණ නීත්‍යානුකූල පරීක්ෂණ වලට සිදු කරන බාධා කිරීම බහා නවත්වනු විමර්ශකයන්ට හා නීතිපතිට තර්ජනය කරන අය අත්අඩංගුවට ගනු. පාස්කු බෝම්බ ප්‍රහාරයේ වින්දිත ජනතාවගේ හඬ යටවෙන් බැනර් හා පෝස්ටර් අතතිව මෙම විරෝධතාවය පැවැත්වුණා කියලයි අද දිනමින පුවත්පත සඳහන් කර තිබෙන. එතකම දිනමින පුවත්පතෙන් අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පතට. රෝහලේ සිටින සලේ බලන්න පවුලේ අයට අවසර දෙන්න. බිරිඳගෙන් ශානිට ලිපියක් ප්‍රදීප් ප්‍රසන්න සමරකෝණුයි වාර්තාවද දිවයින පුවත්පත වෙනුවෙන් ගෙනෙන්නේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා හමු වීමට තමාට තම දියණියට සහ පුත්‍රයාට අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතාට ලිපියක් යොමු කර තිබෙනවා කියලාත් අද වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා. සලේගේ රීට් පෙත්සම ජූලි 10ට කල් තබයි කියලායි අද වාර්තා කළ තිබෙන්නේ. ඒජේ අබේනායක ගිරණ වාර්තාවක දිවයින පුවත්පත වෙනුවෙන් අපි බලමු දිවයින පුවත්පතේ අතුල් පිටුවලට අවධානය යොමු කළා මේ සම්බන්ධයෙන් තොරතුරු වලට.
1: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගත් තමා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ජූලි මාස 10 දක්වා කල් තැබීමට අභියාචනා අධිකරණයේ ඊයේ නියෝග කළා. මෙම පෙත්සමේ සලකා බැලූ අවස්ථාවේ සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයේ හමුවේ කරුණු ඉදිරිපත් කළා. එහිදී නීතිඥවරයා කියා සිටියේ සිය සේවාදායකයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ. අද එම වාර්තාව කැඳවීමෙන් අනතුරුව වැඩිදුරටත් කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවද නීතිඥවරයා සඳහන් කළා කියලා තමයි අද දිවයින පුවත්පතේ සටහන්.
0: එතකම අපි ලක්ෂණ ප්‍රවෘත්ති අංශයට අවධානය යොමු කරනවා. කොළඹ මහනුවර හා ගාල්ල ජාතික රෝහල් වලට නව අධ්‍යක්ෂකවරුන් පත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය අංශය ආයතන රසක පුරපාඩු පැවති නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර සඳහාද පත්වීම් ලිපි ප්‍රදානය කර තිබෙනවා. ඒ අමාත්‍ය වෛද්‍ය නලින්ද චැතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්
2: දෙනෙක් පීපීජිලා කරනවට වඩා මේක මම දකින්නේ ටර්නින් පොයින්ට් එකක් සෞඛ්‍ය අමාත්‍යංශය. අපි ගොඩක් වැඩ කරලා තියෙනවා, අපි බිලියන ගණන් වියදම් කරපු වැඩ කරලා තියෙනවා. නමුත් ඒ සියල්ලටම වඩා මටනම් වැදගත්ම අවස්ථාව මේක. මේක නිකන් අර යුද්ධයක් ජයග්‍රහණය කරා වගේ වැඩක් ඇත්තට. ඒ තරම් වැදගත්. මොකද මේ DDG පත් කිරීම ටික නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. අපි හිර වෙලා හිටියේ. සෞඛ්‍ය අමාත්‍යංශය සහ රටේ ගුණාත්මක පිම්මක් පැනපු එපන්නන්න නායකත්වය දීපු කණ්ඩායම් බවට අපි පත් වෙන්නට ඕන. මොකද අපි කාටවත් පුද්ගලිකව ක්‍රෙඩිට් එකක් අවශ්‍ය නැති වුණාට සමූහයක් හැටියට මේ ගුණට ආවට පස්සේ ඒ සතුට අපිට ඉතුරුයි. එතන මේක රිලේ එකක්. අපි මේ වෙලාව බැටන් එක කරගෙන යන කණ්ඩායම අපි. ඒ නිසා අපි ඒ ටාගට් එකට හොඳම හැටියට ගමන් කරන්නට ඕන. කිසිම දේශපාලන බලපෑමක් නැහැ. කිසිම පුද්ගලිකව කරගන්න කියලා දෙයක් නැහැ. තියෙන්නේ මේ මොහොතේදී රටට අවශ්‍ය ඉදිරි ගමන යන්නට අපි හැමදාම එකතු වෙලා වැඩ කරමු.
3: News alert. Weather forecast.
0: බලෞදස්න 6යි විනාඩි 26යි සෑම පුවත්පතක්ම පාහේ තොරතුරු වාර්තා කළ තිබුණා. මේ කළාද මේ කාලගුණයේ තත්වෙන් වාර්තා වන තොරතුරු විදිහට දිනමින පුවත්පතේ සඳහන් කළ තිබුණේ සුළඟේ වේගය වැඩි වෙයි මුහුදු යන්න එපා කාලගුණයේ අනතුරු අංගවයි කියලා දරන්වලි සෝමසිරි ගිරණ වාර්තාවේ සටහන් වල තිබුණා. මම දැක්ක දිවයින පුවත්පතත් ඔය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණා. ඒ වගේම ලංකාදීප පුවත්පතත් අද ඔය සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරන සූදානම් දවසේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 10:30 නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අවධානය යොමු කරන්න බස්නාහිර සබරගමු සහ බයඹ පළාත් වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව සඳහන් මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි. හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි කියලත් අද වැඩිදුරටත් සඳහන් කළ තිබුණා. ඒත් එක්කම තවදුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළ තිබුණා මෙන්න මේ වගේ කතාවක්.
1: ඔව් අපි අවධානය යොමු කරමු අද ඒ සම්බන්ධයෙන් තොරතුරු වලට. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන සල්පේක පසුරෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 සිට 50 පමණ දක්වා වූ තද සුළං ඇතිවිය හැකි. සෙසු ප්‍රදේශවලට විටින් විට හමන පැයට කිලෝමීටර 30 සිට 40 දක්වා වූ තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බවයි සඳහන් වෙන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්.
0: එතකම දිවයින වටා පවතින අයහපත් කලකුණ තත්ත්වය හමුවේ මුහුද රළු වීම හේතුවෙන් දිවරින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව කංකසන්තුරයේ යාපනයේ මන්නාරම සිට කල්පිටිය දක්වා වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 60 කිලෝමීටර 60ක් 70ක් ඉහළ යා හැකි අතර හේතුවෙන් මුහුදු රළ ඉතා ඉහළ මට්ටමකට එසවීමේ අවධානමක් පවතින බවද ඔවුන් සඳහන් කළ තිබුණා. මේට අමතරව හලාවත මීගමු කොළඹ ගාල්ල සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවලද සුළඟේ වේගය වැඩිවීමේ හා රළ ඉහළ යාමේ අවධානමක් පවතිනවා. එම ප්‍රදේශවල රැකියාවේ නිරත වන දිවිවරයන් මුහුද යාමට පෙර පවතින තත්ත්වය පිළිබඳව මනා සැලකිලිමත් විය යුතුය වන අතර ආරක්ෂිතව රැකියා කළ හැකි යෝග්‍ය තත්ත්වයක් පවතිනම් පමණක් දිවිවර කටයුතුවල නිරත වන ලෙසත් අවදානම් අවස්ථාවලදී රැකියාවෙන් බැහැරවන ලෙසත් දැනුම් දී තිබෙනවා. එසේම සමස්ත දිවිවර ප්‍රජාව දිවිවර රැකියා සඳහා පිටත්ව යාමේ සිට මුහුදු රැකියාවේ නිරත වන කාලය සහ නැවත ආරක්ෂිතව ගොඩබිමට පැමිණෙන තෙක් සම්පූර්ණ කාලයක් පුරාවටම ජීවිත ආරක්ෂක කබා පැළඳ සිටීම අනිවාර්ය කර තිබෙනවා. පසුගිය කාල සීමාව තුළ සිදු වූ අනතුරු වලින් ජීවිත ආරක්ෂක කබා නිසා පැළඳ සිටි දිවිවරයන් ජීවිත සුරක්ෂිත වූ අතර එසේ නොකළ පිරිස්වලට සිය වටිනා ජීවිත අහිමි වූ බව නිරන්තරයෙන් සිහි තබා ගන්නා ලෙසද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා කියලයි අද දින මින පුවත්පත සටහන් කළ තිබෙනේ. මේ තමයි අද ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා වන ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල බවට පත්වලා තිබුණේ. අපි ගන්නා පුංචි විරාමයක්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලකන මෝනින් නිවුස් වලට. එක ආරාධනා කරනවා ඔබට FM 93.5 ලකන මෝනින් නිවුස් වලට එකතු වෙන්න. ලකන මෝනින් නිවුස් වලට හැංගෙන වෙලා මතක් කරා නම් වෙලා උදැසන 6යි
1: විනාඩි 36.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: Hvala da sem hajer vinar tihaj, api sudana ma davase di chati kalo trai mandali, e davase di dinu mandila dalo trai patola nela pratipala sa tahan karana yeha. Brahaspati da davasa juni maa sekula sunida, e davasa di mahajinu sampad kriyatma kutin chagrahi hai dahas desi pahalo sa na dinu baare. Vidhi hata, chagrahi ingrisi akshare baada patuna ke ingrisi akshare, chagrahi anka sa tahan nanwa anka paha anka dek, anka tuna, navata tanka tuna anka paha saha, avasana ita tanka paha, e davasa di mahajinu sampad hai dahas desi pahalo sa na dinu baare. Jagrahi ingrisi akshare saha jagrahi anka bavata patune.
1: Govisita Hardahas Harse Panas Hatwan Jagrahi Dinumware, Dase de Kriatnakuna, C English Sakshare, Vasanavant English Sakshare, Jagrahi Anka, Anka Tiha, Anka Hatalis Seka, Anka Hatalis Hai Sahavasanator, Anka Panas Pahavi the Hatai Satahan Vinny.
0: Megapava Jagrahi, the Dahas Pansi Hatatunga Dinumware, Dase de Kriatnakuna, Jagrahi English Sakshare, Vatapatune, Q English Sakshare, Jagrahi Superi Anka with the Hitanka Hyat, Jagrahi Anka with the Hitter, Anka Tuna, Anka Visi Hatur, Anka Panas Pahasaha, Avasanator, Anka Hatta Hatta.
1: Danani Dahane, the Dahas Disi Hatalis Pasuna Jagrahi Dinumware, Yidase de Kriatmukuni, J English Akshare, Vasanavant English Akshare, Jagrahi Anka, Anka Hatalis Panka Panas de Kanka Panas Hai Savasanator, Anka Hette, Atai Jagrahi Anka with the Hetta Satahan Vene.
0: Handahana, Jagrahi, the Huspansi Visi Hataravan of Dinumbari, the Vasidi Kratmukuna Balan of Jatika Lutrai Mandalin Biladigatu, Handahana Lutrai Satahan de Latibin, a Lagna Sankate about Batalatibin, it sing her Lagna Sankate, the killer, Etikum Jagrahi Anka Vidiharanga Dolahanka Visekanka Hatalis Dekasaha, Avasani Tanka Panas Hatara.
1: අද සම්පත 790 වන ජයග්‍රහණ දිනම් වාරයේ K ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහයි අංක සටහන් වෙනවා අංක 3 නැවතත් අංක 3 අංක 5 සහ අවසානයටත් අංක 5
0: NLB ජය ජයග්‍රහයි 483 වන දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ බලන්න ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදී ගත් NLB ජය ලොතරැයි පතේ සටහන් වෙලා තිබෙන ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වෙලා තිබෙන්නේ Y ඉංග්‍රීසි අක්ෂරයද කියලා එතකම ජයග්‍රහයි අංක විදිහට අංක 2 අංක 5 නැවතත් අංක 2 සහ අවසානයට අංක 9
1: සුබදවසක් 331 වන ජයග්‍රහී දිනම් වාරයේ කන්‍යා ලග්නයි වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක අංක 51 අංක 59 සහ අවසානයේට අංක 65 එතෙක්ම සුබදවසක් 331 වන දිනම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 2967 විදිහටයි සටහන් වෙන්නේ
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න Lakar morning news alert hangin velamata karanang velavu dasana hayai
1: vinadi 39

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01167 479 579
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
3: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
4: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවයට
5: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
4: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 450

0: ගොන් හමුදාව නවීකරණය කළ ප්‍රථම කෆීර් සීටුවල් ප්‍රහාරක ජිට්ටානය ගුවනට කියලා අදවසදි සඳහන් කළ තිබෙනවා. මහින්ද අලුත්ගෙදරයි වාර්තාව ගෙනවිත් තිබුණ මේ සම්බන්ධයෙන් තොරතුරු අපි හවධානයම කරමු. දිනමෙන පත්පතය ඇතුල් පිටවලට ගොන් හමුදාවේ කටුනායක කඳපුරේ නවීකරණය කරන ලද පළමු කෆීර් සීටුවල් ප්‍රහාරක ජිට්ටානේ පරීක්ෂණ පියසරිය ඊ සාර්ථකව සිදු කරලා තිබෙනවා. මේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු කෆීර් චිට් ප්‍රහාරක බල ඇනි නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය සුවිශේෂී සංදිස්ථානයක් ලෙස සනිටුහන් වනවා කියලයි අද වැඩිදුරටත් දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබෙන අපි බලමු. අතුල් පිටුවලට තව දහනය යොමු කරලා සිංහපැටවා විරුදාවලින් හඳුන්වනු ලබන අංග 10 ප්‍රහාරක බලගණයට අයත් කෆීර් ප්‍රහාරක ජෙට්යානය නවීකරණ වැඩසටහන ඊශ්‍රායල් ඒරෝස්පේස් ඉන්ඩස්ට්‍රීස් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව ක්‍රියාත්මක කරන ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන අතර මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු කෆීර් C2 කෆීර් C7 වර්ගයේ ප්‍රහාරක ජෙට්යාන හතරක් මෙන්ම කෆීර් TC2 වර්ගයේ පුහුණු ජෙට්යානයක්ද නවීනතම කෆීර් C12 තාක්ෂණික ප්‍රමිතිය දක්වා උසස් කිරීම සිදුවමින් පවතින බවද ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් නලින් වැවකුඹුර මහතා පවසනවා කියලයි අද දිනමින පුවත්පත සටහන් කර තිබෙන්නේ.
1: To the Daily News newspaper. Over 2,400 house owners booked for breeding mosquitoes. Furthermore, in detail, authorities have initiated legal proceedings against 2,401 property owners who neglect health instruction during the 3-day National Dengue Mosquito Control Program, which ended on Wednesday. Let's see more details about it in Sinhala Gyan.
0: අපි ඔබට නිරන්තරයෙන්ම මතක් කරනවා මේ ඩෙංගු අවදානම සම්බන්ධයෙන් නිරන්තරයෙන් ඔබේ අවධානය යොමු කරන්න කියලාද ලංකාදීප පුවත්පතත් මේ සම්බන්ධයෙන් මේ කළා තොරතුරු වාර්තා කළා තිබෙනවා. රෝගීන් ගණන ශීඝ්‍රයෙන් ඉහළට, රටම ඩෙංගු වසංගත අවදානමක සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති කියලා සඳහන් කළා තිබෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු වලට අපි අවධානය යොමු කළ බලමු. තවත් තොරතුරු අද වාර්තා කළා තිබෙනේ කොහොමද කියලා ෂේන් ප්‍රනාන්දුපුල්ලේ වාර්තාව ගෙනෙන්නේ. දෙවෙනිපුර ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාව ඩෙංගු වසංගත තත්වයකට මුහුණ දීමේ දැඩි අවධානමක පවතින බවට සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවා තිබෙනවා. මේ වසරේ මේ දක්වා කාලය තුල පමණක් ඩෙංගු රෝගීන් 39,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර රටපුරා ක්‍රියාත්මක කළ මදුරු මර්ධන වැඩසටහන් වලදී මදුරුවන් බෝවෙන ස්ථාන දහස් ගණන් හඳුනාගෙන තිබෙනවා. ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළේ පවතින රෝගී වර්ධනය අනුව හදිසි වැළැක්වීමේ පියවර ශක්තිමත් නොකළ හොත් ඩෙංගු රෝගය වසංගත මට්ටමක් දක්වා ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින බවත් අද වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා. එතකම ඩෙංගු මර්ධන සතියක් සද්දා සිට රංජන් කස්තුරි වාර්තාව ගෙනෙන්නේ. දිවෙනපුරා ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ලබන සතුදා සිට ඩෙංගු මර්ධන සතියක් ප්‍රකාශයට පත් කිරීමට ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පියවරගෙන තිබෙනවා. රටපුරා ඩෙංගු උණ රෝගය පැතිර යමින් පවතින බව එම නිසා මෙම පියවරගත් බවද ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය සඳහන් කළ තිබුණා. එතකම ගම්පහ අද සහ හෙට ඩෙංගු මර්ධන වැඩසටහනක් කියලා ලංකාදීප පුවත්පතම වැඩිදුරටත් සටහන් කළා තිබුණා.
1: ඔවද මේ සම්බන්ධයෙන් තිලකරත්න දිසානායක වාර්තාව අරගෙන ඉන්නේ. ඩෙංගු අධ්‍යවදානම් තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේම ආවරණය වන පරිදි විශේෂ ඒකාබද්ධ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට දිසාපති ලලින්ද ගමගේ මහතාගේ උපදෙස් පරිදි පියවරගෙන තිබෙනවා. අද සහ හෙට යන දිනයන් තුල මෙම වැඩසටහන ක්‍රියාවට නැන්වෙන බවයි දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේ සඳහන් කළේ කියලා. අද වැඩිදුර තොරතුරු විදිහට ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: රුපියල පිරිහෙයි, ඩොලරය යලි උඩයයි, ශ්‍යාම් නුවන් ගණේවත්ත ගිරණ වාර්තාවද දිවයින පුවත්පත වාර්තා කළ තිබෙනවා. අමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල යලි සැලකිය යුතු පිරිහීමකට ලක්වමින් ඊයේ අමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 337.82ක් දක්වා රුපියල් 2.43කින් ඉහළ ගොස් තිබුණා. අමරිකානු ඩොලරයේ විකුණුම් මිල පෙරේදා රුපියල් 335.39ක් ලෙස වාර්තා වී තිබූ අතර අමරිකානු ඩොලරයේ ගැනුම් මිලද රුපියල් 324.66 සිට ඒ රුපියල් 327.67 දක්වා රුපියල් 3.01කින් ඉහළ ගොස් තිබුණා. ඒ අනුව ඊයේ අමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සැලකිය යුතු ආගයකින් පහත වැටීමක් සිදු වී ඇති අතර පෙරේදා අමරිකානු ඩොලරයේ විකුණුම් අගය රුපියල් 6.69කින් පහත වැටුණා කියලත් වැඩිදුරටත් අද දිවයින පුවත්පත වාර්තා කළ තිබුණා. එතකම දිවයින පුවත්පතේම ශ්‍යාම් නුවන් ගණේවත්ත ගිරණ වාර්තාවකටයි මේ අවධානය කොටස් වෙළඳ

0: පොළ කඩා වැටේ කියලාද වාර්තා කළ තිබුණා දිවයින පුවත්පත. බලමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු.
1: කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 191.45කින් SNP ශ්‍රී ලංකා 20 දර්ශක ඒකක 50.14ක පහළ යමක් ඊයේ වාර්තා කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ අනුව ඊයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21.272.02ක් ලෙස සහ SNP ශ්‍රී ලංකා 20 දර්ශක ඒකකයේ 5935.28ක් දක්වා පහත වැඩි තිබෙනවා කියලා තමයි අද දෙවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: එතකම අපි අවධානය යොමු කරනවා දෙවයින පුවත්පතේම තවත් ප්‍රවෘත්තියකට. ඊශ්‍රායල්ගේ ශ්‍රමිකයන් එවූ කෝටි ගණනක් හැකර්ලාට ගෙහින් දිවිචානක පාර්ලිමේන්තුවේදී කියයි කියලා අද දිවයින පුවත්පත වාර්තා කළ තිබුණා. මේ සම්බන්ධයෙන් තොරතුරු අපි බලමු දිවයින පුවත්පතේ ඇතුල් පිටුවලට අවධානය යොමු කරලා. ඊශ්‍රායල සඳහා රැකියා සඳහා ඊශ්‍රායලයට ගොස් සිටින මෙරට තරුණ තරුණියන් පසුගිය අප්‍රේල් සහ මැයි මාසවලදී එවන ලද කෝටි ගණනක මුදල් හැකර් ප්‍රහාරයකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී DV චානක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක උපදෙස් මත එම ශ්‍රමිකයන් පසුගිය අප්‍රේල් සහ මැයි මාසවලදී පෞද්ගලික ආයතනයක් කරහා මෙම මුදල් ලංකාවට එවා ඇති බවද ඔහු සඳහන් කළා. එක් ශ්‍රමිකයෙකු සාමාන්‍යයෙන් මාසකට ඩොලර් 3000ක් පමණ එවන බවද මෙලෙස එවන ලද මුදල් නොලැබෙන බව දැනගැනීමෙන් පසු එම ශ්‍රමිකයන් තානාපති කාර්යාලයට පැමිණිලි කර ඇතත් මේ දක්වා ඔවුන්ට ඒ සම්බන්ධව කිසිදු විසඳුමක් ලැබී නැති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද වැඩිදුරටත් දිවයින පුවත්පත සටහන් කර තිබෙන්නේ.
1: කුවේටේ මත් මෙහෙයුමට ලාංකික තිදෙනෙකුත් හසු වෙලා. අද ලංකාදීප පුවත්පතයි වාර්තාව අරගෙන ඉන්නේ විමුක්ති ශ්‍රුද්‍රිගෝ. ලංකාදීපට ගෙනෙන වාර්තාව ජාවාරම් කිරීමට සහ පෞද්ගලික භාවිතයට මත්ද්‍රව්‍ය තහනම් ඖෂධ ළඟ භාවිතයට මත්ද්‍රව්‍ය තහනම් ඖෂධ ළඟ තබාගත් 7 දෙනෙකු වැටලීමේදී කුවේට් ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ අතර ලාංකිකයින් 3 දෙනෙකුද සිටින බවත් එරට සුදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සටහන් කරලා තියෙනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන්.
0: මෙදිවෙන පුවත්පත හේමන්ත රන්දුරු නෝමන් පාලේ වඩන සහ මහරගම SD අබේසිංහ ගිරණ වාර්තාව ගගනයි අප්පුගේ පුතයි දුබායි වලින් පොම්ප කළ කෝටි 7ක කුඩු වේරහැරුදී මාට්ටු. පැලියගොඩ අපරාධ කොට්ටාසේ නිලධාරින් විසින් වේරහැර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 7කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තුගයක් ඩුබායි රාජ්‍ය සිට මෙරටට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ගගන සහ අප්පුගේ පුතා චමිල නැමති මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට අයත් බවට විමර්ශන වලින් හෙළි වී තිබෙනවා කියලත් අද වැඩිදුරටත් දිවයින පුවත්පත සටහන් කළ තිබුණා. මේ තමයි අද දිවයින පුවත්පතෙන් වාර්තා වන තොරතුරු බාට පත්ලා තිබුණේ. අපි පුංචි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු. ලක්ෂණ මෝර්නින් නිවුස් වලට එකලකන මෝර්නින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරන්නම්. වෙලාව 6:06
1: විනාඩි 50යි.

0: Leader Radio ITN.
1: ලකන මොනින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරණම් වල උදැසන 6යි
2: විනාඩි 54යි
0: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත Around the World

0: පළව දස්සනහ විනාඩි 54යි අපි සූදානම් දවසේදී විදේශ පුවත් මොනවද කියලා හොයලා බලන දවසේදීත් අපිත් එක්ක එකතු වෙනවා ලකන ප්‍රවෘත්තිංශයේ සහකාර කළමනාකරු එවැගේම ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂක චන්දන මාර්සිංහ අයබෝන් සුබදාසනක් ඔබට
1: අයබෝන් සුබදාසනක් කියන්නේ මේකලා
2: අයබෝන්
0: අපි මේකලා සෑම පුවත්පතක්ම පාහියද්ද වාර්තා කළ තිබුණා ප්‍රධාන සිරස්තලය විදෙහට යුද්ධයට දින 104යි මැද පෙරදිග යලි ඇවිලෙයි ඇමරිකාවෙන් ඉරානයට ගුවන් ප්‍රහාර හෝමුස් මුළුමුණින්ම වසාදමයි බොරතෙල් මිලත් ඉහළට කුමන තර්ජන ආවත් නැගී සිටිනවා ඉරානය කියයි කියලාද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් වාර්තා කළ තිබුණා. ඒ වගේම දෙවෙනි පුවත්පතත් මම දැක්කද ඒ සම්බන්ධයෙන් ප්‍රධාන සිරස්තලයේ වාර්තා කළ තිබුණා. දෙපැත්තම යලි ඇවිලෙයි ඉරානය හෝමුස් වසයි ඉරානයේ ඉන්ධන නැවකට එල්ල වූ ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් ඉන්දියානු වූ තුනක් මරුට කියලා වාර්තාව ලෝක තෙල් මිලත් නැගී කියලායි සටහන. මේ සම්බන්ධයෙන් අපි වැඩිදුරටත් තොරතුරු දැනගන්න සූදානම් චන්ද්‍ර මාර්සිංහ මහතාගෙන්.
1: ඊයේ සහ පෙරේද කියන දින දෙක තුළ තම බරපතල විදිහට දෙපාර්ශ්ව අතර ගැටුම් ඇති වුණා. එතකම ඊයේ රාත්‍රියේ විද්දී ඇමරිකා ජනාධිපතිවරයා කියලා තිබ්බා ඉරානයේ ඉන්ධන නිෂ්පාදනය කරන ප්‍රධාන දූපත අත්පත් කරගන්නවා කියලා. ඊට බරපතල තත්ත්වයක් නිර්මාණය වෙලා තිබුණා. හැබැයි ඊට පැය කීපයකට පස්සේ ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කළා ඉරානයත් එක්ක යුද්ධය නතර කිරීමේ මූලික ගිවිසුම අවසන් කියලා. දැන් සැලසුම් කළ ප්‍රහාර නතර කරනවා කියලා. ඔව් එහෙම කියලා තියෙනවා. ඉරානය යුද්ධයට විශාල විසඳුමක් ලබා ගන්න පුළුවන් කියලා තමයි ට්‍රම්ප් ජනාධිපතිට කියලා තියෙන්නේ. මේ ගිවිසුම යුරෝපයේදී අස්සම් කරන්න නියමිතයි කියලා ඔහු සඳහන් කරනවා. දැන් ගිවිසුමට ඇතුළත් වෙන විදිහට හෝමුස් විවෘත කිරීම, ඒ වගේම ඉරානයට න්‍යෂ්ටිකාවි තියාගන්නත් බෑ, ඔය කියන කාරණා ඇතුළත් වෙනවා. හැබැයි ඉරාන විදේශ අමාත්‍යාංශය කිව්වේ ගිවිසුමක් ගැන වාර්තා තිබුණට තවමත් කිසි දෙයක් අවසන් වෙලා නැහැ කියලා. මෙන්න මෙරත් ඇමරිකා ජනාධිපතිලා කිව්වා අපි ඉතා ආසන්නයි ගිවිසුමට ලැබෙන්න. නමුත් ඉරානය කියන්නේ එහෙම ආසන්න බවක් නැති බව තමයි කොහොමත් ජනාධිපතිවරයා මේ අදහස් පළ කරලා තියෙනවා. ඒ කියන්නේ ඉතාම බරපතල තත්ත්වෙන් අනතුරු දෙපාර්ශ්වයටම එකිනෙකා ප්‍රහාර එල්ල කරගත්තා. ජනාධිපති ට්‍රම්ප් කියනවා ගිවිසුම ගැන ඊශ්‍රායෙල් අග්‍රාමාත්‍යවරයා වගේම මැද පෙරදිග නායකයන් එක්ක කතා කළා කියලා. ඔවුන් ඉතාම සතුටටපත් වුණා කියලාත් කියනවා. ඒ අතරතුර ඊශ්‍රායෙල් පාර්ශ්වය කියනවා මේ ගිවිසුමට ඊශ්‍රායෙල් ඇතුළත් වෙලා නැහැ කියලා. අග්‍රාමාත්‍ය කාර්යාලය කිව්වේ ඔවුන් ඇතුළත් වෙන්නේ නැහැ කියලා. මේර ඉන්ධන මිල ගණන් ඉහළ යාම කියන ප්‍රශ්නේ දැන් ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළාට පස්සේ බොරතෙල් මිල 4.4%කින් පහළ ගිහිල්ලා තියෙනවා. ඉන්ධන මිල ඉහළ ගිය ඇත්ත වශයෙන්ම ඊයේ පෙරේදා දින ප්‍රශ්න නිසා ඔහුගේ මේ ප්‍රකාශයත් එක්ක 4.4%කින් පහළ ගිහිල්ලා තියෙනවා. දැන් යුද්ධයත් එක්ක ඉරානයේ ආරක්ෂක මධ්‍යස්ථාන මූලස්ථාන වගේ ආරක්ෂක මධ්‍යස්ථාන 50කට වැඩි ප්‍රමාණයක් විනාශ වෙලා තියෙනවා. ඒ වගේම මැද පෙරදිග හමුදා කඳවුර වලට ඇමරිකා කඳවුර වලට යම් ආකාරයක හානියක් සිද්ධ වුණා. මේ පෙරද තවදර බරපතල විදිහට ප්‍රතිප්‍රහාර එල්ල කරගත්තා. දැන් මේ මැද පෙරදිග යුද්ධය තවදුරටත් අඛණ්ඩව තිබ්බොත් එහෙම කොවිඩ් වලින් පස්සේ ලෝකයේ ආර්ථික වර්ධනයේ දර්ථම බලපෑම එල්ල වෙන අවස්ථාව වෙන්න පුළුවන් කියලා ලෝක බැංකුව කියලා තියෙනවා. ඒ නිසා මේ පුරකටයක් කරලා තියෙන්නේ මෙහෙම ගියොත් එහෙම ඉතාම බරපතල අර්බුදයේ ලක් වෙන සිද්ධ වෙනවා කියලා හේතුව ඉන්ධන බිල ඉහළ යාම උද්දමනය වගේම ණය ගැනීම වැඩි වීම. ඒ කියන කාරණා තමයි ඒකට ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ. හැබැයි දැන් ජනාධිපතිවරයා කියලා තියෙනවා ඉතාම ආසන්න යුරෝපයේදී අස්සම් කරනවා ගිවිසුමක් ඒ සම්බන්ධයෙන් කිසි ගැටලුවක් නැහැ කියලා. අපි බලාපොරොත්තු වෙමු මේ ප්‍රකාශය යථාර්ථ බවට පත් වෙන්න කියලා.
0: හොඳයි, මේ වගේ ප්‍රවෘත්ති තමයි අපිට මැද පෙරදිග පැත්තෙන් වාර්තා වෙන්නේ. තින් බෙහෙම් ස්තුතියි චන්දන මාර්සිංහ මහතා දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා මේ විදේශ පුවත් විශ්ලේෂණය කරලා අපි යන හදන්නේ ක්‍රීඩා පිටුවට වාර්තා වෙන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
3: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
0: ක්‍රීඩා පිටුවට ගියට පස්සේ අද පැවැත්වෙන පළමු T20 තරගයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය උපදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු T20 තරගයේ දැන් බෑවන විට ආරම්භ වී තිබෙනවා. මේකල අපි මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න සූදානම්.
2: ඕගියන් අද ප්‍රථම T20 තරගයයි ක්‍රීඩා කරන්නේ මේ විදිහට. අද දවසේදී මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 10යි පන්දු දෙකක් අවසානයේ ලකුණු 85ක් ලබා සිටිනවා. කඩලු 4ක් දැවි තරගයේ කාසියවාසය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා නම කාසියවාසය ජයග්‍රහණය කිරීමෙන් අනතුරු ප්‍රතිකරණයේ යෙදීමට තමයි තෝරාගත්තේ.
0: පුංචි එකතු කිරීමක් කරන්න දසුන් ශානකගෙන් දැන් ලකුණු 6ක් වැදුනා.
2: එහෙම තමයි සටහන් වෙන්නේ. ගියන් අපි සටහන් කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු.
0: 15:10 පන්දු දෙකක් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම දැන් කඩලු 4කට ලකුණු 85ක් ලබාගෙන සිටිනවා. දවසේදී කාසිය වාසේ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන් තීරණය කරා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා පැතුම් නිශ්ශංක සහ නායක කුසල් මෙන්ඩිස් වූ ආරම්භක සම්බන්ධතාවය සඳහා ක්‍රීඩා පිටියට පැමිණි. කොම නමුත් අද දවසේදී පැතුම් නිශ්ශංක ලකුණු 18ක් පමණ ලබාගත්තේ පන්දු 14කට මුහුණ දෙමින් 4 පහර 3ක් සමගින්. එතකම නායක කුසල් මෙන්ඩිස් පන්දු 23කට ලකුණු 36ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමිට 4 පහර 2ක් සහ 6 පහර 3ක් ඇතුළත් වුණා. එතකම නවක ක්‍රීඩකයෙක් විදිහට දවසේදී සංචිතයට ඇතුළු වෙලා තිබුණා ලසිත් ක්‍රූස් පුල්ලේ. ඔහුට අද දවසේදී ලකුණු ලබා ගැනීමට හැකියාවක් හමු නැහැ. ඔහුට එල්ලබුණු පළමු පන්දුවෙන් ඔහු දැවියනවා. එතකම පවන් රත්නායක ලකුණු 4කට දැවියනවා. දැන් නොදවි පන්දුවට පහර දෙන කමිඳු මෙන්ඩිස් පන්දු 11කට ලකුණු 9ක්, එතකම දසුන් ශානක පන්දු 9කට ලකුණු 13ක්, 4 පහර 1ක් සහ 1/6 පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා. 4 ලකුණු 6ක් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු 10යි පන්දු 4ක් හමුවේ ලකුණු 87කට කඩලු 4ක් විදිහටයි ලකුණු සටහන එකතු වෙලා තියෙන්නේ. හොඳයි, අපි යනවා පත්‍රවල කාටුන්ස් මොනවද කියලා හොයලා බලන්න.
3: කාටුන්ස්
2: දිනමිනු පුවත්පතේ අංජනගේ කාටුන් ටයිමේ අවධානය. අඛණ්ඩ සත්‍යග්‍රහය දවස් 3ක්වත් ඇද්දේ නෑ බං. ඒකත් විමල්ගේ උපවාසයේ වගේ තමයි කියලායි සඳහන් වෙන්නේ අද.
0: අපි යනවා ශ්‍රී සමයන් කාටුනින් මොනවද කියලා තියෙන කියලා හොයලා බලන දෙවෙනි පුවත්පතේ ඉන්දියාවේ අගමැති ධූරයේ වැඩිම කාලයක් බලයේ සිටි රාජනායකයා ලෙස නරේන්ද්‍ර මෝදි ඉතිහාසගත වෙලාලු. දැවැන්ත පක්ෂ එක මන්ත්‍රී ආසනයට බස්සලා ඉතිහාසගත වෙච්ච අය ඉන්දියාවේ නැද්ද කියලයි අද අහලා තියෙන ශ්‍රී සමයන් කාටුනේ.
2: ලංකාවේ පුවත්පතේ පංකජ රවින්දගේ සරදම් කාටුනේ. හිතපුවත් නැති දේශපාලකයන් ඇතුළට ගියා. හිරගෙවල් VIP කරන්න වෙයිද කියලා ප්‍රශ්නාර්ථයක් සමගින් අද ලංකාවේ පුවත්පත සටහන් කරනවා.
0: අපි දිවයින පුවත්පතේ ආතා අපේ කාටුනේ ලකන මොනින් නිවුස් වල නිමා කරනවා. බල්වි ගාල්ලේ පැතිරෙන බලු එල්ලේ සිටි අය සෙවිල්ලේ ආතගේ කවි පේලි හෙල්ලේ අස්වැන්න අඩුවන විනවනව නම් තැන තැන පිළියමක දෙනුමැන නැතොත් ඕවා මහා කොඩි වින කියලයි ආතා අපේ කවි වලින් කියලා තියෙන ලකන මෝනින් නිවුස් වලට හදට මේ විදිහට අපි නිමාවටපත් කරනවා. අපි නැවත හමුවන්නේ ලබන සඳුදා. එදෙක් ඔබට සෝදායි
2: වාසනාවන්ත සත්‍යාන්තයක්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපිට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: උදේ 7යි විනාඩි 8යි වෙලාව සුබදස්සනක්.
1: ඉස්කෝලේ යන කාලේ ස්පෝර්ට් මීට් එක වගේ මේ කාලේ.
0: ඕනේ.
1: හිතාගන්න බෑ.
0: හා.
1: රැට නිදාගන්නවද හැරලා ඉන්නවද දවල්ට නිදාගන්නවද කියලා.
0: අහහ එමුකෝ.
1: මොකද මේ දවස්වල දැන් ඔය T20 එක පටන් ගත්තා උදේ 6ට.
0: හරි. FIFA අයියේ පටන් ගත්තා.
1: FIFA මහරය පටන් ගත්තා. ඊළඟට ආය අදරයට චමරිලා ලෝක කුසලානේ හාන්තා ලෝක කුසලානේ.
0: හරි.
1: ඉතින් මේ නයිට් ෂිෆ්ට් එකක් හොයාගත්තා නම්
0: මේ ඔක්කොම කවර් කරගන්න පුළුවන්.
1: ඔව්. ඒ නයිට් ෂිෆ්ට් එක කවර් කරලා පඩිත් ගන්න ගමන්
0: මැච් එකකුත් බලලා සතුට ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා.
1: මේ ඇරඹිලා තියෙන්නේ ක්‍රීඩාවේ වසන්ත කාලයයි.
0: ඕකේ.
1: ඒ කෙසේ වෙතත් වසන්තයේ තව පොඩ්ඩෙන් අපිට හම්බෙනවා. අද මේ බටිරින්දියේ කොදෙව් මැච් එක.
0: ඕකේ.
1: මේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායම් පන්දුවට පහර දෙමින් ඉන්නේ.
0: කුසල් අවුට්ද?
1: කුසල් දැවි ගියා. දැන් 108 විකට් 4යි.
0: කුසල් දැන් ලෑස්ති වෙලා ඉන්න ඔයා.
1: කුසල් හොඳට කරා. ලකුණු 36ක් ගහලා
0: ගියේ. මදි මදි.
1: නෑ ඉතින් මෙච්චර මේ ටීම් එකේ දැන් මේ වෙනකන් ගහලා තියෙන වැඩිම ලකුණු ගහලා තියෙන කුසල්.
0: ආ එහෙමද?
1: හරි.
0: ඕකේ.
1: කමිදු නොදෙවි 27යි. දසුන් ශානක 17යි තාම විකට් එකේ ඉන්නවා.
0: හරි.
1: ඉතින් 108 විකට් 4යි. මේ දාන්නේ 14 වෙනි පන්දුවාරය.
0: අහහ.
1: හරි.
0: ගොඩ දාගමු කොම්ලෝ.
1: අර ක්‍රූස් පුල්ලේ කියලා අලුත් මල්ලි කෙනෙක්
0: වදයක් වෙලා තියෙනවා නේද?
1: නෑ මොකුත් මේ හිම කියන්න බෑ පළවෙනි මැච් එක. එක මැච් එකයි එක බෝලෙයි ලකුණු 0යි.
0: ඒ තමයි.
1: නවක ක්‍රීඩකයෙක් ඉතින් එයාට එහෙම අවස්ථා දෙන්න ඕනේ.
0: ඔව් ඔව්.
1: දිගටම දෙන්න ඕනේ දීලා මැච් 10ක් 15ක් දීලා.
0: හොඳට පුරුදු කරලා අපි කන්න ඕන.
1: ඔව්. ඇයි ඔය නෙගටිව්
0: කතා කරන්නේ? එහෙම තමයි. ඔයා පොසිටිව් කතා කරන්නේ මම නෙගටිව් කතා කරන්නම්.
1: ඒ දරුවා අලුත් දරුවෙක්.
0: ඕකේ.
1: එතකොට ඒ දරුවා දැන් මේ බලාපොරොත්තුවක් තියාගෙන.
0: ඔව්. බලාපොරොත්තු සුන්දර.
1: පළවෙනි T20 මැච් එකේ පළවෙනි බෝලේ කියලා කියන්නේ ලොකු ප්‍රෙෂර් එකක් දැනෙන අවස්ථාවක්.
0: අහහ.
1: ආ මිලියන 20ක ජනතාවගේ බලාපොරොත්තු ඒ පොඩි දරුවගේ ඔළුවට ඇවිල්ලා තියෙන ඇති.
0: ඕකේ.
1: ඉතින් අවුට් වුණා.
0: ආ.
1: ඉතින් ඒක එක එකක් විතරයි. මොකද පළවෙනියට අවුට් වෙච්ච ලෝකේ පළවෙනි බැට්ස්මන්
0: ඕස්ට්‍රේලියාවේ
1: නෙමෙයි.
0: ඔව් ඔව්.
1: හරි.
0: තව ඕනද උදාහරණ?
1: මේ නිකන් නෙගටිව් ඒවා මාකට් කරන්න හදන්න එපා.
0: පොසිටිව් හිතන්න නේද?
1: ඇතිනේ 76 වසරක් නෙගටිව් මාකටින් කර කර හිටියා අපි රටක් විදියට. නේද? ඒ නිසා දැන්වත් පොසිටිව් විදියට හිතන්න හැම දෙයක් ගැන.
0: හරි. ඊය ලස්සන්ට FIFA ෆුට්බෝල් මේක පටන් ගත්තනේ. මාර ලස්සනයි.
1: මෙක්සිකෝ දින්න දකුණු අප්‍රිකාව පෙරදුනා.
0: හරි.
1: ඉතින් ෆුට්බෝල් කියන්නේ නිකන් බෝලෙට කකුලෙන් ගහන එකම නෙමෙයි. තව ලස්සන දේවල් ටිකක් මේහා බැඳුණු දේවල් තියෙනවා.
0: රයිට්.
1: අපි මේ දේවල් කතා කරන්න ලෑස්ති.
0: හ්ම්.
1: ඒ වගේම රටේ ලෝකෙ වෙච්ච දේශපාලන සමාජීය නේද? තාක්ෂණික විද්‍යාව මේ සියලු දේවල් එක්ක විවිධ ශාස්ත්‍රවල තියෙන අලුත් අලුත් දේවල් කතා කරන පැය 3ක් අපි මේ විදිහට ආරම්භ කරනවා.
0: 7යි විනාඩි 11යි දැන්.

උදේ 7යි විනාඩි 17යි. ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

0: hari hatai daha navayai den
1: me dawas wala podi wassak podi pinnak wage ekak indala hitla yanawa loku wass kohomath wetenawane hawasata dawal dunoth podiyata nikan podayak ehema yanawa El Nino ekat aarambha wuna kiyala.
0: Nilawashen kiwwane.
1: Nilawashen dan El Nino ek aarambha vela tiyenne. E kiyanne idiriyedi unusum kaalaguna tattaya meeta wediye thivra wenawa.
0: Hari.
1: Itin eka nilawashen prakashayata patkarna tanata aawa kiyala kiyanne e sambandha kochchara avadahanayakin hitiyada loka kaalaguna sambandha visheshajnyo.
0: Naththam.
1: Itin e nisa dan apita siddha wenawa El Nino ekata laasu wenna. Man dakka ee dawase me sambandha vishesha සහකච්ඡායම ජනාධිපති කාර්යාලයෙන් පැවැත්තුණා.
0: ඔව්.
1: ඒ කියන්නේ ඒ වගේ තත්යකදී කොහොමද බලශක්ති අර්බුදයට අපි විසඳුම් හොයන්නේ?
0: හ්ම්.
1: ඒ කියන්නේ ලයිට් බිල නේද? එන්ඩ් ලයිට් බිල නෙමෙයි සාමාන්‍යයෙන් ලයිට්
0: බලශක්තිය යොදාගෙන
1: කරන්ට් එක යොදන අපි කොහොමද ලබා දෙන්නේ පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය විදිහට විදුලිය ජනනය කරන්නේ කොහොමද? වැස්ස නැති වෙනකොට ඉස්සරහට මේ වගේ දේවල් දැන් කතා කරනවා. ඒ කියන්නේ මේවට ඉක්මනට සලසුම් අවශ්‍යයි. මේ අපි සාමාන්‍ය පුරවැසියෝ විදිහටත් අපිටත් වගකීමක් තියෙනවා. ඒ සම්බන්ධව අවධානය යොමු කරන්න.
0: දැන් මේ ඔය ඉඳලා හිටලා වහින වැස්ස එහෙම නැත්නම් මේ හවස් වරුවේ වැටෙන ධාරානිපාත වැස්සට ඔබ තෙමුනොත් එහෙම ඔය ලෙඩ රෝගත් දැන් මේ දවස්වල තියෙනවනේ. දැන් අපි දැක්කා පහුගිය දවසක මාධ්‍ය වාර්තා කරලා තිබ්බා ඉන්ෆ්ලුවෙන්සා එකක් ආයි එනවා, පොඩි දරුවෝ අතර උණක් පැතිරෙනවා. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න කියන කාරණේ. ඉතින් දැන් ඔය ගෙදරදි කැස්ස, හතිය, ඒ වගේම සම්ප්‍රතික්ෂාව, උණ මේ වගේ දේවල් තියෙනවා නම් අපි ඉස්සෙල්ලාම කරන්නේ අත්බෙහෙතක් කරලා බලන එකනේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි ඔබට හොඳම නිෂ්පාදන ගැන කියලා තියෙන්නේ. කෘමිරාජ නිෂ්පාදන අතර තියෙන කෘමිරාජ වැල්මී පැණිය, කෘමිරාජ පේයාව, මේවා ගෙදරක තියෙන්නම ඕන ආයුර්වේද ඖෂධ. 75 වසරකට වඩා වැඩි කාලයක් තිස්සේ ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් හොඳම ගුණාත්මක ආයුර්වේද ඖෂධ තමයි කෘමිරාජ හරහා ඔබේ අතට පත් වෙන්නේ. ඉතින් කෘමිරාජ කරල්ගුලි ඔබ දන්නවා බඩේ අමාරුවක් හැදුනට පස්සේ ලදරු පණු රෝගවලට ක්ෂණික සුවය ලබා දෙනවා කියලා. ඉතින් වැඩි විස්තර දැනගන්න පුළුවන් 0152 753 889 කියන අංකයට කතා කරලා දශක හතක ජනතා ප්‍රසාදයත් එක්ක තමයි කෘමිරාජ ආයුර්වේද ඖෂධ ඔබේ අතට පත් වෙන්නේ. ඒ වගේම පැල්වත්ත නිෂ්පාදන අපි හැමෝම කතා කරන කිරියාශ්‍රිත නිෂ්පාදන අතර තියෙන හොඳම කිරිපිටි පැකට් එකේ ඉඳලා යෝගට්, බටර්, අයිස්ක්‍රීම්, ගෙතෙල්, මී කිරි මේ හැමදේම ඔබ ගන්නෙ පැල්වත්ත කියන නමින්. එහෙම ගන්නකොට අපේ රටේ සල්ලි අපේ රටේ මිතුරු වෙනවා. සහ ඒ හරහා කිරිගොවීන් 20,000කට වඩා වැඩි සංඛ්‍යාවක් අත්වැල් බඳගෙන ඉන්න ඔවුන්ගේ ආර්ථිකයට ශක්තියක් වෙන්නත් ඔබට පුළුවන්කම තියෙනවා අපේ රටේ පැල්වත්ත නිෂ්පාදනම මිලදී ගත්තොත්.

0: हताई विनाडी विसी हयाई फिफा एक छोटा खाता के लिए मुनीद
1: ओके
0: ඒක නේද
1: මේ මොකද යාලා ගෙලියේ පොඩි සද්ද බද්ද ටිකක් ගිහින් තියෙනවා කියලා මට ආරංචියක් ආවා
0: මොනවද
1: ඒ කියන්නේ මෙහි ඇතුලේ ග්‍රවුන්ඩ් එක ඇතුලේ වැඩේ ලස්සන්ට යනකොට එළියේ නිකන් කැලරි කොලහල
0: ආයෙව සාමාන්‍යයෙන් වැඩක් වෙන තැනකට එළියේ කොහොමත් එහෙම
1: යනවා නේ ඒක පොලිසිය පාලනය කරා කියලා තමයි කියලා තියෙන්නේ
0: අපි බලමු මේ පාර මේ වර්ල්ඩ් කප් එකේ පාපන්දු ලෝක කුසලාරියට එන හොඳම ක්‍රීඩකයෝ 30 දෙනා
1: අහා
0: ලන්සු තියලා තියෙන විදිහට
1: ඔකේ
0: ඒගොල්ලන්ගේ රට ක්ලබ් එක අපි බලමු කොහෙද හොඳමයි ඉන්නේ කියලා හැරි කේන් ඉන්නවා
1: හැරි කේන්
0: එයා එංගලන්තේ බයර්න් මියුක් කියන මේ වේකි එතකොට ඊට පස්සේ ලමින් යමාල් කියලා කිව්වම බාසිලෝනා කණ්ඩායමේ ස්පාඤ්ඤේ
1: ඔව්
0: එතකොට බාසිලෝනා වල හොඳ සුපිරි ක්‍රීඩකෙක් ඊට පස්සේ අර අපි ඊයේ කතා කරපු
1: සම්පේ කිලියන්
0: ඔව් ගෑන් ළමයාත් එක්ක ඇවිදින්න ගිහිල්ලා
1: අහහ
0: ටීම් එකට නෝන්ඩි වෙච්ච
1: හරි ප්‍රංශේ නායකයා
0: කොහොමද පීටර් ඇඩි එක කියන්නේ දැන් අපි ආගේ අර නරක කෑල්ල අල්ලගෙන
1: ඉන්නේ අන්න දැක්කනේ
0: ඊට වැඩි යා ගහපු නේද මැච් ගානේ දක්ෂතා තියෙනවා කියන්න
1: හැබැයි
0: දැන් මේ වෙලාවේ ලෝකේ යාව අඳුන්නන්නේ ඔන්න ඔය ප්‍රවෘත්තියත් එක්ක
1: අහහ
0: කිලියන් එම්බප්පේ හරි එතකොට ප්‍රංශයයි රියල් මැඩ්‍රිඩ්යි ප්ලේ කරනවා හරි ඊට පස්සේ අපේ මෙසි ඉන්නවා ඊට පස්සේ ඉන්නවා මයිකල් ඔලිසේ කියලා කෙනෙක්
1: අහහ
0: දැන් ඕගලන් කල්පනා කරනවා කෝ එතකොට කවුද
1: රොනාල්ඩෝ නෑනේ
0: රොනාල්ඩෝ ඉන්නෝ මේ ලිස්ට් එකේ 19 වෙනියට
1: අහහ ආවුනේ
0: හරි ක්‍රිස්ටියානෝ
1: රොනාල්ඩෝ
0: එයා ඉන්නෝ නෙමාරුත් ඉන්නවා.
1: හරි.
0: එයායින් 21 වෙනියට. ඉතින් මේ වගේ දක්ෂ ක්‍රීඩකයෝ ඔය ඒගොල්ලන්ට තියපු ලන්සු එක්ක තමයි මේ වෙනකොට හොඳම ක්‍රීඩකයෝ 30 දෙනා අතරේ ලන්සු තියපු විදිහට මේ ලිස්ට් එකේ ඉන්නේ පළවෙනියට උඩම ඉන්නේ හැරි කේන් එංගලන්තේ අර කිව්වාගේ යමින් යමාල්
1: දෙකේ
0: තුන එම්බප්පේ.
1: දැන් ඔය මේ ෆුට්බෝල් ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ කියලා හිතන්නකෝ ඔබ. හැබැයි ඔබ මෙසිවයි රොනාල්ඩෝවයි දන්නවන්නේ.
0: ඒ දෙන්නා දන්නේ නැහැ ඒගොල්ලෝ කරන සෙල්ලම ෆුට්බෝල්
1: කියලා. මොකක්ද කියලා දන්නවා.
0: අර එක්තරා කාර්යක ලංකාවේ ක්‍රිකට් ගැන දන්නේ නැති අය ලංකාව ගැන දන්නේ නැති අය ජයසූරියයි කළුවිතාරණයි
1: දැනගන්නවා.
0: ඒ වගේ තමයි. ඉතින් ජයසූරියයි කළුවිතාරණයි ඉන්න රට මොකද්ද? ඒක තමයි ශ්‍රී ලංකාව.
1: අහහ එහෙම තමයි අඳුරගත්තේ.
0: ඉතින් ඒ වගේ අපිත් ඇත්තටම රොනාල්ඩෝ කියලා කවුද නිම්මේ කියලා හොයනකොට තමයි හොයාගත්තේ.
1: ආ එයාලා ෆුට්බෝල් ගන්න.
0: 7යි විනාඩි 28යි වෙලාව අපි ජාතික ලොතරැයි මණ්ඩලයට එන්නේ.
1: ඊයේ ඔබ මිලදී ගත්ත ටිකට් පත්වල නිල ප්‍රතිඵල ටික මතක් කරන්න ඕන. ඉතින් මහජන සම්පත විශ්වාසයෙන් ගන්නවා. මොකද ලොතරැයි ලොව රජ කිරුළ තමයි මහජන සම්පත කියලා කියන්නේ. ඉතින් ඊයේ වාසනා වුරගා බලන්න ගත්ත 6215 වෙනි මහජන සම්පත දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය K ජය අංක 5 අංක 2 අංක 3 නැවතත් අංක 3 අංක 5 සහ නැවතත් අංක 5 ගොවිසත C අක්ෂරයත් එක්ක අංක 30 අංක 41 අංක 46 සහ අංක 55 මෙගා පවර් Q අක්ෂරයත් එක්ක සුපිරි අංකය වුණේ අංක 6 ජය අංක 3 අංක 24 අංක 55 සහ අංක 77 දැන් නිදානය ජය අක්ෂරයත් එක්ක අංක 45 අංක 52 අංක 56 සහ අංක 78 හඳහන සිංහලග්නයත් එක්ක අංක 12 අංක 21 අංක 42 සහ අංක 54 අද සම්පත K අක්ෂරයත් එක්ක අංක 3 නැවතත් අංක 3 අංක 5 සහ නැවතත් අංක 5 NLB ජය Y අක්ෂරයත් එක්ක අංක 2 අංක 5 අංක 2 සහ අංක 9 සුබ දවසක් කන්‍යා ලග්නයත් එක්ක අංක 51 අංක 59 සහ අංක 65 ඔබට වාසනාව ගේන්නේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.

0: හතයි විනාඩි 34යි දැන් වෙලාව.
1: ඉරනම් පායලා තියෙනවා. ඒ අතරේ පොඩි වැහි අඳුරකුත් ඉඳලා හිටලා එනවා යනවා. මේ වැහි අඳුර අපිට මොකද්ද එකක් කියනවා.
0: සෝබාදහමත් මොනවා හරි කියනවා.
1: හෝමු සමුද්‍ර සන්ධිය වහලා දැම්මනේ.
0: ආයි වැහුවනේ.
1: ආයි වැහුවා. මේකත් හරියට ගෙදර වයිෆ් වගේ. පොඩ්ඩ බැරි වෙනකොට
0: ගෙදර දොර වැහෙනවා.
1: එයාගේ නේද? ඔය ලොකු කන් ටික අපි චුට්ටක් බලන්න ඕන.
0: රයිට්.
1: පෙම්වතිය ගර්ල් ෆ්‍රෙන්ඩ් ඔක්කොම මේ කතාවට අදාළයි. වයිෆ් විතරක්ම නෙවෙයි. ලෝක බලශක්ති ප්‍රවාහයේ ප්‍රධානතම මරමස්ථානය හෝමු සමුද්‍ර සන්ධිය. මේක වහන්න ඉරානයේ පියවර ගැනීමත් එක්ක ගෝලීය වෙළඳපළේ බොරතෙල් මිල ඊයේ දිනේදී එක් බොරතෙල් බැරලයකට අමරිකානු ඩොලර් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් ඉහළ ගියා.
0: හපොයි දෙයියනේ කියලා කියනවා නේද?
1: දැන් 434 ගහන්නේ 92.
0: ඔව්.
1: 500-600වත් වෙයි මේ යන විදිය. අමරිකානු යුද නැව් වෙත ඉරානය විසින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර බවට ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරලා තිබුණා. හැබැයි තමන්ගේ කිසිම යුද නැවකට ප්‍රහාර එල්ල වෙලා නැහැ කියලා ඇමරිකාව පැත්තෙන් ප්‍රකාශයක් ආවා. මේවා ඇත්ත නැත්ත කොහොම වෙතත් මේ සිදුවීම් වලින් තහවුරු වෙන්නේ මේ යුද ගිනි දැල් පිටින් පිට ඇවිලෙමින් තියෙනවා කියලා. නැවත වතාවක් මහා පරිමාණ යුද්ධයක පෙරණිමිදි තමයි මේ පහළ වෙන්නේ. ට්‍රම්ප් මහත්තයා එක වෙලාවක කිව්වා දැන් මං ගහන්නේ නැහැ ඉරානෙට.
0: ඔව්.
1: එහෙමත් ට්‍රීට පණිවිඩයක් තිබ්බනේ.
0: අතෑරලා ඉන්නේ.
1: ඔව්. අතෑරලාම හිටියා. මේ ආසන්නම අවස්ථාවකත් කිව්වා පොඩ්ඩක් නවත්තලා බලමු කියලා.
0: පොඩි විරාමයක් ගමු කියලා අපි.
1: ඉරානයේ පැත්තෙනුත් නායට අහන්න නැති පිරිසක් ඉන්නේ පාලනේ. ඒක තමයි මේ හැම දෙයකටම මුල. කවුරු හරි එක්කෙනෙක් සෙකන්ඩ් වෙන්න ඕනෙමයි.
0: කවුරුත් කැමති නෑනේ ඒකට.
1: සෙකන්ඩ් නොවීම ඇතුලේ අපි වගේ රටවල් අපහසුතාවයට පත්
0: කරනවා.
1: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තියෙන එකඟතාව අනුව අපිට දේශීය තෙල් මිල නියම කරන්න සිදු වෙනවා. හැබැයි පිරිවැය ආවරණය වෙන විදිහට දැනට තෙල් සඳහා ලබා දෙමින් තියෙන ඉන්ධන සහනය මේ වසරේ සැප්තැම්බර් මාසයේ ඉඳලා අවසන් වෙන්නත් නියමිතයි. එතකොට ඒ සඳහා මේ රජය මූල්‍ය අරමුදලට එකඟතාව පළ කර ඇති බවක් තියෙනවා. ඉතින් ඒ නිසා අවසාන විග්‍රහය මේ සියලු දෙයින් පීඩාවට පත් වෙන්නේ රටේ ඉන්න සියලු දෙනා. ඉතින් මැද පෙරදිග අර්බුදය ඇත්තටම මිනිස්සු සෑහෙන ප්‍රමාණයකට සාමාන්‍ය ජනතාවට මේකේ පීඩනේ දැනෙමින් තියෙනවා. මේක අපි විතරක් නෙවෙයි අසල්වැසි රටවල් ගණනාවකටත් මේ වෙලාවේ දැනෙමින් තියෙනවා. ඉතින් ආර්ථික විද්වතුන් විසින් අනතුරු ඇඟවීම සිද්ධ කරලා තියෙනවා. ඒ කියන්නේ ඉස්සරහට මේ තෙල් මිල සහ ආර්ථිකයට කොහොමද මේක බලපාන්නේ කියලා.
0: තෙල් මිල වැඩි වුණා කියලා කියන්නේ හැම දෙයක්ම ගණන් යනවා කියන එකනේ.
1: දැන් එක පැත්තකින් විනිමය පීඩනයක් එකතු වෙනවා. එතකොට මේ දවස්වල රුපියලේ විදේශ අගය ඉහළ යමින්, ඒ වගේම පහළ යමින්, ඒ කියන්නේ උච්චාවචනය වෙමින් තියෙනවා. ඉතින් ඕකත් බලපානවා. ඉතින් මේ හැම දෙයක්ම අවසානෙ ගත්තම තවත් මාස 9කින් පස්සේ IMF වැඩසටහන නිමාවට පත් වෙනවා. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ නේද? අපේ ආර්ථිකය කොහොමද කළමනාකරණය කරගෙන යන්නේ? එසේ කිරීමට අපිට හැකියාවක් තියෙනවද? එහෙම නැත්නම් 18 වෙනි වතාවටත් අපි IMF සහාය පතනවද කියලා හිතන්න වෙනවා.
0: 18 වෙනි වතාවටනේ.
1: 17 පාරක් IMF කියලා තියෙනවා. ඒක දෙවෙනි වෙලා තියෙන්නේ අපේ ව්‍යවස්ථා සංශෝධනයේ විතරයි.
0: ඕකේ. දැන් ඇත්තටම මොකක් කරයිද නැ මේ යන විදිහත් එක්කනේ
1: බලාගෙන ඉමු. මේ මොනවටත් උත්තර හම්බෙන්න මැද පෙරදිග අරබුදේ ඉවර වෙන්න ඕන.
0: හොමුසයි අරින්න ඕනේ. නැතුව මේක කරන්න බෑ පුතා.
1: රටක් විදියට අපිට දැන් පුළුවන් කමක් තියෙනවා. ඕනම් ගිහිල්ලා ඒ ආගම් වලට අනුව යාඥා කරන්න, බෝධි පූජා තියන්න. ඒ කියන්නේ මැද පෙරදිග අරබුදේ අවසන් වීම වෙනුවේ. අපිට තියෙන එච්චරයි කරන්න තියෙන්නේ.
0: මොකෝ අපි ගිය යුද්ධ කරන්නේ?
1: මොකද අපි අත දාලා හොනවත් තන්නේ කියන්නේ බෑ. අපි ඉතින් අපේ වියදම් ටික බැලන්ස් කරගමු.
0: මේ කල්ලගෙන යමු.
1: දරාගෙන ඇරින්න වෙන කරන්න දෙයක් තාම නැහැ.
0: 7:38

0: උදේ 7යි විනාඩි 42යි දැන්.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

0: නමයයි 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහර ගම.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: ලෝකේ ඔය WMO කියලා එකක් තියෙන්නේ.
3: WMO.
2: ඔව්. ඒ කියන්නේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය.
3: අහහ.
2: එතකොට ඒගොල්ලෝ දැනට ඔය දැන් අපිට මේ කාලේ මෝසම් වැස්ස තාම තියෙන නිසා සාමාන්‍ය නිර්තදික මෝසම් වැස්ස මේ දවස්වල වැටෙන නිසා අපි හිතනවා තාම මේ එල්නිනෝ එක කියන්නේ බොරුවක්.
3: ඔව්.
2: අයියෝ මොන එල්නිනෝද?
3: මේ හොඳටම වහිනවා මෙහෙ.
2: විකාරයි මේ දැනුත් පොද ගහනවා.
3: අහහ.
2: නෑ නෑ නෑ. ජාත්‍යන්තර ආයතන ආසියානු කලාපය ගැන ඔය අපි කිව්ව WMO එක ලොකු අනතුරු ඇඟවීමක් කරලායි තියෙන්නේ.
3: අහහ.
2: ලෝක සංවිධානවල අනතුරු ඇඟවීම ගැන හොයලා බලනකොට අලුත්ම නිල දත්ත වාර්තාවේ පෙන්වා දෙනවා පැසිෆික් සාගරයේ ජල උෂ්ණත්වයේ වේගයෙන් ඉහළ යමින් තියෙනවා කියලා.
3: අහහ.
2: ඒ නිසා ඉදිරි මාස කිහිපය ඇතුළත ප්‍රබල මට්ටමේ එල්නිනෝ එකක් එනවා කියලා.
3: බය හිතෙනවනේ.
2: මේක සම්භාවිතාව මේක එනවා කියන එකේ සම්භාවිතාව කීයද දන්නවද? 90%කින් ඉහළ ගියා.
3: එච්චර විශ්වාසයක්.
2: අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලින් පස්සේ ලංකාවට මේකේ සැබෑ බලපෑමක් එනවා කියලායි
3: කියන්නේ.
2: 2026 වසරේ අගභාගයේ ඉඳලා 2027 මැදභාගය දක්වා ලංකාව ඉතිහාසයේ දරුණුතම උණුසුම් සහ නියං සමයට මුහුණ දෙනවා.
3: ඒ කියන්නේ වහින්නේ නැද්ද?
2: සීමා වෙනවා. එල්නිනෝ තත්ත්වයක් කියන්නේ උපරිමයට ආවට පස්සේ ඊළඟට එන්නේ දෙවන අන්තර් මෝසම් වැස්ස සහ ඊසාන දිග මෝසම් වැස්ස.
3: අහ්.
2: ඒ කියන්නේ සාමාන්‍ය මට්ටමට වඩා ගොඩක් අඩු වෙනවා. වැසි රටාවන් සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. ඊට පස්සේ රට පුරා වියලි දේශගුණයක් නිර්මාණය වෙනවා. දැඩි උණුසුම දැනෙන්න ගන්නවා. දෛනික උෂ්ණත්වය සාමාන්‍ය අගයට වැඩිය සෑහෙන ඉහළ යනවා. දවල් කාලයේ පවතින දැඩි මේ හිරු රශ්මිය අර අසහනකාරී වටපිටාවක් නිර්මාණය කරනවා. මිනිස්සුන්ට සත්තුන්ට එලිමහනේ අසාමාන්‍ය විදිහේ උණුසුමක් දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා කෘෂිකර්මාන්තයට මේකෙන් බලපෑමක් ඇති වෙනවා.
3: හරි.
2: වතුර හිඟ වෙනවා. හා?
3: විදුලි අර්බුද එනවා.
2: කුඹුරු පාළු වෙලා යනවා. එළවලු සහ අනෙත් භෝගවල වගාවන් විනාශ වෙනවා. ආහාර හිඟයක් එන්න පුළුවන්. ජල හිඟයක් එනවා. උල්පත් හිඳිලා යනවා. තව මොනවද වට දැනගන්න ඕනේ මේකේ?
3: ඊට පස්සේ සෞඛ්‍ය ගැටලු.
2: සෞඛ්‍ය ගැටලු. අර විදුලි අර්බුදයත් එනවා. එතකොට සෞඛ්‍ය ගැටලු කියලා කිව්වම විජලනය, සමී රෝග, වකුගඩු ආශ්‍රිත ප්‍රශ්න.
3: හරි.
2: හා. මාර පැකේජ් එකක් මේක.
3: ඒකනේ.
2: ඒ නිසා ඊළඟට එනවා ලං නිනා කියලා එකක්.
3: මොකක්?
2: එල්නිනෝ එක ඉවර වෙලා ඉන්නේ ලං නිනා කියන එක.
3: ඒ කියන්නේ වහිනවද?
2: ඒක ඇවිල්ලා නියඟෙන් පීඩා විඳි රටට එක පාරටම මහා වර්ෂාවක් කරගෙන ඉන අවස්ථාව.
3: අනේ ලොකු දෙයක් කියලා ඔබට හිතෙනව ඇති.
2: අධික වැසි ගම් වතුර. ආයි දෙන එක දෙනවා දුඹින්.
3: හරි.
2: ඒ නිසා මේ දැනට වහින වැස්ස දිහා බලලා රැවටෙන්න බෑ. ඉදිරියේදී එන මේ මහා දේශගුණික පෙරලි දෙකටම මූණ දෙන්න අපි පුරුදු වෙන්න ඕනේ, ලෑස්ති වෙන්න ඕනේ. වතුර සහ ආහාර අර පිරිමැස්මින් පාවිච්චි කරමුද?
3: අපි වතුර එකතු කරගමුද, රැස් කරගමුද?
2: අන්න ඔය දේවල් ගැන ටිකක් හිතලා බලන්න. වතුර සහ ආහාර දැනුත් ටැප් එකක් කොහේ හරි අරලා.
3: ඔය බින්දුව බින්දුව වැටෙන්නේ වතුර.
2: අර පාරේ ඔය යන ලයින් එකක් වතුර බටයක් කැඩුනම ඕක හදන්න අඩුම තරමේ පැය 24කට එහා යනවනේ යතන්ට එන්න.
3: දවස් දෙකක්වත් යනවා එන්න.
2: ජල සම්පාදනයේ මහත්තුරුන්ට මේ මතක් කිරීම කරන්න. අනේ කෝල් 25ක් විතර ගැහුවම තමයි නලේ කොතනද කැඩලා තියෙන්නේ කියලා හරියටම නිශ්චය කරගන්න.
3: හොයාගෙන එන්නේ.
2: ඔව්. එන්න තව දවසක් විතර යනවා. එතකොට දවස් දෙකක් අර يعني නිකරුනේ.
3: වතුර අපතේ
2: ගිහිල්ලා. වතුර අපතේ ගිහිල්ලා. පාරේ එතනින් යන කී දෙනෙක් ඒක දිහා බල බල යනවා. ගේ ඉස්සරහා බටේ ගැල්ලා එයා එක කෝල් එකක් දීලා මං කිව්වනේ කියලා ඉන්නවා. ඉතින් ඔය ඇත්තටම ඔය සමහර ප්‍රදේශවල ජල සම්පාදනයේ මහත්තුරු මේවා කනකට ගන්නෙ නෑ. ගත්තම කෝල් එකේ ලයින් එකේ තියාගෙන ඉඳලා
3: අපි කට් කරයි වගේ එකක් තියෙනවා නිකන් එතන.
2: අපිට එපා වෙන මට්ටමට ගිනවා. තව එකක් අර මං හැමදාම කියන එකක් තමයි හොඳට ලස්සනට හදපු පාර කඩලා කොම්පිට්ටු ගහලා වගේ ආයි වලක් කාරලා ඒ වල වහලා යන ජල සම්පාදනේ. හරි. සමහර ප්‍රදේශවල
3: හැමෝම නෙමෙයි.
2: නෑ එහෙමත් ඉතින් එහෙම ලස්සනට තිබ්බ ගානටම හද උපාරවලුත් නෑ. ඔයා දැකලා තියෙනවද කොහේ හරි හොඳට තාර දාපු පාරක් කඩලා ජල සම්පාදනයෙන් බට දාලා ඒ තිබ්බ ලෙවල් එකට හදපු පාරක්?
3: නෑ.
2: ලොවෙත් නෑ.
3: ලොවෙත් නෑ. එතන වනසලා යන්නේ.
2: වැඩක් නෑ. පොඩ්ඩක් තාර දාලා එහෙම මේන් තවල් පාරවල් දෙක තුනක් ගහලා
3: එතන ඊට පස්සේ මහා ලොකු වල වෙනුවට විලක් ඇදිලා
2: මේ දැන් ආවොත් ITN එක පිටිපස්සේ පාරේ බලා ගන්න පුළුවන්.
3: අහහා මාලුත් තියෙනවා. හදනවා කඩනවා.
2: ඕව තමයි වෙනස් කරන්න ඕන. මොකද මහජනතාවගේ සල්ලි වලින් ඔය පාරේ තාර දාන්නේ
3: නැත්තම්
2: හොඳට දාලා ඊට පස්සේ වාහන වලට ඔය නඩත්තුව පෙට්‍රල් ගහලා විතරක් නේ වාහනෙට වෙන මාස කීපෙන් කීපයට වාහනේට නේද
3: ටයර් මාරු කරන්න වෙනවා.
2: ඔව් ඊට පස්සේ අර අපි කියන රැක්කෙන් CV ජොයින්
3: හරි
2: බෝල් ජොයින්
3: හා
2: ඕවට මගද අරහින් ගවන්නේ
3: නේ. අහහ අපි ඒවා මදා ගන්න ඕන.
2: මේ අපි සර වැඩි මන්ද මේවා කියනවා. හරි මේ
3: හා
2: මේ පැල්වත්ත ගැන මතක් කරලා සින්දුවක් දාමු.
3: හරි අපි පැල්වත්ත බටර් එක ගැන කියමු. අපි කිව්වා salted butter, non-salted butter, chili butter සහ garlic butter. මේ කියන වර්ග වලින් දැන් බටර් එක රස බලන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පැල්වත්ත බටර්ම ගන්න කිරිපිටි පැකට් එකේ ඉඳලා යෝගට්, ඒ වගේම අයිස්ක්‍රීම්, ගීතල් මේකිරි මේ හැම දෙයක්ම ඔබට දැන් අපේ රටේ නිෂ්පාදනයක් වුණ පැල්වත්ත කියන නමින්ම මිලදී ගන්න පුළුවන්.

ලාංකේය විශ්වාසදිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117

0: ශ්‍රීලංකා අයිනිව ලකුණු 148කට සීමා වුණා. ඉතින් 148ක් කියලා කියන්නේ ලොකු ගාණක්
1: නෙවෙයි.
0: විස්මයජනක දෙයක් ප්‍රාතිහාර්යක් පාන්න පුළුවන් වේද කියලා. එහෙම වුණොත් මැච් එක දිනාගන්න පුළුවන් වෙයි.
1: පාගන්න පුළුවන් වුණොත් ඉතින් අද දවස බේරෙයි පුතේ.
0: පාගන්න කිව්වේ?
1: ඒ කියන්නේ ප්‍රාතිහාර්යක් පානවා.
0: ග්‍රවුන්ඩ් එක කුඹුරක් වගේ වුණා නම් මොනහරි කරගන්න.
1: මොකක් කරගන්න තිබ්බනේ.
0: ඊළඟ පැයට යන්න හදනේ 7:57.

0: Ciao, ciao, ci vediamo presto.
1: Good morning, velavu deyatai.
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: ഗുഡ് മോർണിംഗ് ഉദയാട്ടായി വിനാടി പഹായി ദാങ് വെലാവ
1: ഗുഡ് മോർണിംഗ് സുബോധ സനാക് അവേ ഹൈ അവേ അലുത് പാക്കറ്റ് ആവില തീയണ്ടി മേ പേട എന്നെ കൂടെ മമ മേ ഉദ്ദമനേട്ട് ആദരേ കണ്ട മനുസ്സേക്ക് വാഗത്ത
0: ഉദ്ദമനേട്ട് ആദരേ കരണ മിനിസ്റ്റർ ഇന്നോ അത്
1: മമ ഹരിമ കെമതി ഉദ്ദമനേട്ട് ഏക വിശിഷ്ടായി വാവ്
0: കൗത് കിയന്നേ
1: ഡൊണാൾഡ് ട്രംപ് അപ്രേൽ മാസേ അമേരിക്കാവേ ബാണ്ടവല മില ഇഹലഗിയ സിയേട്ട് തുണൈ ദശം അടക്കി പൗകിയ മെയ് മാസേ ഒക ഹത്തറായി ദശമ ദിക്ക ഹത്തറായി ദശമ പഹാവാകെട്ടാവാ ഹറി എത്തുകൊട്ട് ദെങ് മേ പൗകിയ ദിവസക്ക് എത്തിവെച്ച കഥാവകതി ആക്കിയനോ ബാണ്ട് മില ഇഹലോണി റട്ടാക് ദിവുഡേനോ അകിയിലിയാന്നെ മിനിസ്സുണ്ട് ലൊക്കു ലൊക്കു ഗണാങ്ങല ബാണ്ട് ഗണ്ട പുലുവാങ് വെണ്ടോണി ഇത് അപ്പൊ ദിവുണു റാട്ടാ
0: ഇതി മഹത്വാ ജനാധിപത്യനെ
1: ഇത്
0: ഇയാക്കിയനോ
1: ഇത് മമ മേ ദുഃഖ ഉദ്ദമനെ വെടി ഉണാക്കി അപ്പി മേ ഉദ്ദമനെ വെടി ഉണാവ ആണ്ടുത്തല്ല മാറ കഥാവാക്കിയാ
0: ഉദ്ദമനെ വെടി വിനോട്ട് കേമതി
1: එයා කැමති වුණාට කමන්නේ එතුමා කැමති වෙලා ආයෙ අපිට බලපාන්න ගත්ත වෙලාවට තමයි මේ ට්‍රම්ප් මහත්තයෝ ප්‍රශ්න
0: අපි පාරට බයින්
1: අපිට පාර බැහැලවත් ඒ කියන්නේ විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි නමුත් ලෝකේ බලන්න අපි සතුටු වෙන්න අපි හිතන්නේවත් නැති කාරණා ගැන ඒගොල්ලෝ සතුටු වෙන්න එක හේතුවක් කරගන්න ඒගොල්ලෝ වගේ දිගුණු රටවලට ඇත්තට මේවා නේද දැනෙන්නේ නැති දේවල් වෙන්න පුළුවන් හැබැයි අපි වගේ රටවල් වලට 100ට දශම ගානකින් ඉහළ ගියත් උද්දමනය අපිට මේක දැනෙන්න පටන් ගන්න
0: පොඩියට නෙමෙයි ලොකුවට
1: ආදායම වැඩි කරගමු එතකොට අපිට ඕන තරම් වියදම් කරන්න සල්ලි අපි ළඟ ඉතුරු වෙයි
0: එහෙමයි කියලා හිතන විදියට වියදම් කරන්නත් එපා පොඩි ගාණක් ඉතුරු කරගන්න අතේ මිටේ ගාණක් එහෙම ඉතුරු කරගෙන තියෙනවා නම් ඔන්න හරිතැනක ආයෝජනය කරොත් ඔය මුදල වැඩි කරගන්න ඔබට අවස්ථාවක් තියෙනවා අපි ඒ වෙනුවෙන් හොඳම තැන් ගැන කියලා තියෙනවා අන්න එහෙම තැනක් තමයි මාක්ස් පෙන් හෝල්ඩිංස් පුද්ගලික සමාගම කියලා කියන්නේ ඩෝම මැෂින් ගැන අපි කොච්චර කියලා තියෙනවදනේ විශේෂයෙන්ම කෘෂි කර්මාන්ත ශාස්ත්‍රයට කැමැත්තක් දක්වන කෙනෙක් නම් ඔබ ඒ ශාස්ත්‍රයෙන් ඉදිරියට යන්නේ කොහොමද කියලා අපි කියලා තියෙනවා මැෂින් ගැන කියලා තියෙනවා ඩෝමා මැෂින් සම්බන්ධව ඩෝමා එලිවේටර් යන්ත්‍ර ඒ වගේම ඩෝමා තව මොනවාද ස්ටීම් බට්ටා හෝම් ඔයිල් මේකර් මේ ආදී වශයෙන් මේ අය ඔබට අඳුන්වා දුන්න යන්ත්‍ර සූත්‍ර රසක් ගැන අපි කිව්වා. ඉතින් ඒ අතරතුරේ ඩෝමා හෝම් ඔයිල් මේකර් ගැන කියන්න ඕන සෞඛ්‍යවත් ජීවන රටාවකට හුරු වෙන කෙනෙක් නම් ඔබ ඔන්න ගෘහස්ථ මට්ටමින් ගෙදර ඉඳන් බිස්නස් එකක් කරන්න ප්ලෑන් කරනවා නම් ඒ වෙනුවෙන් අවශ්‍ය කරන හොඳම යන්ත්‍රයක් තමයි ඩෝමා හෝම් ඔයිල් මේකර් කියලා කියන්නේ. මේක ගෙදර භාවිතා කරන්නත් ඔබට ප්‍රයෝජනයට ගන්න අවස්ථාව තියෙනවා. පිරිසිදුයි, වසවිසෙන් තොරයි, භාවිතයත් හරිම පහසුයි. ඒ වගේම තමයි සිංගල් පේස් විදුලිය මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ හැම දෙයක් එක්කම ඔයාට පොල් තෙල්, තල තෙල්, ආමන්ඩ්, කජු, රට කජු ආදී තෙල් නිෂ්පාදනය කරගන්න පුළුවන් සුදු යකඩ නිමාවකින් යුතු හරිම හොරු බොහෝටි ඔබේ මුළු තැන් ගෙදරට කියාපු පොල් තෙල් සිඳීමේ යන්ත්‍රය තමයි මාක්ස් පෙන් හෝල්ඩිංස් වෙතින් හඳුන්වා දුන්න ඩෝමා හෝම් ඔයිල් මේක එක කියලා කියන්නේ. ඉතින් වැඩි විස්තර දැනගන්න 011 779 579 011 779 579 කියන නම්බරයකට කතා කරන්න කියලා අපි මතක් කරනවා. එහෙම නැත්නම් නොම්බර 31 ඇල් හේනපාර මහරගම කියන තැනට ඇවිල්ලත් වැඩි විස්තරයක් දැනගන්න පුළුවන්.

0: උදේ 8යි විනාඩි 17යි දැන් වෙලාව.
1: මේ අද මේ ජූනි මාසයේ 12 නේ.
0: ඔව් අද 12.
1: හරි. මේ පාර මොනවද වාගේ පොසොන් එකට වාගේ ප්ලෑන් එක?
0: ප්ලෑන්ස් නම් ගොඩාක් තියෙනවා.
1: ගෙදර යනවද?
0: ඔව්.
1: ගෙවල් පැත්ත යනවා?
0: යනවා.
1: එතකොට මේ පාර දන්සල් වෙනද විදිහටම සුපුරුදු විදිහටම සෑහෙන ප්‍රමාණයක් විශේෂම පොසොන් කලාප.
0: ඔව්.
1: අපි කියන්නේ අනුරාධපුරේනි පොසොන් නම් අනුරාධපුරේ.
0: නිහින්තලේ හේ.
1: ඔව් ඒ පැත්ත තමයි ගොඩාක්ම තියෙන්නේ. ඒ කොහොම වුණත් පොසොන් එක වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙද්දී මතක් කරන්න ඕනේ අපි අර මම දැක්කා පාරිභෝගික සේවා අධිකාරිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැත්තෙන් ගත්තම
0: ඒගොල්ලෝ සෑහෙන කාර්ය බහුලයි.
1: විවිධ වැටලීම් වල ඉන්නේ. දැන් අපි ඔය PHI මහතුරු ගැන කතා කරන දන්සල් වල කෑම සම්බන්ධවනේ. පාරිභෝගික කටයුතු අධිකාරිය ගැන කතා කරන්න තියෙන්නේ වැඩි මිලට නේද? බාණ්ඩ කියන්නේ දැන් හාල් එහෙම විකුණලා මං දැක්ක පිටකොටුවේ කඩ කීපයකට
0: කීරි සම්බන්ධකෝද වැඩි මිලට විකුණලා නේද?
1: නඩු පවර්ලා තියෙනවා. ඉතින් අර මේ වෙලාව හොඳයි හොඳට හම්බ කරන්න නියමයි මැද පෙරදිග අර්බුදයට මුවා වෙලා. ඒක ඉස්සරහට දාගත්තම නේද? ට්‍රම්ප් කේයි එහෙම නැත්තම් ඔය අපේ කමේනි පුත්‍රයාගේ නම් දෙක ඉස්සරහට දාගෙන ගොඩාක් අයට ගොඩාක් දේවල් කරන්න පුළුවන්.
0: ඒක දැන් බිස්නස් එකක් කරගෙන තියෙන්නේ.
1: ඔව්. මම දැක්කා අපි කලින් දවසකත් කිව්වේ කොත්තුවේ මිල ඉහළ ගියා මෙන්න මේ නිසා කියලා ඉරාන ඇමරිකා ඊශ්‍රායල් අර්බුදයේ පෙන්නනවා කියලා. අන්න ඒ වගේ තැන් එහෙම තැන් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ පොඩක් ඒ ගැන උනන්දුවක් දක්වන්න පාරිභෝගික කටයුතු සේවා අධිකාරිය මේ වෙනකොට ඒ වගේ වැටලීම් ගණනාවක් කරලා තියෙනවා. ඔයා මුදලාලි මහත්තයෙක් නම් ඔයාගේ කඩේ විකුණන බාණ්ඩ නේද? සම්බන්ධව ඒ පාලන මිලක් තිබිය යුතුමයි.
0: අනිවාර්යයි.
1: හාල් කිලෝ එක වෙන්න පුළුවන්, පාන් ගෙඩි වෙන්න පුළුවන්, සීනි
0: කිලෝ එක වෙන්න පුළුවන්, පරිප්පු වෙන්න පුළුවන් නේද?
1: හැම දෙයකටම යම්කිසි සාධාරණ මිලක් තියෙනවා. ඒ නිසා ඒක ගැන අවධානය යොමු කරන්න කියලා මතක් කරනවා. එතකොට මුදලාලි මහත්තයෙක් නම් තව හිතන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. විශේෂම ව්‍යාජ නිෂ්පාදන, අනුකරණ නිෂ්පාදන, ශරීරයට අහිතකර නේද පරිභෝජනයට නොසුදුසු දේවල් ගෙනල්ලා විකුණන්නත් එපා. ඒ ගැන නිතරම මතක් කරලා තියෙනවා. විශේෂම සෞඛ්‍ය අංශ මේ ගැන නිතර දැනුවත් කරනවා. දැන් අපි ගත්තොත් දැන් අපි විජය කුළුබඩු එක්ක අපි හැමදාම කතා කරන දෙයක් තමයි ප්‍රමිතිය ගැන. මේකට සමාන වෙන්න බැරි වුණාම එහෙම නැත්නම් තරඟකාරී වෙළඳපළේ ඉල්ලුම අනිකුත් නිෂ්පාදන වලට අඩු වුණාම කරන්නේ අඩු තරම් පැකට් එකකින් හරි මේකට සමාන වෙන්න උත්සාහ කරනවා.
0: අර වගේම පැකට් එකක් හදනවා. එතකොට ඔබ අහුවෙනවා නේද? ඉතින් එහෙම වෙන්නේ නැතුව අපි ඒකයි කියන්නේ විජය ලාංඡනය තියනවද කියලා බලලව මේ නිෂ්පාදන මිලදී ගන්න. ඔබ කුළුබඩු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තව විජය නිවහනෙන් ඔබට නිෂ්පාදන රසක් හඳුනලා දීලා තියෙනවනේ. මේ හැමදේම ගන්නකොට විජය ලාංඡනය තියනවද කියලා බලලම ඒ නිෂ්පාදන ටික මිලදී ගන්න.
1: ඒ වගේ මතක් කරනවා මෙතනදිම පැල්වත්ත නිෂ්පාදන ගැන. පැල්වත්ත කියලා කියන්නේ ලංකාවේ කිරිපිටි නිෂ්පාදකින් අතර අංක එක.
0: ඒ නිසා කිරිපිටි පැකට් එකක් ගන්න ගියත්, යෝගට්, බටර්, අයිස්ක්‍රීම්, ගිතෙල්, මී කිරි මේ ඕනම කිරි ආශ්‍රිත නිෂ්පාදනයක් ගන්න ගියත් ඔබ මතක තියාගන්න පැල්වත්ත කියන නමින්ම ගන්න. මොකද අංක එකටම අපේ රටේ සල්ලි අපේ රටේ ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම මේ කර්මාන්ත ශාලාවත් එක්ක මේ පැල්වත්ත නිෂ්පාදන ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා කිරි ගොවීන් 20,000කට වඩා වැඩි සංඛ්‍යාවක්. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්නත් ඔබට ඒ හරහා ස්ථාව ලැබෙනවා.

0: Lakhanda Radio ITN ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 7374
1: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
2: ඒ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සතියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක රින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 167 අංකයට ඔබ

0: අටයි විනාඩි විසි අටයි වෙලාව අපි යනවා ඔබ අරගෙන පොඩ්ඩක් ජපානයේ පැත්තට.
1: ඇයි මොකද වෙලා තියෙන්නේ?
0: කෙනෙක්ගේ සැලරි එකක් ගැන කියන්නයි යන්. සාමාන්‍යයෙන් අපි කාගෙන්වත් අහන්නේ නෑනේ ඔයා ගන්න පඩිය කීයද කියලා. ඒක අහන්න ඒක එච්චර මේ හොඳ එකක් නෙවෙයි. ඔය සමහරු නම් නේද?
1: කීයක් විතර හම්බනවා? අදාල නෑනේ.
0: වයස, සැලරි එක ඒවා අහන්නේ නෑ සාමාන්‍යයෙන්.
1: ප්‍රයිවට් දේවල් නේද?
0: ජපානයේ දවන්ත මෝටර් රථ සමාගමක් ටොයෝටා. ඒකේ සභාපති
1: අකියෝ.
0: අකියෝ ටොයෝටා. එයා 2025 මූල්‍ය වර්ෂය සඳහා ගත්ත වැටුප යෙන් බිලියන 2.1යි. මේක 2026 ජූනි 10 පෙරේදා සමාගම නිවේදනය කරලා තිබුණා. මේක තමයි මේ ටොයෝටා ඉතිහාසයේ ලබාගත් ඉහළම වාර්තාගත ගෙවීම. එතකොට ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල සහ ලෝකව්‍යාප්ත විකුණුම් වර්ධනය මේ වැඩිවීමට හේතු වෙලා තියෙනවා. ලංකාවේ මෑත කාලේ වැඩියෙන්ම අපේ මහපාරට ආපු වාහන මොනවද කියලා බැලුවොත්
1: ඔක්කොම
0: ඒගොල්ලන්ගේ සමාගමේම
1: තමයි. ජපන් වාහන තමයි.
0: ඔය BYD තමයි මේගොල්ලන්ට චැලෙන්ජ් එකට තියෙනව නම් තිබ්බේ. නමුත් දැන් මේ වෙනකොට මේ වෙළඳපළ ඔයට එක යම් මට්ටමකට අල්ලගෙන තියෙනවා. ලංකාවේ බලන්නකෝ පහුගිය කාලේ ආවා මාර විදියට වාහන.
1: නැත්තම් අලුත්
0: ඒවා. ඔය ඔය ඔය රේස් කියලා එකක් එහෙම රේස් කියන එක එහෙම නැති තැනක් නැහැ.
1: ත්‍රිවිල් වගේ.
0: ඔව් ඊට පස්සේ යාරිස් ක්‍රොස් එක ආවා. ඊට පස්සේ යාරිස් අර පොඩි කාර් එක ආවා.
1: ඔව්.
0: මේ බ්‍රෑන්ඩ් ප්‍රොමෝට් කරනවා නෙමෙයි. මේ මේක කියන්න නම් මේ ටික කියන්න වෙනවා.
1: නැතුව දන්නේ නැහනේ.
0: හරි. එතකොට මේක තමයි හේතුව. ඉතින් අපි ලාංකිකයෝ විදියට අපිට සතුරු වෙන්න පුළුවන් අපිත් රටක් විදියට
1: ජපානේ වාහනයක් පදිනවා කියලා.
0: ඔව්. නෑ නෑ.
1: එහෙනම්.
0: ඇයි මේ මිනිස්සයාගේ සැලරි එකට අපි දායකත්වය දීලා තියෙනවා?
1: නේද?
0: ඔව්. ඒක අකියෝට මෙච්චර ලොකු සැලරි එකක් ගන්න
1: අපෙනුත් සපෝට් එක හම්බෙලා තියෙනවා.
0: අපිට එච්චර පඩි නැති වුණාට අපිට පුළුවන් වුණා එයාගේ පඩිය නේද? විශාල සැලරි එකක් ගන්න තැනට යවපත් කරන්න.
1: රයිට්.
0: ඉතින් බලන්න මේක ගැන ලෝකෙම කතා කරනවා. කොහොම වුණත් මේ අතිවිශාල ගෙවීම ජපානය තුළ දැඩි සංවාදයක් ඇති කරලා තියෙනවා. සමහරුන්ගේ මතය තමයි ලෝකයේ විශාලතම මෝටර් රථ සමාගම සාර්ථකව මෙහෙවන කෙනාට මේ ගෙවන ගාන සාධාරණයි. තව සමහරු කියනවා වැටුප් සහ ආදායම් පරතරය පිළිබඳ ප්‍රශ්න මතු කරනවා. එහෙම කොහොමද
1: ගෙවන්නේ?
0: ඉතින් වැටුප් විෂමතා තියෙන එහෙම නැත්නම් ආයතන වල වැඩ කරන පහළම සේවකයෝ නිකන් ඉඳලා මේගොල්ලෝ පඩි අරගෙන.
1: ඔව්.
0: එහෙම නෙහිය.
1: අනේකනේ. එයාලානේ මහන්සි වෙන්නේ.
0: ඔව්. අපි මහන්සි වෙනකොට මේගොල්ලෝ බිලියන ගාණන් වලින් පඩි ගන්නවා.
1: අහහ.
0: ඉතින් අපි මේවා කතා කරලා මේවා
1: පාරට බහින්න ඕනේ නැද්ද?
0: අනේකයි. නෑ, ඒ වගේ රටවල එහෙම පාරට ඉන්නේ
1: නෑ.
0: අහහ. අපි තරම් නේද? ඔලු කුර්ති කරගන්නේ නෑ ඇත්තට. අපේ නම් පොඩ්ඩ මෙහෙම වෙනකොට පාලන අධිකාරියට රී වෙලා ඉච්චර කොහොමද ගන්නේ, කොහොමද නිකන් ඉන්නේ, උදේ එනවා පුටු කරත් කරනවා යනවා කියලා එහෙම එකක් තියෙනවා.
1: හරි, අපිනේ නැහෙන්නේ.
0: ඊ රටේ මිනිස්සු ඇත්තටම එතන නැහැ. සහ මේ කියන මේ තරංකාරී වටපිටාව ඇතුලේ පෞගේ කාලෙ තිබ්බ ප්‍රශ්න ටිකත් එක්ක මේ සමාගම අලවිය වර්ධනය කරගෙන තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. ඒ ස්ට්‍රැටජි එක, ඒ උපක්‍රමය, ඒ සැලසුම මෙයාගේ.
1: ඔව්නේ.
0: මෙයා තමයි ඒකට නායකත්වය දුන්නේ.
1: එතකොට එයාටනේ වැඩි අයිතියක් තියෙන්නේ.
0: ඉතින් එයාට ඒකේ මේ ප්‍රතිලාභ භුක්ති විඳින්න බැයි නන් නේද?
1: ඔව්, කාටද භුක්ති විඳින්න පුළුවන්?
0: එතකොට දැන් මේ සමාගමේ අනිකුත් 15 සේවකයාගේ සැලරි එකට මොකද උනේ කියලා තොයලා බලමු.
1: ඒකත් වැඩි කරන්න.
0: ඒගොල්ලන්ටත් යම් කිසි මුදලකින් පහුගිය මාසේ, පහුගිය අවුරුද්දේ වැටුප් වර්ධනයක් වෙලා තියෙනවා කියලත් වාර්තා කරලා
1: තියෙනවා.
0: ඉතින් කම්පැනියක් ගොඩ යන්නේ වැඩ කරන අය වගේම ඒ සම්බන්ධව ඉහළ කලමනාකාරීත්වය ගන්න තීන්දු තීරණ අනුව
1: සහ පහළ කට්ටියව ඉහළ අය හසුරුවන විදිහත් එක්ක.
0: ඔව්. පේන්න පුළුවන් ඒගොල්ලෝ නිකන් ඉඳලා පඩි ගන්නවා කියලා. නෑ. ඒ ඔබට වැඩ කරන්න ඒ වටපිටාව සමහර විට ඔබේ බ්‍රෑන්ඩ් එකට ඉල්ලුම හදන්නේ ඉහළ පුටුවල ඉන්න නිලධාරීන්.
1: හරි.
0: සමහර විට ඒගොල්ලෝ කරන්නේ එක කෝල් එකක් වෙන දාන එක වෙන්න පුළුවන්. අත්සනක් ගහන එක වෙන්න පුළුවන්. ඔව්, ඒක තමයි ඒ ඇගේ තියෙන විශේෂත්වය.
1: රයිට්.
0: ඒ හැකියාව ඔබට නැහැ. ඔබ හිතනවා නම් නේද? අපිට පුළුවන් අස්සනක් ගහන්න කියලා නෑ. ඔබේ අස්සනට වැඩිය ඒ ඉහළ පුටුවේ ඉන්න කෙනාගේ අස්සන වටිනවා.
1: අන්න ඒකයි.
0: ඒ වචනේ වටිනවා. ඒ ගිහිල්ලා අතරත දීලා කතා කරලා ඒ සුහදත්වයේ වර්ධනය කරගෙන අනිකුත් ආයතනයක වැඩ කරලා ගොඩනගා ගන්න PR එක වටිනවා. ඒ හරහායි ඔබ කරන වැඩේට බිස්නස් එක එන්නේ.
1: ඇත්ත.
0: ඉතින් මේක තමයි මේ ටොයටා සමාගම මේ පහුගිය කාලේ පෙන්නලා
1: තියෙන්නේ.
0: ඒ නිසා එයාගේ සැලරි එක ගැන
1: ඌල්ලන්නේපා.
0: තීරුමක් නෑ.
1: හහ. උදේ 8යි විනාඩි 34යි දැන්.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: උදේ 8 විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: Grande Magalhães de Salim. Tatpare, tatpare, update pina kalika. Patrinma mister hoyana bae.
1: Saastare dannayai, soostare dannayai. Ekkama tanaka pitch karnava.
0: Cyber Gen. Me next gen nikai. Cyber Gen. Danna ayata kiyannai. Nodanna ayata ahannai. Senasurada. උදයටට
2: සම අනුග්‍රහය අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: දෙන්නේ මාරාන්තිකයි.
3: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
0: ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු. ලකඳ Radio ITN.
1: උදේ 8යි විනාඩි 45යි දැන් වෙලාව. ඔයාට මතක් කරන්න දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි ඩීප් ටෙක් ගැන, අනික විජය ගැන. ඉස්සෙල්ලාම කියන්නේ ඩීප් ටෙක් සෝලා ගැන. දැන් ඩීප් ටෙක් සෝලා එක කොහොමද ඔයාගේ ගෙදරට, ව්‍යාපාරික ස්ථානයට, කර්මාන්ත ශාලාවට හරියනම සෝලා සිස්ටම් එක සවි කරගන්නේ කියලා? ඉතින් මගින් අහලා වැඩක් නැහැ නේ. ඒක අන්න ඕන ඩීප් ටෙක් එකෙන්. 071 711 711 එක කියන නම්බරයකට කතා කරන්න අපිට පුළුවන් මඟ පෙන්වන්න විතරයි. ඔබ තමයි කතා කරලා වැඩේ ගොඩ දාගන්න ඕන. එනිසා ඩීප් ටෙක් වල සම්බන්ධ කරගන්න. මොකද ආගේ විදුලි බිලට තිත තියලා අමතර ආදායමක් ඒ හරහා උපය ගන්නවා නම් හරිම තැන තමයි ඩීප් ටෙක් වල කියලා කියන්නේ. ඒ වගේම විජය නිෂ්පාදන කැමටික රසට ගුණට ප්‍රමිතියට හදා ගන්නවා නම් එකතු කරගන්න කුළුබඩු සන්නාමය වෙන්න ඕනේ විජය නිෂ්පාදන. 8:45 දැන්.

0: உதய டைம் வினாடி பணம் சேர்க்காய்
1: අසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කලවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176779
3: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්

0: විලාප පෙරවරු නවයයි.
1: විලාප ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: സഹായോഗിത അനുഗ്രഹയ
1: സൊനാലിക ട്രാക്ടറിയ ദൻ ദിവൈനപുര അതി ടിവിഎസ് അലവി നിയോജിതൻ വെതിൻ വടിന ദൊരതകി അൽമാരിയക് നോമിലി ടിവിഎസ് അഗ്രി ബിസിനസ് വെതിൻ സൊനാലിക ട്രാക്ടറിയ
2: ඉස්ත්‍රික් හතරක් සඳහා නායාමයේ පූර්ව අනතුරැඟවීමක් නිකුත් කර තිබෙනවා. අදාළවම 4 සිට හෙට අලියුම 4 දක්වා ඉදිරිපැය 24 සඳහා මෙම අනතුරැඟවීම් නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ. කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලට මෙලෙස නායාම අනතුරැඟවීම් නිකුත් කර තිබෙනවා. ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, අයගම, රත්නපුර, ගොඩකවෙල, කලවාන සහ නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලටද අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණා. මේ අතර අදත් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 75කට වැඩේ තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කීට ඇතුළත්. කංකසන්තුරේ සිට මන්නාරමහරහ කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළන් වේගයේ පැයට කිලෝමීටර 70 දක්වා වැඩි විය හැකියි. එමෙන්ම ත්‍රිකුණාමලයේ සිට මුලතිවරහ කංකසන්තුරේ දක්වා සහ කල්පිටියේ සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළන් වේගයේ පැයට කිලෝමීටර 60 දක්වා වැඩි වෙන බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ. එබැවින් මෙම මුහුදු ප්‍රදේශ ඉතා රළු හා තරමක රළු ස්වභාවයක් පවතිනවා. දේවර සහ නාවික කටයුතු වලින් වළකින් ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්
3: දෙන්නේ.
2: ඉරානය සමග පවතින යුද්ධය අවසන් කිරීම සඳහා විශිෂ්ට එකඟතාවක් ඇතිකරගත් බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. එම ගිවිසුමට අදාළ ලේඛන අවසන් කිරීමෙන් පසු මේ සතියන්තයේදී ගිවිසුම අත්සන් කළ හැකි බවයි ඇමරිකා ජනාධිපතිවරයා පවසන්නේ. ගිවිසුම යුරෝපයේදී අත්සන් තැබීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා. ඇමරිකාව සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුමක් සඳහා වන යෝජනා දෙරටේ නායකින් මේ වන විට සලකා බලමින් සිටින බව අල් ජසීරා ප්‍රවෘත්ති සේවය වාර්තා කළා. මෙලඟ ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට.

0: එහෙම හිතුන තැන් නොතිබුණා නෙවෙයි.
1: එයා හම්බෙන්න කලින් ඔයා හම්බුණා නම්
0: ඒ වුණාට ආයි පස්සේ හිතනවා නෑ නෑ ඒක සාපයක් ඒ හින්දා ඒක හම්බුන්නේ නැති එකමයි හොඳයි.
1: ඕකේ.
0: නැද්ද මං කිය?
1: ඇත්ත ඇත්ත.
0: අමතක කළා දාපු මාරාන්තික අතීතයක් ගැන මේ කියන්.
1: ඒ ඉතින් අමතක කරපු එකක් අපි අයි මතක් කරන්නේ.
0: පාඩන්නේ අතීතය කියන්නේ හැම වෙලෙම පාඩමක්.
1: අහහ.
0: 1877 ලංකාව සසල කරපු මහා නියඟයක් තිබිලා තියෙනවා. සාගතයක් තිබිලා තියෙනවා. මතකද දන්නේ මේ යට ගියාවෙන් හොයාගත්ත සමහර දේවල්. අපි කතා කරනකොට අද දවස වෙනකොට 1877 හිටපු කෙනෙක් ඉන්න විදිහක් නැහැ නේ.
1: නැහැ නේ ඔව්.
0: ජල බවුසර් හෝ වෙනත් පළාත් වලින් කෑම බීම ගෙනල්ලා දීලා මිනිස්සු බේරගන්න අද දවස වෙනකොට අපිට පහසුකම් තිබුණට මීට වසර 150කට එහා පැත්තේ බ්‍රිතාන්‍ය පාලන සමය අපේ රටේ මිනිස්සු මුණ දීපු ඉතිහාසයේ දරුණුතම මාරාන්තික නියඟය.
1: ඔබ අහලා තියෙනවද එහෙම එකක් ගැන?
0: ඔබ අහලා නැතුව ඇති. 1877 මේ නියඟය සහ ඒ ආශ්‍රිතව මහා සාගත තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. බ්‍රිතාන්‍ය ලංකා ඉතිහාසයේ ලියවුණු අඳුරුතම සහ ඛේදනීයම පරිච්ඡේදය මේක කියලා කියනවා. එතකොට එල් නිනෝ එකක් තමයි මේකටත් මුල් වුනේ. 1876 ඉඳලා 878 වෙනකන් මුළු මහත් දකුණු ආසියාවම වෙලාගත් දරුණු ගෝලීය දේශගුණික විපර්යාසයක්.
1: එල් නිනෝ.
0: මේ හේතුවෙන් 876 ඉඳලා 877 දක්වා වසරවලදී ලංකාවට ලැබෙන්න ඕන නිරතදිග සහ ඊසාන දිග මෝසම් වැස්ස වැටුනේ නැහැ.
1: අහහ.
0: ඉතින් වැහි පොදක් නැතුව මහ පොළොව ගිනියම් වෙන්න පටන් ගත්තා. බ්‍රිතාන්‍ය පාලකීන්ගේ නොසලකා හැරීම. ඒ කාලේ මේ රට පාලනය කරපු ඒ බ්‍රිතාන්‍ය වැවිලි පාලකීන්. ඒගොල්ලන්ගේ එකම අරමුණ උනේ කෝපි සහ තේ වගේ වතු වගාවන් ගෙන් ලැබෙන ලාභ ලැබීම විතරයි. එතකොට වියලි කලාපේ පරණ ඔය සිංහල රජවරු හදපු වැව් අමුණු නඩත්තු කිරීම ඒ වගේ දේවල් කරේ නැහැ. එතකොට දේශීය වී වගාව සහ කෘෂිකර්මාන්තයේ බිඳ වැටලා තිබ්බේ.
1: හරි.
0: ඉතින් මේක සාමාන්‍ය දෙයක් විදියට සලකලා නොසලකා හැරලා හිටියා. ඉතින් මේ බරපතලකම දැනෙන්න පොඩි කාලයයි ගියේ. ඒ මේ දරුණුතම බැටකෑම් වලට ලක්වෙච්ච ඔය මේ කලාප. කියන්නේ මල කලාප.
1: හරි.
0: මරණයට පත් වූ කලාප. මේ මහා නියඟයෙන් වඩාත්ම විනාශයට පත් වුණේ ලංකා වියලි කලාප කියලාත් කියනවා.
1: ඔව් නේ.
0: උතුරුමැද පළාත්.
1: ඔව්.
0: අනුරාධපුරයේ පොළොන්නරුව.
1: සහෝය වැව් ආශ්‍රිත සියලුම ගම්මාන.
0: වයඹ පළාතටත් අදාළයි. කුරුණෑගල පුත්තල. නැගෙනහිර පළාතේ ඒ වගේම දකුණු පළාතේ හම්බන්තොට වගේ ප්‍රදේශات ඔය මරණේ සෙවණැල්ල වැටිච්ච කලාප බවට පත් වුණා. සාගින්නෙන් මියගිය දහස් ගාණක්. එතකොට වැව් ලිං සහ දිය කඩවල් වල සම්පූර්ණයෙන්ම හිඳිලා යනකොට මිනිස්සුන්ට බොන්න දියපොතක් තිබුණේ නැහැ. කන්න බත් ඇටයක් නැති වුණා. ආහාර සහ පිරිසිදු පානීය ජලය නැතුව දහස් ගාණක් මිනිස්සු සාගින්නෙන් මන්දපෝෂණයෙන් මැරුණා කියලා කියනවා. මේ ඊට පස්සේ මේ එකම එනවා වසංගත. නේද? ඔය ප්‍රතිශක්තිය අඩු වෙනකොට එනවන එක එක
1: සහ ඔය අපිරිසිදු ජලය පරිභෝජනය කරනකොට එහෙම නේද?
0: කොලරාව, මැලේරියාව.
1: හරි.
0: නේ? ඒ වගේ රෝග රට පුරා වේගයෙන් පැතුරුණා කියලා කියනවා. ඊට පස්සේ සත්ව සංහාර. ගොවිතැනට සහ ඔය කිරි ලබා ගන්න හිටපු ගවයින්. සුරතල් සතුන්. වනාන්තරවල ඉඳිද්දිම දිය පොදක්වත් නැතුව මැරලා ගියා. මේ කාලේ ආණ්ඩුව කරේ ආණ්ඩුකාර ශ්‍රීමත් ජේම්ස්
1: ලන්ඩන්.
0: එයා හදිසි මැදිහත් වීමක් 1877 වසරේදී ලංකාව අලුත් ආණ්ඩුකාරවරයා ලෙස වැඩ බාරගත්තා. එයාට මූණ දෙන්න සිද්ධ වෙච්ච ලොකුම අභියෝගය වුණේ මෙන්න මේ තත්ත්වය. එයා ගත්ත පොඩි ක්‍රියාමාර්ග කීපයක්. විපතට පත් වෙච්ච අයට සහන සලසන්. ඉන්දියාවෙන් සහ වෙනත් රටවලින් හදිසි ආහාර විදිහට හාල් ගේන්න පටන් ගත්තා. එතකොට වැඩ වෙනුවෙන් ආහාර කියලා ෆුඩ් ෆෝ වර්ක් කියලා කන්සෙප්ට් එකක් හඳුන්වා දුන්නා. ඊට පස්සේ ගම්වැසියන් ලවා මාර්ග හදලා වැව් ප්‍රතිසංස්කරණය කළා. ශ්‍රමීය කුලියට දෛනික ආහාර වේලකට ලබා දෙන්න තීරණය කරා.
1: හරි.
0: මේ නරකම කාලයක් ගැන කිව්වේ අපි මේ කාලෙත් එල් නිනෝ එකක් ගැන කතා කරන නිසා.
1: ඔය ඉතිහාසයේ එල් නිනෝ තත්ත්වය.
0: ඔය ඉතිහාසයේ. මේ කාල නම් දියුණු තාක්ෂණයේ තියෙන නිසා මේ තරම් අපි අමාරු කාලයකට එහෙම නැත්නම් අමාරු වැඩියකට වැටෙන එකක් නැහැ.
1: හැබැයි ඉතින් පෙර සූදානම කෝකටත් හොඳයිනේ නේද?
0: දැන් මේ දවස්වල ඒ වෙනුවෙන් තමයි සියලු පාර්ශව වගකීතු පාර්ශව කතා කරමින් ඉන්නේ. නේ? ඒ ඇවිල්ලා අතීතය මේ වර්තමානයේ සහ අනාගතය අපි සැලසුම් කරන කාලේ
1: මොකද වෙන්නේ කියලා 9:05

0: උදේ 9යි විනාඩි 19යි දැන්.
1: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: ජීවිතයක් නැතිකර ගැනීමට කතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න. සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
1: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය දුරලන්
0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
2: රිදම් වයිබ් බීට් එකට මික්ස් වෙනවා.

0: ඇහි දොර ගඟේ බලනහි නහදේ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස් කෝල්ද ඩොක්ටර් යාද සුන්නදේ
3: මම කිරිකේ බුන්නේ අය සීනි හෙළනේ මුකු තතපය විඩ කරන්නේ අය මට
4: සුපරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
1: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
5: evening drive with chamit and charu
1: sama anugrahaya
5: rasayenut ihala gunayenut ihala vijaya tose mishranaya
1: vijaya products ape rasaya rate sabata

0: මේ අනවිදියෙන් නම් මැච් එක දිනයි.
1: එයාලා.
0: ඒක. බෝල 17ට ලකුණු 17ක් ගහන්න ඕනේ. විකට් 7ක් තියෙනවා ඒගොල්ලන්ට. දැන් 131යි විකට් 3යි. ෂයි හෝප් ලකුණු 56යි. රොමෙන් පාවෙල් ලකුණු 2යි. එතකොට තව බෝල 17යි ලකුණු 17යි.
1: මගේ මතය ඕක බෑ.
0: යලි පරාජයේ මාවතටද අපි ගමන් කරන්නේ.
1: අපි පිවිසෙන්නේ බලමු.
0: අපේ ෆයිටර් දෙනවා අතාරින්නේ නැහැ.
1: ඔව්.
0: ලේසියෙන් අතාරින්නේ නැහැ මැච් එක.
1: රයිට්.
0: දැන් හැබැයි මෙහෙම වැඩක් තියනවා කරනවා නම්.
1: මොකද්ද?
0: අම්මා කතා කරනවා කියලා ගෙදරෙන්න පුළුවන්.
1: අම්මා බනිනවා කියලා යන්න ඕන.
0: ඔව්. අපි පොඩි කාලේ මැච් එකෙන් පරිදීගෙන එනකොට මොකක් හරි බොරුවක් කියලා ඔළුව රිදෙනවා හරි කියලා ගෙදරා වගේ ඉන්න පුළුවන් නම් මේවත් නේද?
1: ඔව් ගොඩ දා ගන්න තිබ්බා.
0: හරි. මේ 9 විනාඩි 23යි වෙලාව. අපි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ගැන මතක් කරනවා. ඩෝමා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් එක්ක මේ දවස්වල ඒගොල්ලන්ගේ සේල්ස් ටීම් එකට වගේම පුහුණු කාර්මික ශිල්පීන් ඇතුළු ගොඩක් නේ
1: ඒජන්ට් අවස්ථා තියෙනවා.
0: අනිවාර්යෙන්ම.
1: අංක 1 වීකේටි මේ යන්ත්‍රය වෙළඳපොළට හඳුන්වා දුන්න මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ලත් එක්ක එකතු වෙලා ඔබට පුළුවන්කම තියෙනවා ආකර්ෂණීය වැටුප් සහ දීමනා යටතේ මෙයත් එක්ක වැඩ කරන්න. ඔබේ අයදුම්පත අමල්ක මණික් කඩවරට යොමු කරන්න මෙන්න මේ කියන නම්බර එකෙන් 076-423-94-27
0: ඒ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ලංකාවේ පහුගිය කාලේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ දවන්තම විප්ලවීය වෙනස ඇති කරපු ආයතනය ගැන මතක් කරේ. ඒ වගේම ක්‍රිමරාජ් ගැන මතක් කරනවා. අපි වාර කියලා තියෙනවා ක්‍රිමරාජ් නිවසින් නිෂ්පාදන රසක් ගන්න පුළුවන් කමක් තියෙනවා කියලා.
1: අපි කියවනේ වැල්මී පැණිය ගැන දැන් කිව්වා. ක්‍රිමරාජ් පේයාව ගැන කියලා තියෙනවා. ඒ වගේම හන්දි තෛලය ගැන කියලා තියෙනවා. තව ආයුර්වේද ඖෂධ රසක් තියෙනවා. මේ අතරින් දැන් ඔය ගොඩක් වෙලාවට මූණේ කුරුලෑ වගේ දේවල් ඇති වෙලා තියෙනවා නම් ඔන්න කුරුලෑ සුවය ඔබට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒත් ක්‍රිමිරාජ කියන නවින්ම මිලදී ගන්න ඕන. ඉතින් මේ හැම දෙයක් එක්කම 75 වසරකටත් වඩා වැඩි විශ්වාසයක් දිනාගත්ත ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ක්‍රිමිරාජ ආයුර්වේද නිෂ්පාදන ඔබට මිලදී ගන්න පුළුවන්. 011-2-753-889 011-2-753-889 කියන නම්බරකට කතා කරලා වැඩි විස්තර දැනගන්න.
0: මේ පළාත නිෂ්පාදන ලංකාවේ කිරි ආශ්‍රිත නිෂ්පාදන ගන්නකොට අපිට වාක්‍ය නිෂ්පාදන මේ සන්නාමේ තමයි පළාත කියලා කියන අවුට්ලට් වලින් වගේම සුපර් මාකට් වලින් පොඩි කඩවලින් ඕන මේකින් වඩ ගන්න පුළුවන් කමක් තියෙනවා. ලංකාවේ කිරි ගොවීන් 30,000ක් විතර එකතු කරගෙන ලංකාවේ කිරි කර්මාන්තයත් නගා සිටුවන ගමන් තමයි පළාත නිෂ්පාදන ආයතනය මේ කියන ජාතික මෙහෙවර සිද්ධ කරමින් ඉන්නේ. 9:25 වෙලාවයි.

0: උදේ 9 විනාඩි 32යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
0: මහජන සම්පත රටටම සම්පත උදා කරන කොට අපි කිව්වා ඔබටත් ඒ වාසනාව උරගා බලන්න කියලා. ඉතින් එහෙම හිතාගෙන ඊයේ ගත්ත මහජන සම්පතේ 6215 වෙනි දිනුම් වාරේ අපි මුලින්ම බලමු ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයකේ ජය අංක, අංක 5, අංක 2, අංක 3, නැවතත් අංක 3, අංක 5 සහ නැවතත් අංක 5. ගොවිසෙත සී අක්ෂරයත් එක්ක අංක 30, අංක 41, අංක 46 සහ අංක 55. මෙගා පවර් කිව් අක්ෂරයත් එක්ක සුපිරි අංක, අංක 6, ජය අංක, අංක 3, අංක 24, අංක 55 සහ අංක 77. ධන නිදානය ජේ අක්ෂරයත් එක්ක අංක 45, අංක 52, අංක 56 සහ අංක 78. හඳහන සිංහ ලග්නයත් එක්ක අංක 12, අංක 21, අංක 42 සහ අංක 54. අද සම්පත කේ අක්ෂරයත් එක්ක අංක 3, නැවතත් අංක 3, අංක 5 සහ නැවතත් අංක 5. එනබී ජය වයි අක්ෂරයත් එක්ක අංක 2, අංක 5, අංක 2 සහ අංක 9. සුබ දවසක් කන්‍යා ලග්නයත් එක්ක අංක 51, අංක 59 සහ අංක 65යි ඔබට වාසනාව ගේන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයනුයේ මතක් කිරීම කළේ. ඉතින් අද දවසෙත් සුපිරි තෑග්ග දිනා ගන්න, සුපිරි කෝටිපතියෙක්, ලක්ෂපතියෙක්, වාසනාවන්තයෙක් වෙන්න ඔබත් වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත්ම මිලදී ගන්න. 9:34 දැන්.

0: සාමාන්‍යයෙන් අපි ඇඳුමක් ගන්න ගියාම බ්‍රෑන්ඩ් එක බලනවා. සිරප්පු දෙකක් ගන්න ගියාම බ්‍රෑන්ඩ් එක බලනවා. වාහන උනත් අපි ආසයි බ්‍රෑන්ඩ්
1: නිව් ගන්න.
0: අපේ හැමතිස්සෙම ඔළුවේ තියෙනවා අපිට අවශ්‍ය දේවල් වලට කියන බ්‍රෑන්ඩ් නේම් එක. එතකොට ඔය නිෂ්පාදන ආයතන කල්පනා කරනවා කොහොමද අපි තුමු ටූත් පේස්ට් එකක් කියලා. ටූත් පේස්ට් නම් මේ බ්‍රෑන්ඩ් එක කියලා එකක් ඔළුවේ හදන්නේ කියලා. ඒකට ඒගොල්ලෝ එක එක විදිහේ උපක්‍රම පාවිච්චි කරනවා.
1: හරි.
0: අපි කියන්නේ ස්ට්‍රැටජි කියලා.
1: ඔව්.
0: එහෙම ඒවා පාවිච්චි කරනවා. එහෙම ඒවා කරලා පිනිස්සු අතරට මේ බ්‍රෑන්ඩ් එක යවනවා. එක්තරා කාලයක ලෝකේ ඔය 1959 වගේ කාලේ ලෝකේ නෙගටිව් අප්‍රෝච් එකකින් මාකටින් කරපු ආයතනයක් තමයි වොක්ස්වැගන් කියලා කියන්නේ.
1: වොක්ස්වැගන්. කාර් නේද?
0: කාර්නේ. ලෝකේ හැමෝම වේගෙන් යන්න පුළුවන් කාර් හදන කාලෙක මේගොල්ලෝ කල්පනා කළා නෑ අපි මේ රැල්ලට යන්න නැතුව අපි හදනවා බීටල් කියන කාර් එක. බීටල් කියන කාර් එක දැන් උනත් පාරට බැස්සම පැයක් වගේ ඇතුළත කාර් 3-4ක් බලා ගන්න පුළුවන්. එතකොට මේගොල්ලෝ කරේ නෙගටිව් මාකටින් එකක්. මේගොල්ලෝ හිතුවා හැමෝම වේගෙන් යන්න හදනකොට මේගොල්ලෝ කැම්පේන් එකක් හැදුවා වේගෙන් යන්න කලින් ඔයා පොඩියට වාහනයක් ගන්න ඒක හිමින් හරියන කාර් එකක් ගන්න. ඒ නිසා think small කියන concept එකට තමයි
1: පොඩියට හිතන්න.
0: පොඩියට හිතන්න.
1: හරි.
0: වේගය ගැන පස්සේ කතා කරමු. ඔගලන්ට මෙන්න කාර් එක.
1: හරි.
0: පොඩි කාර් එකක් පුංචි කාර් එකක් දැම්මා බීටල් කියලා.
1: ඕකේ.
0: ස්පීඩ් එක නෙමෙයි. කාට හරි රෝද හතරක යන්න හීනයක් තියෙනවා නම් මෙන්න වාහනේ කියලා. මෙතනින් මාකට් එකට ඒගොල්ලෝ ඇතුල් වුණා. එතකොට ওই බීටල් කියන කාර් එක think small කියන concept එකට ආපු කාර් එකක්. එතකොට ඒ වගේම තව එකක් තමයි ওই බක්ලිස් කියලා අහලා ඇති සමහරට කැස්සපැණියක් තියෙනවා. ලෝකේ ප්‍රකට එකක් මේක. මේ බ්‍රෑන්ඩ් නේම් එක කිව්වට මේ මොකද හිතන්න එපා. මේගොල්ලෝ දැන් සාමාන්‍ය කැස්සපැණිය කියලා ගමන් ගොඩාක් අය පැණි රස එකක් නේ බලාපොරොත්තු වෙන්නේ. දැන් අපිට දැන් මතක් වෙන ලංකාවේ තියෙන කැස්සපැණි මතක් කරාම

0: දෙක කරනවා.
1: ඇත්ත.
0: ඒ කියන්නේ ඔයාට කියන්නේ මේ දෙකම මේ කැම්පේන් දෙකම අවෝඩ්ස් ගත්ත කැම්පේන් දෙකක්. හ්ම් හ්ම්. නෙගටිව් අප්‍රෝච් එකකින් පොසිටිව් පොසිෂනින් කියන එක මාකට් එකේ අල්ලගත්ත දෙන්නේ.
1: හරි.
0: එතකොට ඒ කියන්නේ තමන්ගේ තියෙන දුර්වලතාවය තමයි මාකට් කරලා තියෙන්නේ.
1: ඇත්ත.
0: මිනිස්සු එතකොට හොයන්න ගන්නවා මෙන්න මේ මාර විදිහේ අමුතු කැම්පේන් එකක් නේ මේක.
1: ඔව්.
0: ඊ මොකද්ද මේ?
1: පොඩ්ඩ අරන් බලන්න ඕන වගේ එකක් එනවා ඔළුවට.
0: මිනිස්සු හොයන්න ගන්නවා. කතා කරන්න ගන්නවා. අන්න එතකොට මාකට් එකේ බ්‍රෑන්ඩ් නේම් එක කියලා එකක් හැදෙනවා. ඔය ව්‍යාපාර ලෝකේ ඉන්න කෙනෙක් අපි වහගෙන ඉන්නවා නම් බ්‍රෑන්ඩ් එකක් ගැන නේද අදහසක් තියෙන බ්‍රෑන්ඩ් එක ලස්සනට පෙන්වන එකවත් බ්‍රෑන්ඩ් එකේ වැලියු එක වැඩි කියලා හයිප් කරන එකවත් නෙවෙයි මාකටිං කියන්නේ කියලායි මේ කියන්නේ. දැනටමත් ඔයාගේ තියෙන බ්‍රෑන්ඩ් එකක් තියෙනවා නම් ඒ බ්‍රෑන්ඩ් එකේ ඇත්ත කතාව ස්ට්‍රොง හුක් එක කරගන්න කියන එකයි මේ කියන්නේ. එතකොට ඒකත් එක්ක ඔයාගේ බ්‍රෑන්ඩ් එක මිනිස්සු කතා කරන නමක් බවට පත් වෙනවා.
1: හරි.
0: ඔයා දන්නවද ලෝකේ ඔය රොලෙක්ස් කියන බ්‍රෑන්ඩ් එක?
1: ඔරලෝසුනේ?
0: ඔව්. රොලෙක්ස් කියන බ්‍රෑන්ඩ් එක කුණු බක්කිය එක්කත් ඩස්බින් එක්කත් මාකටිං කරලා තියෙනවා.
1: සීරියස්ලි?
0: ඒ කතාව චුට්ටක් හොයලා බලන්න.
1: අහහ.
0: එතකොට කුණු බක්කියක් උඩ රොලෙක්ස් ඔරලෝසුවක් තියලා ගියාම
1: මේක නිකන් කුණු කුඩිට දැම්ම වගේ අයිඩියා එකක් නෑනේ.
0: එහෙම ඇඩ්වර්ටයිස් කරාම එහෙම පෝස්ටර් එකක් දැක්කම
1: මිනිස්සු හොයන්න ගන්නවා.
0: මිනිස්සු හොයන්න ගන්නවා. මිනිස්සු කතා කරනවා දැක්කද මෙන්න මෙහෙම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තියෙනවා.
1: අහහ.
0: ඒතකොට නිතර නිතර මිනිස්සුන්ගේ නේද අවධානය යනවා කියලා කියන්නේ ඒක වෙන විදිහ වැඩක්. දැන් ඔබට තේරෙනවා නේද හැම වෙලෙම ලස්සන්ට හොඳට රැප් කරලා
1: අහහ
0: ආ හොඳ ඇසුරුමක දාලා
1: පිටතින් හරි රිච් ලුක් එකක් තිබ්බට
0: හැමදේම නේද හැමදේම ගොඩ දාන්න බෑ.
1: හැමදේම බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ
0: නැහැ. ඔව්. සමහර වෙලාවට අපිට තියෙන නරකම තැන වෙන්න පුළුවන් අපේ බ්‍රෑන්ඩ් එක හදන තැන.
1: ඇත්ත. හදාගත්තොත් ගොඩ 9:45

0: ආව ඔබ වෙත ගෙන ආවේ
1: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: දැන් තමයි කියන්නේ වෙලාව 9යි විනාඩි 49යි.
3: අපි සමහර ලාවට මොලෙන් හිතනවා මෙහෙම එකක් කරන්න ඕනේ. හැබැයි මේකෙන් පස්සේ කියලා.
2: හරි.
3: හැබැයි අපි දෙවෙනි පියවර කරනවා පළවෙනි පියවර කලින්. ඒ කියන්නේ මොලේ කියන විදිහටම දැන් මගේ අත මෙතන මේ වෙලාවේ මවුස් එකේ ඉනි තිබ්බේ. මොලේ කිව්වා දැන් ඊළඟ ටයිම් චෙක් එකට යන්න.
2: ඔව් වෙලාව කියලා ටයිම් චෙක් එක ප්ලේ කරන්න.
3: හැබැයි අත ඊට කලින් ක්‍රියාත්මක.
2: අත ලෑස්ති නෑ.
3: අපේ මේ කටත් එහෙමනේ. මොලේ කියනවා නෑ නෑ ওই වචනේ දැන් එළියට දාන්න එපා.
2: ඔව්. ඔක කිව්වොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා.
3: කට ඉස්සර වුණොත් වැඩේ ඉවරයි.
2: අන්න ඒකනේ.
3: මොකද කට ඉස්සර වුණොත් ආයේ මොලේ සමහර විට දීර්ඝ කාලීනව වැඩ කරන්නේ
2: නෑ.
3: ඒ කියන්නේ සම්පූර්ණ මිනිහා මරණයට පාවපත් කරන්න පුළුවන් එක වචනයකට.
2: අන්න ඒකයි. වචන පරිස්සමෙන් පාවිච්චි කරන්න දෙන නිසා.
3: ඒ නිසා මොලේ කියන එක නිතර නේද? ක්‍රියාවට නංවන්න ඊට එරෙහිව යන්න එපා කියන එක මම මගේ හදවතට කිව්වා. 9:50 පියන්න ඕනි.
2: හරි.
3: මැච් එකේ ආනිසංස ගැන කතා කරනවද?
2: තේරුමක් නැහැ ඉතින්. කිව්වොත් අපි නිකන් නේද? අපිව වෛරක්කාරයෝ විදියට දකිනවා.
3: පැරදුනාද කොහෙද?
2: ඔව් ආයිත් කෑවා.
3: බෝල 14ට ලකුණු 14ක්.
2: මං කිව්වේ මගේ මතේ ඕක බෑ කියලා.
3: නෑ නෑ ඉතින්.
2: බලමු බලමු. පටන් ගත්තා විතරනේ.
3: යා.
2: යා. යන කලින් අපිට මතක් කරන කවුරු ඉන්නවද?
3: පැල්වත්ත
2: නිෂ්පාදන ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ටික ගන්නකොට පැල්වත්ත කියන නමින්ම ගන්න. ඒ වගේම විජය ළඟම තියෙන සිල්ලර වෙළඳ සැලෙන් වෙන්න පුළුවන්, සුපර් මාකට් එකකින් වෙන්න පුළුවන්. ඔය කොහොම ගත්තත් නම බලලා ගන්න ව්‍යාජානු කරන වෙළඳපලේ තියෙනවා. ඒ නිසා ඔබට හරියනම ක්‍රෙමටික රස කරන්න එකතු කරගන්න ඕන විජය නිෂ්පාදන විතරයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රී වී කිටිමි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.7

0: අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ දේශීය ප්‍රවෘත්ති.
1: ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා ගමන් ආරම්භ කළ ශ්‍රී ලංකන් ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළට හදිසියේ යලි ගොඩ බස්වා තිබෙනවා. ඒ අකුණු සැර වැදීමක් හේතුවෙන් UL-606 දරන මෙම ගුවන් යානයේ කෙන්චිමකට අකුණු සැර වැදී ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ. ඒ සමග ආරක්ෂිත පියවරක් වශයෙන් ගුවන් යානයේ යලි කටුනායක ගුවන්තොටුපළ වෙත හදිසියේ ගොඩ බැස්සවීමට කටයුතු කළා. ඒ වන විට යානයෙහි මගින් 217 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකු සිටි බව ගුවන් සමාගම ප්‍රකාශ කළා. මගින් පිරිස වෙනත් ගුවන් යානයකින් මෙල්බර්න් නුවර බලා පිටත් කර හැරීමටයි කටයුතු කර තිබෙන්නේ. මෙම ගුවන් යානය පැය 5ක් පමණ ප්‍රමාද වී තිබෙනවා. අප්‍රිකානු කලාපයේ ඉදිරි දශක කිහිපයේදී දැඩි ආර්ථික අවධානමකට ලක්විය හැකි බව එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. ආධාර කප්පාදුව, විදේශ ආයෝජන පසුබෑම සහ අප්‍රිකා කලාපයේ රටවල පාලන දුර්වලතා මෙම තත්ත්වයට හේතු විය හැකි බවයි ජගත් සංවිධානය පවසන්නේ. මේ වන විට අප්‍රිකාවේ ජනගහනය බිලියන 1.6කට අධිකයි. 2050 වර්ෂය වන විට අප්‍රිකාවේ ජනගහනය බිලියන 2.5 දක්වා ළඟාවනු ඇති බවයි එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. මෙම ජනගහන වර්ධනයද කලාපයේ ආර්ථික වර්ධනයට හේතු විය හැකි බව ඔවුන් සඳහන් කළා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: இதுதான் வைப் பீட் இட் மிக்ஸ் வெட்டர் ஹார்ட் பீட் අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ක ටැග් සමග සුපිරි අංකයකට ටැග් මෙගා පවර්

0: ගුඩ් මෝර්නින් සුබෝදසනක් ජයග්‍රහ වාසනාවන්ත ප්‍රබෝධම දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද ජූනි මාසයේ 12වැනිදා සිකුරාදා දවසේදී අපි මේ විදිහට ඔබව හම්බ වෙන්නේ අයබෝන් සුබෝදසනක් ගුඩ් මෝර්නින් හැමෝම ආදරෙන් පිළිගන්නවා ලකන හાર્ට් බීට් වලට එතෙන් කොහොමද කටියට මොකද වෙන්නේ ඔය පැත්තේ තම පොඩ්ඩක් වැස්සෙනම් අඩුවක් නෑ වගේ නේද දැන් මං එන්න කලිනුත් පොඩ්ඩකට ඔන්න වැස්ස වටන්ගෙන තිබුණේ කොහමද ඔය පැත්තේ තොරතුරු මොනවද වෙන්නේ කියලා මට කියන්න මෙහෙට අපේ නම්බර් එක අවිනුවෙන් විවෘතයි දවල් 1.07.03.93.5 අපහු මතක් කරන්නම් 0.07.03.93.5 අපේ WhatsApp නම්බර් එක අවිනුවෙන් විවෘතයි දවල් 1 වෙනකම් තනබි පැය ප්‍රවෘත්ති වලට ඇහුවා අද දවසේදී ගුවන් යානයකට අකුණු සැර වැදිලා අදිසි ගොඩ බැස්වීමක් සිදු කරලා තියෙනවා කියලා අපි බලමු ඒ සම්බන්ධයෙන් මොන වගේ තොරතුරුද වාර්තා වෙලා තියෙන්නේ කියලා නවතම තොරතුරු කොහොම නමුත් ඒ යානේ ඉඳපු කිසි කෙනෙකුට කිසිදු හානියක් වෙලා නැහැ. ඔවුන් අදිසි ගොඩ බැස්වීමක් සිදු කළ වෙනත් යානයකින් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දක්වා ව්‍යාසර කෙරවීමට ශ්‍රී ලංකන් එයාලන්ස් වලට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් අපි මේ පිළිබඳව කතා බහ කරන සූදානම් මේ වැඩසටහන අතරතුර ඉතින් ඔයා දන්න තොරතුරු මොනව හරි තියෙනව නම් මේ පැත්තට මැසේජ් එකක් දාන්න. එතකම මැච් එක ගැන කතා කරන්න ඕන නේද? කොමනම පළවෙනි T20 තරගය අපි පරාජයට පත් වෙනවා. ඒ පිළිබඳව අපි කතා බහ කරමු වැඩසටහන අතරතුර. එතකම වැස්සත් එක්ක දැන් ඔන්න ඩෙංගු ව්‍යාප්තියත් වැඩි වෙලා තියෙනවා. ඒ පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරන්න කියලා අපි මතක් කරනවා. විශේෂයෙන්ම ඔයගේ ගෙවල් වල අවට තියෙන හිස් තැඹිලි කොම්බේ වගේම ඔය ටයර් වලට එහෙම වතුර පිරෙන ස්ථානවල අයින් කරලා ඒවා පුළුවන් තරම් විනාශ කරලා දාන්න. පුළුවන් මලක් කපලා වල දාන්න යෝගට් කප් ඒ වගේම ප්ලාස්ටික් කෝප්ප මේ වතුර එකතු වෙන තැන් එහෙම තියෙනවා නම් විනාශ කරන්න කියලායි අපි ඔබට මතක් කරන්නේ. ඒකට හේතුව මදුරුවන්ට පොඩි වතුරත් ඇති පිටතර දාන්න. ඊට පස්සේ කීටෝ ඇති වෙලා ඩෙංගු මදුරුවෙක් එහෙම නැත්නම් මදුරුවෙක් බවට පත් වෙලා මේ අපේ අසල්වැසියන්ට අපිට විතරක් නෙමෙයි අපේ අසල්වැසියන්ට පවා හානි කරනවා. ඒකෙන් හින්දා ඒ පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරන්න කියලා මතක් කරන ගමන් අපි ජුනි මාස 12වැනිදා සිකුරාදා දවසේදී මේ විදිහට වැඩසටහන ආරම්භ කරනවා. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 ලකඬ හાર્ට් බීට් එක එකතු වෙන්න. ඒකත් එක්ක මතක් කරන්න ඕන අපේ නම්බර් එක දීලා තියෙන්නේ යන්නේ. කෝල් කරන්න නම් නෙමෙයි හරිද? මේ පැත්තට මැසේජ් එකක් දාන්න කියලා. කවුද මට ගන්නවා? මං ඉතින් යාවට අග්ගාල කට් කරලා දැම්මා. ඒකින්ද පොඩ්ඩක් මේ පැත්තට මැසේජ් එකක් විතරක් දාන්න. කාරුණික වෙන්න කියලා තවර මතක් කරනවා. හරි එහෙනම් අපි ලකඬ හાર્ට් බීට් මේ විදිහට ආරම්භ කරනවා. අපි ලකඬ හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙනම ලස්සනම ලස්සන සින්දුවක් තෝරගෙන තියෙනවා. පළවෙනි සින්දුව විදිහට සනුක සහ ඔරේෂා රවිහාරි ගායනා කරන ලස්සනම ඩුවට් එකක් තමයි මම අද පළවෙනි සින්දුව විදිහට තෝරගෙන තියෙන්නේ. අපි එහෙනම් සින්දුවට යමු. ලකඬ හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙනම සින්දුවට ගියොත් කියලා හොඳයි කියලා මට හිතුණා. ලකඬ හાર્ට් බීට් අහන වෙලාව මතක් කරනනම් උදේ 10:12
1: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත ලතන

උදේ 10 විනාඩි 17 වෙලාව ලැකඩ හાર્ට් බීට් පළවෙනි පැය ඔයා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. වාඩ ඊළඟ සින්දුවට යන්න කලින් පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව මතක් කරන්න ඕන. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ අපේම රටේ අපේම නිෂ්පාදනයක්. ඒකෙහිඳ බය නැතුව පාවිච්චි කරන්න හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. පැල්වත්ත නිෂ්පාදන ගැද්දර පස්සේ පැල්වත්ත කිරිපිටියකට වෙළඳපොලේ තියෙන ඉතාමත් ඉහළ එලිමක්. ඉතින් පැල්වත්ත නිෂ්පාදන වල පැල්වත්ත කිරිපිටියක ගැද්දර පස්සේ වඩ මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම දැන් වෙළඳපොලෙන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. එවගේම තමයි පැල්වත්ත නිෂ්පාදන ගැද්දර පස්සේ පැල්වත්ත යෝගට් එක, පැල්වත්ත අයිස්ක්‍රීම් එක, වාකැමති ආසම ෆ්ලේවර් එක වාට මිලදී ගන්න පුළුවන්. දැන් පැල්වත්ත අවුට්ලට් වලට එවගේම සුපිරි වෙළඳසලකට ගියොත් එහෙම එවගේම පැල්වත්ත බටර් එක පිළිබඳවත් මතක් කරන්න ඕන. පොඩ්ඩන්ට දෙන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් පැල්වත්ත බටර් එකත් අපි වාට මේ වෙලාවේ මතක් කරනවා. හරි, ඒකමන්ට මතක් කරන්නම් අවුට්ලට් එක. ස්ටැන්ලි තිලකරත්න මහමෙතන උගේකොඩ ගාලුපාර කොල්ලු පිටියේ තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දියේ තියෙන ශාඛාව, ඒ වගේම බතරමුල්ල පළවත්ත ශාඛාව වුණා වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා. එහෙමත් නැත්නම් ඔයාට අනුරාධපුර මරදන් කඩවල ශාඛාවට ගියත් පැල්වත්ත නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි වඩ මතක් කරන්න ඕන පැල්වත්ත නිෂ්පාදන මේ අවුට්ලට් වලට වඩ යන්න හැකියාවක් නැත්නම් එහෙම නැත්නම් ඔයාට තියෙන මේ අවුට්ලට් එක පොඩ්ඩක් දුරින් නම් යන්න ළඟම තියෙන සුපිරි වෙළඳ සලට ගිහිල්ලා පැල්වත්ත නිෂ්පාදන වල පැල්වත්ත නාමය හරියට තියෙනවද කියලා බලලා මිලදී ගන්න කියලා ඔයාට මතක් කරනවා. මොකද ව්‍යාජ අනුකරණ වලට ඔයා රැවටෙන්න පුළුවන්. එහෙම කරන්නේ නැතුව හරිම නිෂ්පාදනය තෝරගන්න කියලා ඔයාට අපි මේ වෙලාව මතක් කරනවා. හරි, ලකඩ හાર્ඩ්වීට් එහෙනම් අපි වුණ පළවෙනි පැයේ දෙවෙනි සින්දුව විදිහට තවත් ලස්සන සින්දුවක් අපි ලෑස්ති කරගත්තා. මේක ඔයාට හොඳට මතක ඇති. ඐියන් එක බැලුවනම් මේකේ මියුසික් එක යනකොට මොනවද දන්නව මොකද්ද සින්දුව කියලා. රොන් හෙට්ටියර් රචු තමයි සිංගල් තියෙන්නේ. අපි එහෙනම් සින්දුවට යමු. එමගේ ලස්සනම ලස්සන සින්දු ටිකක් ඔයාට අහන්න පුළුවන්. දවල් එක වෙනකන් අපිත් එක්ක හිටියොත් FM 93.5 FM 93.7 ලක්කනත් එක්ක එකතුනොත් එහෙම. එවගේම තමයි මේ පැද්දට ඉන්න ඕන නම්බර් එකත් මම මෙහෙම මතක් කරගෙන යන්නම්. 0703 93.5 93.7 0703 93.5 93.7 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එක දාන මේ පැද්දට. මම බලාගෙන ඉන්නවා මේ පැද්දට එනකන්. ලකඩ හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙන මේ සින්දුවට යන්නම්. 10:20යි.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011 7679 579
3: පාට පොතක් තිලකලා කලල් කලාවේ
4: ආදරේ උණුසුම විරහවේ වේදනාව
3: මගේ නොව දිනී සුරු කරුපත්ති සහතන
1: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
4: ආදරණීය ජාතිරණීය ජොති
3: රසෝදයේ බැඳීම රහයි ජීවිතේ
1: අහිමි ආදරේ ජීවමාන හඬ
4: ආදරණීය ජොති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
1: ජෝතිරාජය
5: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: මොකද දැහැ විනාඩි 31යි වෙලාව. අපි හිතුවා මැච් එක පැත්තට යන්න තෝණ කියලා. මොකද ගොඩක් කට්ටිය බලාගෙන හිටියා මැච් එක ගැන මොකද වුනේ කියලා තොරතුරු දැනගන්න. කොහොම නමුත් අද උදේ පැවතුණු තරගය බටහිර දුක්කදේව කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවතුණු පළමු T20 තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වෙනවා. කොහොම නමුත් හොඳ සටනක් ලබා දුන්න ශ්‍රී ලංකා කණ්ඩායම නායක කුසල් මෙන්ඩිස්ගේ සහ අනෙකුත් ක්‍රීඩකයන්ගේ කැපවීම මත කොහොම නමුත් බටහිර දුක්කදේව කණ්ඩායම කඩලු 7ක ජැක් තමයි වුන් හිමි කරගන්නේ. ඔවුන්ට පන්දු 4ක් ඉතිරිව තිබෙද්දී තමයි ඔවුන්ගේ නිස ඉලක්කය සපුරාගෙන යන්නේ. කොහොම නමුත් අදවසේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නු ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන් අදවසේදී කඩලු 7ක් දැවි ලකුණු 100 කඩලු 9ක් දැවි ලකුණු 147ක් ලබා ගැනීමට සමත් වෙනවා. අදවසේදී ආරම්භක පිටිකරුවන් වශයෙන් පිටියට පිවිසී පැතුම් නිශ්ශංක සමගින් කුසල් මෙන්ඩිස් පැතුම් නිශ්ශංක පන්දු 14කදී ලකුණු 18ක් ලබාගෙන පිටියෙන් ඉවත් වෙනවා. නායක කුසල් මෙන්ඩිස් පන්දු 23කදී ලකුණු 36කට දැවි යනවා. අද නවක ක්‍රීඩකයෙක් විදිහට සංචිතයට ඇතුළත් ඉන්නවා ලසිත් ක්‍රූස් මුල්ලේ. ඔහුට මුහුණ දීමට හැකියාව ලැබුණ එක් පන්දුවක් පමණ ඔහුගේ ලකුණු නොලබා ක්‍රීඩා පිටියෙන් ඉවත් වෙනවා. එවැගේම පවන් රත්නායක ලකුණු 4කට දැවි යනවා. කමිඳු මෙන්ඩිස් ඉතාමත් විශිෂ්ට එනිම ක්‍රීඩා කරන අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් 6 පාර 2 4 පාර 4 සමගින් පන්දු 39කදී ලකුණු 51ක් ලබා ගැනීමට සමත් වෙනවා කමිඳු මෙන්ඩිස්. එවැගේම දසුන් ශානක එකන්තයක අනිත් කන්තය සුරක්ෂිත කරමින් පන්දු 23කට මුහුණ දෙමින් ලකුණු 22ක් ලබා ගන්නවා. 4 පාර 1 සහ 1 පාර 6 ඔහුගේ ඉනිමට ඇතුළත් වන වනදු හසරංග ලකුණු 3කට දැවි යද්දී මහේෂ් තීක්ෂණෙක් ලකුණකටත් එවැගේම දුෂ්මන්ත ශමීර 1 ලකුණකටත් විදිහට තමයි දැවි යන්නේ. එතකම නොදැවි පන්දුවට පහර දෙමින් සිටි ක්‍රීඩකයා බවට පත් වන ඉෂාන් මාලිංග ඔහු ලකුණු 3ක් පමණයි ලබා ගත්තේ. 4 ලකුණු 8ක් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී ලකුණු 147ක් පමණක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. ජේසන් හෝල්ඩර් පන්දු වාර 4ක් ක්‍රියාත්මක කර ලකුණු 18කට කඩලු 3ක් බිඳ හෙළුවා. එවැගේම ෂමා ජෝෂප් පන්දු වාර 4 ලකුණු 29කට කඩලු 3ක් බිඳ හෙළීමට සමත් වුණා. රොස්ටන් චේස් පන්දු වාර 4 ලකුණු 19කට 1 කඩුලක් විදිහට තමයි ඔහු අද දවසේදී ඔහුගේ කඩලු සටහන ඉදිරියේ ලකුණු කරගත්තේ. එවැගේම පිළිතුරින්ම ආරම්භ කරපු බටහිර දුක්කදේව කණ්ඩායම නියමිත පන්දු වාර 20 හමුවේදී ඔවුන්ට ලැබුණ ඉලක්කය ලකුණු 148ක ඉලක්කයක් හිමි වුණේ. පන්දු වාර 19යි පන්දු 2ක් අවසානයේදී කඩලු 3ක් පමණක් දැවි ලකුණු 149ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණා. නායක ෂයි හෝප් ඔහු පන්දු 54කදී 4 පාර 5ක් 6 පාර 2ක් සමගින් නොදැවි ලකුණු 65ක් ලබා ගැනීමට සමත් වුණා. එවැගේම තමයි බ්‍රෙන්ඩන් කිං පන්දු 22කදී ලකුණු 37ක් ලබා ගැනීමට සමත් වුණා. 4 පාර 2ක් සහ 6 පාර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා. එවැගේම ෂිම්රන් හෙට්මාය පන්දු 9කට මුහුණ දෙමින් වේගවත් ලකුණු 17ක් බටහිර කොදෙව් ලකුණු පෝරුවට එක්කිරීමට සමත් වුණා. රොස්ටන් චේස් ලකුණු 16, රොමන් පාවෙල් නොදැවි ලකුණු 10ක් ලබා ගත් අතර 1 ලකුණු 4ක් සමගින් බටහිර කොදෙව් කණ්ඩායම අදවසේදී ලකුණු 149ක් ලබාගෙන තරගයේ ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනදු හසරංග පන්දු වාර 4ක් ක්‍රියාත්මක කර ලකුණු 32කට කඩලු 2ක් දබා ගැනීමට සමත් වුණා. ඉෂාන් මාලිංග පන්දු වාර 4යි ලකුණු 26කට 1 කඩුලක් විදිහට තමයි කඩලු අපේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දු යවන්නන් විදිහට දවසේදී දබා ගත්තේ. එනුව කොහොම නමුත් අද පළමු තරගයේ ජයග්‍රහණය කිරීමට බටහිරින් දෙව් කණ්ඩායමට හැකියාව ලැබුණා. තරගයේ අනතුරුව කුසල් මෙන්ඩිස් සඳහන් කළ තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි පසුබෑමකට ලක්ව සිටියත් මැදපෙළ පිටිකරුවන් විදිහට දවසේදී ක්‍රීඩා පිටියට පැමිණි දසුන් ශානක සහ කමිඳු මෙන්ඩිස් ඉතාමත් හොඳින් කණ්ඩායම වෙනුවෙන් සෙල්ලම් කරා කියලා ඔහු කියලා තිබුණා. එවැගේම තමයි පන්දු යැවීමේදී අපි මුලින් අසීරු තත්වයක හිටියේ. නමුත් පවර් ප්ලේ ඉවර වෙච්ච ගමන් දශමන්ත ඉෂාන් හැමෝම හොඳින් පන්දු යැව්වා. මම ගොඩක් සතුටු වෙනවා මගේ බෝලින් යුනිට් එක ගැන කියලා. අද අපේ කැප්ටන් මැච් එකේ වුණාට පස්සේ තිබුණු ප්‍රෙස් එකේදී සඳහන් කළා තිබුණා කොහොම නමුත් අපිට දෙවන තරගයේ ජයග්‍රහණය කිරීමට හැකියාවක් ලැබෙයි කියලා අපි හිතනවා. බලාපොරොත්තු වෙනවා තරගයේ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබෙන කියලා. හරි, අපි යමු එහෙනම් ලස්සන සින්දුවකට. මම තෝරගත්ත දවසේදී හින්දි සින්දුවක් තමයි ඊළඟට තෝරගෙන තියෙන්නේ. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 ලකනත් එක දිගටම එකතු වෙන්න. එවැගේම තමයි මේ පැත්තට මැසේජ් එකක් දාන්න පුළුවන්. අපේ නම්බර් එකත් මතක් කරගෙන යන්න. 0703 93.5 93.7 0703 93.5 93.7 අපේ වට්ස්ඇප් නම්බර් එක. ආවෙනු නිරුත්තරය දවල් එක වෙනකන් ඉක්මනට මේ පැත්තට එන්න කියලා ආරාධනා කරනවා. මැසේජ් එකක් දානද මොන හරි ස්පෙෂල් වැඩක් තියෙනවා නම් මම පැත කාලගුණේ තත්ත්වේ මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ මේකින් කරුණු ගැන පොඩක් අපිටත් විස්තරයක් දාන්න. අනිවාර්යෙන් ඔයාගේ මැසේජ් එක එනකම් මම බලාගෙන ඉන්නවා double එක වෙනකන්. හරි අපි සින්දුවට යමු. සින්දුවට යන්නත් කලින් වෙලාවත් බලලම අපි සින්දුවට යන්නම් කියලා හිතුවා. ලකන හાર્ට් බීට් අහන වෙලාව මතක කරනනම් උදේ 10යි විනාඩි 37යි.
1: දොතරයියේ පෙරලි කරන NLB mega power තවන්ත mega super tagකට අමතරව රුපියල් කෝටියක power super tag සහ grand super tagකට super remote රතයක් දිනන ලොකුම super tag ඉදන එකම ලොතරයිය NLB mega power ඔබ අදම මිලදී ගන්න.
2: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම.
3: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රිය පදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.

0: දහය විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. Heartbeat.

උදේ දහය විනාඩි 43 වෙලාව ලකන හර්ට් බීට් එක ඔය ඇතුළේ ඉන්න පළවෙනි පැයේ මේ විදිහට අපිට මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක්ව අඳුරින් එකතු කරගන්න ඕන. අපි යන WhatsApp chat එක පැත්තට මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා දරණියගල ඉඳලා අපි වහන් ඉන්න අපේ මිත්‍රයා පල්ලෙබගේ ප්‍රතුම් සංජය මේ වෙලාවේ මැසේජ් එකක් දාලා තිනවා. අයියේ අපි තහගෙන ඉන්නේ සද්දෙතම අපිවත් එකතු කරගන්න කියලා අනිවාර්යෙන්ම අඳුරින් එකතු කරගන්නවා මේ පැයට ඔයාලා. ඕනම සින්දුවකට

අබුඩාබි පැත්තට ගිහන් මල්ලි සුබ දවසක් ජය වේවා අයබෝ වේවා වාගේ වැඩසටහනේ ඔක්කොම විට් ගින්දර අද තෝන සුපිරි සින්දුව ප්ලේලිස්ට් එකක් මම වැඩ කරන ගමන් ඔයාව අහගෙන ඉන්නේ අපි අබුඩාබි වලින් චන්දන කේ හැන්නදි මැසේජ් එක දාලා තියෙන්නේ ජපානෙන් පොඩිදුව ඉන්නවා දිල්ෂි තංගල්ලේ නාදරණීය බිරිඳ ශාමා චාන්ස් සමග ජෝන් පුතාව තාදරණ එකතු කරගන්නවා ජය වේවා ලඛන්ඩට කියලා මැසේජ් එක දාලා තියෙන්නේ ගොඩක් ස්තුතියි සුබම සුබ දවසක් වේවා සිතුම් පැතුම් මිටවන ලස්සන දවසක් වේවා ගෙහන් මල්ලි ඔයාට ආදරණීය සින්දුවක් ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත පළවෙනි සෝන් එකින්ම හැමදාම ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න ඒක මම ෆීලින් ඒක මාරම ෆීලින් එකක් අදත් අහනවා උදෙන්ම ප්‍රෝග්‍රෑම් එක පවත් ලකනහන හැමෝමත් ඔයාවත් එකතු කරගන්න ලස්සනම සින්දුවක් අහමු කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ අපේ සී ෂෙල්ස් වල ඉඳන් බණ්ඩාරගම ප්‍රදීප් ලංකා ආදරේ ලකනට හැමදාමත් කියලා මැසේජ් එක දාලා තිනු ගොඩක් ස්තුතියි වාබොන් අපි ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ ලකඩ හાર્ට් බීට් වලට අයබෝන් මඩපත දන් අපේ ලක්ෂ්මන් මේ වෙලාවේ අහනවා කියලා මැසේජ් එකක් දාලා තිනවා දවස සුබ වෙන්න ලස්සනම ලස්සන සින්දුවක් උදෑසනක් වේවා අයියේ අපිට ඉතින් වැස්ස මේ දවස් දෙකේම එතවල වහනම කොහොම හරි ලස්සන සින්දු ටිකක් අපිට තෝණි මේ වෙලාවේ ලකනහන හැමෝම අතකතු කරගන්න අයියේ කියලා මැසේජ් එක දාලා තින අපේ නුවරින් ශෂිනි ශෂිනි ඔන්නාව තාදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ ලකන හાર્ට් බීට් වලට අද උපන්දිනේ සමරන සමන්මලි නංගිට සුබ උපන්දිනක් වෙන්න කියලා wish කරන්න අයියේ මල්කි අක්කා නදුනි අක්කා එතුළු මහරගම සහ බියගම වැඩ කරන බ්‍රාන්චස් දෙකේම සියලුම කාර්ය මණ්ඩල එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා කන්තෝරුව මම වැඩ කරන ඇත්තද ඒකනේ අපිත් හරිම ආසම තැන තමයි කන්තෝරුව නේද ඊනම් හැබැයි දුන්නා අද බලමු ට්‍රයි එකක් දෙන්න හරිද සමන් මලිය ඔන්නාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ගුඩ් මෝර්නින් සින්දුවකට එකතු කරගන්න ගෝනපල කුඹුකෙන් ගීතානී වගේම හස්බන් මෙන්ඩිස් දුව රේඛා වගේම දිනීෂා පුතා ඉන්නවා රුචිර රුවන් සුරාජය වගේම මුණුපුරන් ඉන්නවා තවීෂ් රේෂ්ණී වගේම ජේස්වත ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ ගීතානි කොහොමද හැමදාම එකම සින්දුව දෙන්නේ අපි දුන්නනේ පහුගිය දවසකනේ හරි අපි අනවා තවත් යාළුවෙක් එකතු කරගන්න ගුඩ් මෝර්නින් කොහොමද මටත් දෙන්නකෝ මිල්ටන් මල්වරච්චි මහත්මයාගේ ලස්සන සින්දුවක් මෙහෙට වැස්සනේ උදේ ඉඳන් ඒකනේ අපේ කොටිකාවත් චන්දිමා ඔබේ ගුණවර්ධන මැසේජ් එක දාලා තියෙන්නේ දෙවුනි ඉන්නවා තිමිර පුන්සඳි යුවෙන්දි පසින්දුවේ වගේම අනෝම පුංචි අමුණා පුංචි වගේම වජී පුංචි දිලීප අම්මා කට්ටියම ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනවා ආවත් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තිනවා අනිවාර්යයෙන්ම ඔන්නෝ ආවත් අපි ලකන හાર્ට් බීට් පළවෙනි පැයට මේ විදිහට එකතු කරගන්නවා ලකන හાર્ට් බීට් අහන අපි මිත්‍රයා කොටියා කුඹුරෙන් සුරෙන් අද මගේ බිරිඳගේ උපන්දිනය එයාගේ නම කාංචනා ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනවා ලොකු දුවා ඉන්නවා යුමෙත්මා පොඩි දුව සස්මිනි අම්මා නාලනී වගේම තාත්තා ඩයස්වත් ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ ප්‍රින්කෝ පහේ කනුවේ පුංචි බණ්ඩ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා පුළුවන් නම් දෙන්න 2010 ෆුට්බෝල් මැච් එකේ තීම් සෝන් එක බලමු ට්‍රයි එකක් දෙන්නම් හරිද අපිත් එකතු වෙනවා සින්දුවකට කෑගල්ලෙන් දුමින්ද ඒ වගේම ලක්මාල් චතුරිකා මිහිරාණි දුව සහේලි නුමායා පුතා හිරුජ සස්විඳු තාදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනවා තව ගොඩක් යාළුවෝ ඉන්නවා එකතු කරගන්න අපි මේ සින්දුවට ගිහිල්ලා ඇවිල්ලා ආලවතාදරෙන් එකතු කරගන්නවා ආරාධනා කරනවා FM 93.5 FM 93.7 දෙකටම ලක්කටත් එකතු වෙන්න. ඒ විතරක් නෙමෙයි ඔයා අසකරන සින්දුවක් මොනවහරි තියෙනව නම් එක්මන්ට මේ පැත්තට දාන්න කියලාත් මතක් කරනවා. හරි ඊළඟට මම ලෑස්ති කරගත්තේ මනේජ්ගේ සින්දුවක්. අපි එහෙනම් සින්දුව අහලා ආයේ මේ පැත්තට එමු. එතක මතක කරනනම් අපේ නම්බර් එකත් 0703 93 5 93 7 0703 93 5 93 7 මේ WhatsApp නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් දාන්න මම බලාගෙන ඉන්නවා දවල් එක වෙනකන් වා මේ පැත්තට එන කලසන රීමික්ස් එකක් තමයි අරගෙන આવી තින්නේ අපි හමු සින්දුවට එනම් මේ විදිහට උදේ 10:48

0: අනුග්‍රහය
1: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වඩේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි 706 366 176 අංකයට ඔබ

0: Beat.
1: උදේ 10 විනාඩි 56 වෙලාව ලකඩ හાર્ට් බීට් එහෙනම් ඔන්න අපි පළවෙනි පෑය මේ විදිහට ඉවර කරනවා. අපි පළවෙනි පෑය ඉවර කළ දෙවෙනි පෑයට තමයි යන්න හදන්නේ. මේ පෑය ප්‍රවෘත්ති වලින් පස්සේ ඊට කලින් අපිට ඔයාලට මතක් කරන්න තියෙනවා. අපි හැමදාම ජීවත් වෙන්නේ අපේ බලාපොරොත්තුත් එක්ක. බලාපොරොත්තු තමයි අපිව හැමදාම ජීවත් කරවන්නේ. අපේ පුංචි කාලේ ඉඳලා හීන තියෙනවා. අපේ හීන පස්සේ තමයි තවම දුවන්නේ නේද? ඉතින් අපේ හීන හැබෑ කරගන්න පුළුවන් හොඳම තැනක් තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලයේ තියෙන මෙගා පව ලොතරැයි අතරින් සුවිශේෂී වෙනවා. රුපියල් කෝටි 47ක වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දෙවැන්තම සුපිරිතයාගේ දෙකකින්ම රුපියල් කෝටි 70ක් දෙනා දුන් ලංකාවේ එකම ලොතරැයිය තමයි NLB මෙගා පව කියලා කියන්නේ. NLB මෙගා පව යලිත් වතාවක් මේ වාර්තාව අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දෙවැන්තම සුපිරි මෙගා තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ දැන් ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට මෝටර රථයක් ඔබට දිනා ගන්න පුළුවන් මුදල් හීනේ වගේම සුපිරි මෝටර රථයක හීනේ හැබෑ කරගන්න පුංචිම පුංචි රුපියල් 40කට සුපිරි තෑග්ග තුනක්ම ලබා දෙන ලංකාවේ එකම ලොතරැය තමයි NLB මෙගා පව කියලා කියන්නේ. ඉතින් ඔබත් අදම NLB මෙගා පව ලොතරැයියක් මිලදී ගන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි අපේ පැල්වත නිෂ්පාදන පිළිබඳවත් මේ වෙලාව මතක් කරන්න ඕන. 100%ක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක් බයනතෝ මිලදී ගන්න අපේම නිෂ්පාදනයක් නිසා පැල්වත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් එක ඉක්මනට මතක් කරන්නම්. ස්ටැන්ලි තිලකරන්දමාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දියේ තියෙන ශාඛාව, බත්තරමුල්ල පැල්වත ශාඛාව සහ අනුරාධපුර මරදාන් කඩවල කියන ශාඛාවන් ඔන්නාවෙනේ නිවෘත වෙලා තියෙන්නේ. හරි, අපි එහෙනම් ලකඩ හાર્ට් බීට් පළවෙනි පෑය මේ විදිහට ඉවර කරනවා. ආයි අපි හම්බ වෙන්නේ දෙවෙනි පෑයේදී. ඒ පෑයේ ප්‍රවෘත්ති වලින් පස්සේ එතකන් සතුටින් පරිස්සමින් හිනා වෙලා අපි වහගෙන ඉන්න කියලා වාට මතක් කරනවා. අශාන් ෆර්නාන්ඩෝගේ සින්දුවක් තමයි මං ඊළඟට තෝරගත්තේ. අපි එහෙනම් සින්දුව අහලා ඊළඟ පෑයට යමු. උදේ 10:57.

ഉപയോഗിക്കുന്ന

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: යෝජිත අධ්‍යාපන ප්‍රසංස්කරණ ප්‍රතිපත්ති රාමුවේ වැඩ කටයුතු මාසයක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබෙනවා. ඒ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ඉදිරිපත් කළ අධ්‍යාපන ප්‍රතිපත්ති සංකල්ප පත්‍රිකාව පිළිබඳ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවට එක් වෙමින් එය ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. පූර්ව ළමාවි අධ්‍යාපනය ප්‍රාථමික ද්විතීක සහ තෘතීක අධ්‍යාපනය උසස් අධ්‍යාපනය වෘත්ති අධ්‍යාපනය තාක්ෂණ අධ්‍යාපනය ඩිජිටල් අධ්‍යාපනය සහ අවිධිමත් අධ්‍යාපනය ඇතුළු කරුණු ඔස්සේ අධ්‍යාපන ප්‍රසංස්කරණ සිදු කෙරෙනවා. ඒ පිළිබඳ සමාලෝචනය කර මතුවන වැදගත් කරුණු කෙරෙහි නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේදී අවධානය යොමු කළ යුතු බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ගෝලීය වෙළඳපොලේ බොරතල් මිල අද යළි පහළ ගොස් තිබෙනවා. ඒ ඉරානයේ වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර අවලංගු කිරීමට ඇමරිකාව ගනු ලැබූ තීරණයත් සමගින් ඊයේ බොරතල් බැරලයක මිල ඩොලර් 90 සීමාව ඉක්මවා තිබුණා. මේ වන විට පවතින තත්ත්වයත් සමග යළි බොරතල් බැරලයක මිල ඩොලර් 90 සීමාවෙන් පහළට පැමිණ ඇති බව විදේශ මාධ්‍ය පෙන්වා දෙනවා. බ්‍රෙන්ට් බොරතල් බැරලයක මිල ඩොලර් 99.83ක් බර්බන් බොරතෙල් බැරලයක් ඩොලර් 87.25කටයි අලවිවන්නේ. අමරිකානු WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 86.74ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යහන 12ට.
3: 24 පෑම සීරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: 11යි විනාඩි 8යි වෙලාව ලකඩ හાર્ට් බීට් එහෙනම් අපි ඔන්න දෙවෙනි පැය මේ විදිහට ආරම්භ කරන වයිබෝන් කියලා ආව මේ පැයටත් අපි පිළිගන්නවා ආදරෙන් අපිට කලින් පැයේ මැසේජ් කරපු යාළුව කට්ටියක් පොඩ්ඩක් අමතක වෙලා ගියා යාළුව ඉක්මනට මේක තු කරගන්න කියලා තමයි හැදුවේ අපි යනවා වාද්දුව පැත්තට වාද්දුවේ පොතු පිටියේ ඉඳන් අපේ සමන්ත අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා ආදරෙන් එකතු කරගන්නවා නාරම්මල පැත්තට යද්දි අපේ ධම්මික සරත් ඒ වගේම සුනිල් අයියා දමිත් ඒ වගේම ලෙස්ලි ආයතනයේ වැඩ කරන සියලු දෙනා මේ වෙලාවේ එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාන්න අයියේ කියලා මැසේජ් එකක් දාලා තිනවා ආදරණීය එකතු කරගන්නවා මේ වෙලාවේ සුබ දවසක් මාවත් සින්දුකට එකතු කරගන්න බරු දැල් පොළ එස්එල් ප්‍රනාන්දුයි මට මැසේජ් එක දාලා තියෙනවා ආදරණීය එකතු කරගන්නවා මේ පැයට බුලත් සිංහලට යද්දී අපේ දහරා හැමදාම වගේම අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා බුලත් සිංහලින් අම්මා තාත්තා ඉඳුනිල් ප්‍රනීත් ඒ වගේම කෞෂි මදු තුහින බබයි ආදි බබවයි මතුකම පළවත්තේ මහත්තයා රංගයි මගේ මැනික ඉනුකිවයි ආවයි ලක්කනහන හැමෝම අය ආදරෙන් සින්දුවකට එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙනවා කැටේම ආදරෙන් එකතු කරගන්නවා ලක්කඳ හાર્ට් බීට් වලට හෙලෝ ගිහන අය මාවත් සින්දුවකට එකතු කරගන්න අපේ දිලිනි මාතලේ ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා දිලිනි ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ මං කලිනුත් කිව්වනේ අපේ ටැබ් එකේ මේ නම්බර් එක දීලා තියෙන්නේ ඔයාට මැසේජ් කරන්න විතරයි මැසේජ් කියවන් යද්දි ඇයි සොරි කෝල් ගන්නෙ හොබම් එහෙම කරන්න එපා එතකොට අපිට අර මැසේජ් එක කියන්න පොඩ්ඩක් බැරි වෙනවනේ නේද හරි අපි යමු අපහු WhatsApp chat එක පැත්තට hi good morning heartbeat අහන ගමන් වැඩ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න අපේ පූගොඩ ඉඳලා මදු තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ආයෙත් එකම ආය යනවා මහියංගණය පැත්තට කොණදාස කපුගේගේ සින්දුවක් දෙන්න බැරිද කියලා අහලා තියෙනවා අනිවාර්යෙන්ම දෙන්නම් ඔහම ඉන්නක පොඩ්ඩක් දවල් එක වෙනක අපේ නිම්මි ශානිකා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ සුබ දවසක් හැමෝටම කොහොමද බින්කුන් ඔයාට මට මේ දවස් ටිකේ අහන්න බැරි වුණා සනීප නැහැ මොකද උනේ ඔයාට මෙහෙට හොඳටම වහිනවා කාටවත් කිසිම කරදරයක් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා මට ඉදින් අජිත් අයියගේ සින්දුවක් දුන්නෙම නෑනේ කමක් නෑ ලකඩහන හැමෝම එකතු කරගෙන මගේ පවුලේ අම්මා නංගි කුමුදුනි සීතා පුතා ඒ වගේම සිතූ පුතා නේද සිතූ පුතා ඒ වගේම මගේ චතු පුතා තරු පුතා සකුන්තලා දූ අයියා සුජිත් හර්ෂ අයියා මේ හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා යාගේ TikTok යාළුවෝ ටිකත් මේ වෙලාව එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා ගිනිගත් හේනින් අපේ සුදුවර්ලිය නේද ඔන්න ආදරෙන් එකතු කරගන්නවා ලකඩ හાર્ට්බීට් වලට අද දින උපන්දිනේ සමරන සමනලි නංගිට සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මල්කියා කා නදුනිකා අක්කා ඇතුළු වැඩ කරන යාගේ ආයතනයේ වැඩ කරන සියලු දෙනාම ඉතින් ඔන්නාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වෙන්න කියලා සමනලි අපි වාර ප්‍රාර්ථනා කරනවා අය ආයිබෝ වේවා සින්දුවක් අහමු මේ අපි ඔක්කොම එකතු වෙලා එකක් මොකෝ ගොඩක් අහමු නේද අන්න ඒකනේ අනිවාර්යයෙන්ම සින්දු ගොඩක් ගෙනල්ලා තියෙන දවල් එක වෙනකන් අපේ සොඳුරු තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් යාවත් මේ වෙලාවේ ලැකන හાર્ට් බීට් වලට එකතු කරගන්න වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා වැඩ කරන යාවත් එකතු කරගන්න කියලා. මැසේජ් එක දාලා තියෙන කවුද කියලා නම දාලා නැහැ. අන්න ඒකනේ තියෙන ප්‍රශ්නේ. හරි ඒත් එකම කිරිබත්ගොඩ පැත්තේ යද්දී අපේ දසුන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. අමයි රංගනී තාතා කරුණාදාස නංගි දනුෂ්කා ඒ වගේම මම නිලක්ෂි ආදරණීය එකතු කරගන්න ගුඩ් මෝර්නින් අයියේ කියලා මැසේජ් එක දාලා තියෙනවා. ආපේ ඔෂාන් තමයි මැසේජ් එක දාලා තියෙන වැඩ කරන ගමන් අහගෙන ඉන්නවා කියලා ඔෂාන් ඔන්නවා ඇතුළු කටේම ආදරණීය එකතු කරගන්නවා ලක්කන හાર્ට් බීට් වලට. එහෙනම් අපි යමු තවත් ලස්සන සින්දුවක් මන් ලෑස්ති කරගෙන තියෙන්නේ. සින්දුවට යන්න කලින් අපිට නෝමල් මැසේජ් කරපු යාළුවෝ කට්ටියකුත් ඉන්නවා. යාළුවත් එකතු කරගන්න ඕන. අපි යනවා කොහෙටද? ගිහන්නයි සින්දුරික සුපිරි මගේ නම හෂිනි හස්බන්ඩ් මනෝජ් ඒ වගේම අපි දෙන්නයි ඔයා අයියෝ ආවයි තවත් ලස්සන සෝංග් එකකට එකතු කරගන්න ප්ලේ කරපු සෝංග් වලින් අන්ද ඇති මතක් වෙනව නේද අතීතේ මතක් වෙනවා ඒකනේ මම මේ කියවගෙන බරුව පොඩ්ඩක් හිටියා ප්ලේ කරපු සෝංග් වලින් අතීතේ මතක් වුණා ඒ තරම් මාරයිනේ අපි අම්පාරද්දල කියලා මැසේජ් එක දාලා තිනවා ආදරණ එකතු කරගන්නවා හෂිනි ඔන්න අපිවත් එකතු කරගන්න ලක්කඳ අපි බේන්දනුව දුරගමන් සේවා බස් නවත්තනේ තැන ඉඳලා ආවහනම කියලා මැසේජ් එකක් දාලා තිනවා සනත් සමීර ඒ වගේම කොස්සත් චූටි අක්කා කපිල තරදුව ඇතුළු සියලු දෙනාමත් ලක්කනහන සියලු දෙනාමත් කටේම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සනම ලස්සන සින්දුවක් කොන අලව කැකුලවල රත්නක හඳ වසුනිලා ජයංගනී ස්වර්ණිමත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. සුබ දවසක් ලක්කන හැමදාමත් අහනවා මාවත් සින්දුවකට එකතු කරගන්න. කෑගල්ල මීදිනී ගමේ අපි උපරන්දාය මැසේජ් එක දාලා තියෙන්නේ. මාවත් සින්දුවකට එකතු කරගන්න. මම මලිතී පවසරා මතේගොඩින්දලා මලිතීවවත් ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ. මේ මොකද මෙයා මට නියෝගයක් දාලා මේ මැසේජ් එක අනිවාර්යෙන් කියන්න කියලා. බලමු අපි කියවන්න පුළුවන් වුණොත් දිගටම කියවගෙන යන්න හරිද? හෙට ජූනි මාසේ 15 වෙනිදා හිමිසඳු මියගිය දවස ඔහු වෙනුවෙන් මේ ගීතය දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. හදවත ගැහෙන මොහොතක් පාසා මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා. රත්නපුරේ රත්නේ තමරා කුමාරි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. බලමු ට්‍රයි එකක් දෙන්නම්. අද අපේ ප්ලේලිස්ට් එකේ ඔය කියන සින්දුව නැහැ. බලමු අපි හෙට කවුරු හරි යතේ වන්නම් ඔය සින්දුව හරිද තමරා? සේරුවාවිල කේඩියේ සමර් සිංහ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අද දින උපන්දිනය සමරන සමනලි නංගිට සුබ උපන්දිනයක් වෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරනවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. සමනලි වාඩ ගොඩක් වෙලාවට උපන්දින සුබපැතුම් ගොඩක් ඇවිත් තියෙනවා යා වෙනුවෙන්. ඉතින් ඔන්න අපිත් ප්‍රාර්ථනා කරනවාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වෙන්න කියලා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ලව් එක හොලාන ජයකලනි සින්දුහන් මේ වෙලාව එකතු කරගන්නවා. උපාලි චිත්‍රානි මාධව කසුන් අතුරු ලක්කනහන සියලු දෙනාම සුබ උදෑසනක් වේවා. යමාවත් ලස්සන ගීතයකට එකතු කරගන්න නුවරින් අපේ සංචය මැසේජ් එක දාලා තියෙන්නේ. උස්සංගඩ නෝනාගම අද දෙනවා කියලා කිව්වා. චාමර වීරසිංහගේ සින්දුව ඉල්ලපු සෙට් එකනේ. හරි අපි ඒ දෙන්න ට්‍රයි එකක් දෙන්නම් හරිද? අපි ආ ලස්සන සින්දුවකට එකතු කරගන්න අලව්වේ ඉඳලා අපේ උපාලි මැසේජ් එකක් දාලා තිනවා. එයා වැඩ කරන දන අධිපතිතුමා අධිපතිතුමිය එකතු කරගන්න. ඒ වගේම වසන්ත සමන්නතුළු අතුල සමිතා නිලන්ති ඒ වගේම ඉන්ද්‍රලතා ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනවා. සංජීව රකිල්ල ගස්කඩ ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. හැමෝම එකතු කරගෙන කූල් සින්දුවක් අහමු කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ගුවනේ සමුදා දිලෙන හඬ ලක්හඬ සමුදා ජයන් දිලේවා ජයන් ජයම වේවා කියලා සංජීව මැසේජ් එක දාලා තිනවා. ගොඩක් ස්තුතියි. එහෙනම් ඔන්න කට්ටියම එකතු කරගෙන අපි යනවා. තවත් ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන තියෙනවා. මංගල ඩෙනෙක්ස් කේ සින්දුවක් තමයි මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. සින්දුවට යන්නත් ඕනේ. ඊට කලින් වෙලාව බලලම අපි සින්දුවට යමු. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 දිගටම ලක්හඬත් එක්ක එකතු වෙන්න. ලකඩ හાર્ට් බීට් අහන වෙලාව මතක් කරනම් 11 විනාඩි 16යි.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 077777374.
2: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: Heartbeat.

0: Radio ITN.
1: එකලහයි විනාඩි 23යි.
2: දශකඝාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමිරාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්විපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමිරාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකන දවල් එකේ හතර වෙනකම්
1: Overtime Leads with Jam Jam.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. Heartbeat.
1: කලහයි විනාඩි 26යි වෙලා වලකඬ හර්ට් බීට් වල දෙවෙනි පැයේ මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. අපි තවත් ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙනවා. මිරාජ් පෙරේරගේ සින්දුවක් තමයි ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. එතෙන් අපි සින්දුවට යන කලින් වට මතක් කරන්න ඕන පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ 100%ක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක්. ඒකෙන්ද බයනතෝ පාවිච්චි කරන්න. පැල්වත්ත නිෂ්පාදන ගත්තට පස්සේ පැල්වත්ත කිරිපිටියක, පැල්වත්ත යෝගට් එක, පැල්වත්ත අයිස්ක්‍රීම් එක ඔයා කැමති ෆ්ලේවර්ස් ගණනාවකින් දැන් ඔයාලට වෙළඳ පොළෙන් මෙලදී ගැනීමේ හැකියාව තියෙනවා. එවගේම තමයි පැල්වත්ත බටර් එක. බයනතෝ පොඩ්ඩක් දෙන්න පුළුවන් හොඳම බටර් එකක් තමයි පැල්වත්ත බටර් එක කියලා කියන්නේ. ඉතින් මේ හැම නිෂ්පාදනයක්ම ඔයාලට පැල්වත්ත නාමය යටතේ මිලදී ගන්න පුළුවන්. මෙන්න මේක නා උඩලට් එකට ගියොත් එහෙම ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹ අරංගල හන්දිය තියෙන ශාඛාව, අතරමුල්ල පැලවත්ත, ඒ වගේම අනුරාධපුර මරදාන් කඩවල කියන ශාඛාවනොත් ඔන්න ආවෙනෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ ශාඛාවන් වලට ගිහිල්ලා වැඩි වැඩියෙන් පැලවත්ත නිෂ්පාදන මිලදී ගන්න කියලා තවට අපි මතක් කරනවා. හරි, අපි යමු සින්දුවට. එහෙනම් මේ විදිහට ආරාධනා කරනවා FM 93.5 FM 93.7 දෙකටම ලකනත් එක්ක එකතු වෙන්න. ලකන හර්ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙන යන්න 11:27.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: Ekola hai binadi tis dekhai.
2: Vilav upavita gina aave. අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: හාට් බීට්
1: ගොලහයි විනාඩි 32යි වෙලාව ලක්ෂණ හાર્ට් බීට් වල ඔයා දෙවෙනි පැයේ මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ පැත්තට එන්න පුළුවන් අපේ නම්බර් එක මතක් කරගෙන මෙයන්නම්. 07 03 93 5 93 7 අපේ WhatsApp නම්බර් එක වෙනුවෙන් විවෘතයි දවල් එක වෙනකන් ආරාධනා කරනවා FM 93.5 FM 93.7 දිගටම ලක්ෂණත් එක්ක එකතු වෙන්න. ඒ වගේම මේ පැත්තට මොනවා හරි වාගේ ස්පෙෂල් වැඩක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න බර්ත්ඩේ විෂස්. ඒ වගේම ඇනිවර්සරි එකක් මොනවා හරි තියෙනවා නම් අපිට මැසේජ් එකක් දාන්න. ඒ වගේම තමයි ඔය පැත්ත කාලගුණේ මොන වගේද? වහිනවද? එහෙම නැත්නම් පායලාද? මොන වගේ තත්වයක්ද තියෙන කියලා අපිට මැසේජ් එකක් දාන්න. අපිත් කැමතියි ඔබ දූප ටිකක් හොයන්න නේද? හරි, අපි යමු එහෙනම්. මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙනවා හින්දි රීමික්ස් එකක්. අපි එහෙනම් ඒක අහලා ආයේ මේ පැත්තටම මතක් කරනනම් අපි ආපහු නම්බර් එක 07 03 93 5 93 7 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එකක් දාන්න. මම බලන් ඉන්නවා දවල් එක වෙනකන් ඔයාගේ මැසේජ් එක මේ පැත්තට එනකන්. 11:34 වෙලාව ලකර හાર્ට් බීට් එක එකතු වෙලා ඉන්න මේ විදිහට

0: 11 විනාඩි 46.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි Heart Beat.
0: කොළහයි විනාඩි 40 වෙද්දී මම බැලුවා WhatsApp chat එක පැත්තට යන්න. දැවෙන පැය මේ වෙලාවේ අපිව අහගෙන ඉන්න අපිව අහන් ඉන්නවා කියලා message එකක් දාපු අපේ ආලෝක කට්ටියක් ඉන්න එක්මන්ටම එකතු කරගෙන මහරගමට තමයි යන්න හැදුවේ. අපේ විමල සේනයා වැඩ කරන තැන ඉඳන් අපිව අහගෙන ඉන්නවා කියලා message එකක් දාලා තියෙනවා. කලමනාකාරු ඩිලංකන අදීෂාන් රසික චනිතු පසින්දු චමෝත් ගයාන් සිරිවංශ ගාමිනි එවැගේම ලසිත චුට්ටි අනුර කුමාරී ශාන්ති නිරෝෂා හර්ෂණි සුබ දිනුෂා කමනි චන්ද්‍රාණි රේෂා නයනි එවැගේම චිත්‍රවත් ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඔන්න කට්ටියම එකතු කරගත්තා විමල සේන. අපි කොටාපත්‍රයේදී අපේ ජයමාමා හැමදාම වගේ අපි වහගෙන ඉන්නවා සද්දෙට. ඉතින් ඔන්න ආවත් ආදරණ මේ වෙලාව එකතු කරගන්නවා වැඩ කරන තැන ලොකු බොස් ඒ වගේම පොඩි බොස් ඉන්නවා මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අපි නම් ටිකක් කියන ලොකු බොස් උපුල් ඒ වගේම පොඩි බොස් වරුණ ලක්ෂ්මී මිස් ඒ වගේම දිස්න මිස් මදුශංක ජගත් ඒ වගේම විජේ කට්ටියම ආදරණ එකතු කරගන්න කියලා තමයි අපේ ජයමාමා මැසේජ් එක දාලා තියෙන්නේ. වාගේ වැඩසටහන ගොඩක් හොඳයි. ගුඩ් ලක් කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මැසේජ් එක දාලා තියෙන්නේ? අපේ නිලක්ෂි නේද? නිලක්ෂි thank you ආවාදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ. good morning ගීත් මල්ලි හොයාට අදත් ඔයාව අහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් දෙන්න මම ප්‍රියා බණ්ඩාරගම ඉඳලා ආදරේ ලක්හඬට කියලා මැසේජ් එක දාලා තියෙනවා. හයි කොහොමද ඉතින් යටියන් තොට ඉඳන් අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. හොරන්දොල යටියන් තොට චෑන්පති මාමටයි යාගේ සුදුටයි හොඳ සින්දුවක් දෙන්නකෝ කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. මාතලේට යද්දී අපේ කුමාර් එරමුදු ගොල්ල නයනි ගාමිණි සුභාෂිණි කට්ටිය මාදුරන් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඉචී අනුර පුස්සල්ලාව ඉඳලා අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. බීඑෆ් ජනපදය ඉඳලා ජයවේවා ලක්ෂණට මාමත් එකතු කරගන්න ලස්සන සින්දුවකට සේපාලිකා පරුසෙල්ල ඉඳලා අපි වහගෙන ඉන්නවා යටියන්තොට පරුසෙල්ල ඉඳලා අපි වහන් ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. සුබදාසන කයියා මෙහෙට නම් වහිනවා අපිට අපිවත් සින්දුවකට එකතු කරගන්න. මල්ලිනවා කවිඳු අසේල ප්‍රවීන් මල්ලිවත් එකතු කරගන්න. කෑගල්ල උඩුගමින් සවිස්ක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සුබදාසනක් වේවා ඔබට ලක්ෂණ හાર્ට් බීට් අහන් ඉන්නේ වැඩ කරන ගමන් අපිටත් ලස්සන සින්දුවක් ඕනි. මෙහෙට වහිනවා මේ බලංගොඩ ඩිපෝ ඉංජිනේරු වංශේ අබේසිංහ බණ්ඩාර සමග රංජිත් පද්මකුමාර දර්ශන හා අමිල තංචන් මේ වෙලාවේ වැඩ කරනවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. පියවරින් පියවර විඳිමින් යන මේ නිදහස් පැය තුනේ ප්‍රත්‍යක්ෂ ඖෂධයක් මෙන් හිත්පුරා ධනවන සතුට ඒක මරු සතියන්ත සිකුරාද දවසේදීත් අපි අහන් ඉන්නේ. ධෝනි හසදරා සමගින් මම සහ ඔයා ආදරණීය සෙනෙහස පිරිලා කැඩත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න එහෙනම් කැටියම එකතු කරගන්න අපි මේ වෙලාවේ. සුබදාසනක් සුබම සුබ දවසක් අපි හાર્ට් බීට් අහගෙන ඉන්නවා. අපිට ලස්සන සින්දුවක් දෙන්න අනුරගම අනුලාවදී මහත්තයා ඉන්නවා සිරිල් පුතා ඉන්නවා ප්‍රදීප් දුව ඉන්නවා අනුෂිකා පුතා ඉන්නවා හර්ෂණ දුව ඒ වගේම දුව පේශලා අමේලියා සමරසේකර සරත් මල්ලි කාවින්දු චමින්දු කුසල් සීලා නංගිවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. මේ විමල සේනත් එක්ක නම් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. එයාදාලා තියෙනවා තව සෙට් එකක් එකතු කරගන්න කියලා කලමනාකාර ඉන්ද්‍රජිත් අජන්ත ඒ වගේම යසරත්න සම්පත් කරුණාරත්න ජේපි යසරත්න උමේෂ් කුමාර් දයාබරන් ජනක ගීනා ත්‍රී ගාමිනී කුමාරී ශිමාලි ජනකී සජානි සන්ධ්‍යා කුෂානි කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අහුංගල්ල ඉඳලා අහුලගත්ත කෙනාට දිස්නේ දෙන්න පුරුදු වෙන්න විසිකරපු අයට ඉරිසියා හිතන තරමටම ගුඩ් මෝර්නින් ඉරේක මණ්ඩාර මැසේජ් එක දාලා තියෙන්නේ. යාකරු කරගන්න මහත්තයා ලසන්ත සංජීව ඒ වගේම ලක්මින් සස්මින් ගෙත්මින් ජනුකි මගේ දරුවා

වෙලා අපට යන්න ලෑස්ති වෙන්න ඕන නේද? සංජීව හරියටම හරි. හරි අපි එහෙනම් යමු තවත් ලස්සන සින්දුවකට. ශකීරගේ සින්දුවක් තමයි මම ලෑස්ති කරගත්තේ ඊළඟට. ලකන හાર્ට් බීට් වල දෙවෙනි පැයේ තවත් සින්දුවක් විදිහට. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 දෙකටම ලකනත් එක්ක එකතු වෙන්න. මේ පැත්තට මැසේජ් එකක් දාන්න 0703 93.5 93.7 අපේ WhatsApp නම්බර් එක. මං ඉන්නවද වල එක වෙනකන්. මේ වගේ ලස්සන සින්දු ටිකක් අරගෙන FM 93.5 FM 93.7 ලකන මේ වෙද්දී ලකන හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙන සින්දුවට යන්න. 11:45

0: Marie.
1: කොළහයි විනාඩි 52යි වෙලාව ලක්කන හાર્ට් බීට් වල දෙවෙනි පැයේ අන්තිම තව විනාඩි කිහිපයකටත් අපි ඇවිල්ලා ඉන්නේ. අපි ඊළඟ පැයට යන්න කලින් ඔයාලට මතක් කරන පුංචි නිවේදන ටිකක් තියෙනවා. ඉක්මනට මතක් කරගෙන යන්නම්. ආඩ පළවත් නිෂ්පාදන පිළිබඳව මතක් කරන ඕන. පළවත් නිෂ්පාදන කියලා කියන්නේ අපේම රටේ අපේම නිෂ්පාදනයක්. මානතෝ මෙලදී ගන්න දැන් පළවත් නිෂ්පාදන වලින් පළවත් කිරිපිටියක ගත්තට පස්සේ වෙළඳ පොලේ තියෙන ඉතාමත් ඉහළ ඉල්ලීමක් තමයි පළවත් කිරිපිටියකට. ඒකට හේතුව තමයි අපේම රටේ අපේම කිරිසාරයෙන් තමයි පළවත් කිරිපිටියක නිෂ්පාදනය කරන්නේ. කෘතිම රසකාරක වර්ණක කල් තබා ගැනීම ද්‍රව්‍ය අඩංගු දෙති. අපේම රටේ අපේම නිෂ්පාදනයක් තමයි පළවත් කිරිපිටියක කියලා කියන්නේ. පළවත් කිරිපිටියක ගත්තට පස්සේ දැන් ඔයාලට මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම වෙළඳ පොලෙන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒකෙන්ද බය නැතුව පළවත් කිරිපිටියකක් මිලදීගෙන බලන්න කියලා මම ඔබට මේ වෙලාවේ යෝජනා කරනවා. එතකම පළවත් නිෂ්පාදන පිළිබඳව මතක් කරා. දි පළවත් නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් ටිකත් අපි ඉක්මනට මතක් කරන්න ඕන. ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දිය තියෙන ශාඛාව, බතරමුල්ල පළවත් ශාඛාව වගේම අනුරාධපුර මර්දන් කඩවල ශාඛාවත් ඔන්නා වෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ කියන ශාඛාවන් වලට ගිහිල්ලා පළවත් නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා ඔයාලට මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පව ලොතරැයි පිළිබඳව ඔබට මතක් කරන්න ඕන. රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනා දුන් ලංකාවේ එකම ලොතරැයිය තමයි NLB මෙගා පව කියලා කියන්නේ. යලිත් වතාවක් මේ වර්තාව අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ දැන් ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. මුදල් හීනේ වගේම සුපිරි මෝටර රථයක හීනේ හැබෑ කරගන්න නම් පුංචිම පුංචි රුපියල් 40ක් වියදම් කරලා සුපිරි තෑගි තුනක් දෙන ලංකාවේ එකම ලොතරැයිය වන NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න කියලා මම ඔබට මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් අපේ ලක්කන හાર્ට් බීට් දෙවැනි පැයත් මේ විදිහට ඉවර කරන තමයි සූදානම් වෙන්නේ. ඊට කලින් මට මැසේජ් එකක් දාලා තියෙන තවත් අපේ යාළුවෙක් ඉන්නවා, එකතු කරගන්න තමයි හදන්නේ. සුබ දවසක් ඔයාලට. කොහොමද අපිට අද නම් ටිකක් පායලා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. එතකම හයි මැසේජ් එක දාලා තියෙන කවුද මේ? හයි මල්ලියෝ, මම කොටියාකුඹුරෙන් නිල්මිනි කුමාරි. මහත්තයා ජයලත් දුව, පියුමි සෙව්වන්දි, ඒ වගේම පුතාලා කාංචන සහ අසංක, චූටිදංගේ අකෙන් ආදිව ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන අපේ නිල්මිනි. නිල්මිනි ආව ආදරණ එකතු කරගන්නවා ලක්කන හાર્ට් බීට් වලට. ගොඩක් දවසකින් අපිට එන්න බැරි වුණානේ. දෙන්නකෝ ලස්සන සින්දුවක්. අනිවාර්යෙන් දෙන්නම්. අපේ ධම්මිකා නේද? ධම්මිකා සමන්ති, දෙනුවන් මිත්මි හසේනි ප්‍රීතිකා කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. එනම් ඔන්න කට්ටියම එකතු කරගෙන අපි යනවා තවත් ලස්සන සින්දුවකට. BNS ලගේ සින්දුවක් තමයි මං ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි ඒ වගේම හાર્ට් බීට් දෙවෙනි පැයත් මේ විදිහට ඉවර කරනවා. ආපහු අපි හම්බ වෙන්නේ තුන්වෙනි පැයේදී. ඒ කියන්නේ නවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති වලින් පස්සේ. එතකන් අපිව අහගෙන ඉන්න දිගටම රටේ තොටේ වෙලා තියෙන මොනවද, කාලගුණයේ පැත්තෙන් වෙනස් වෙලා තියෙන මොනවද, මේ සම්බන්ධව ආට දැනගන්න පුළුවන් ලක්කඳ නිවුස් අහුවත් එහෙම. නවල් 12 ඉඳලා 12 මාර වෙනකන් අපි 12 මාරෙන් පස්සේ ආපහු මේ විදිහටම හම්බ වෙනවා. එතකන් සතුටින් පරිස්සමින් අපිව අහගෙන ඉන්න කියලා මතක් කරනවා. 11යි විනාඩි 55යි. ගස්සන දඟමා

0: වෙලාව මධ්‍යහන 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: настала.
1: දැයට කිරුලේ මුදල් අවභාවිතයක් ගැන ශිරාන්ති සහ සියඹලා පිටියට රේව අල්ලස් පැමිණිල්ලක්. දිස්ත්‍රික්ක හතරකට නායාමයේ අනතුරු ඇඟවීම. අදත් ප්‍රදේශ රැසකට තද වැසි. මැද පෙරදිග යුද්ධයේ පීඩාව අවම කර ගැනීමට රුපියල් බිලියන 100ක පරිපූර්ණ ඇස්තමේන්තුවක්. හෙරොයින් සමග සැකකරුවෙක් බොරලැස්කමුවේදී අත්අඩංගුවට. ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහි ප්‍රහාර අත්හිටුවයි. ෆිෆා ලෝක කුසලානය ඇරඹී. ශ්‍රී ලංකාවට එරෙහි පළමු 20-20 තරගයේ ජය කොදෙව් කණ්ඩායමට. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලි. ශිරන්ති රාජපක්ෂ මහත්මිය රුපියල් 1,1632ක මුදලක් සහ හිටපු අමාත්‍ය රංජිත් සීමලාපිටිය මහතා රුපියල් 1,1286ක මුදලක් රජයට වංචා කර සාවද්‍ය පරිහරණය කළ බවට පරීක්ෂණයක් පවත්වන්නයිල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා. 2012 සහ 2013 දෑයට කිරුළ ප්‍රදර්ශනයේදී මෙම මූල්‍ය වංචාව සිදු කළ බවට අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලයයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ. ඉන්පසු එහි සභාපති කාමන්ත තුෂාර මහතා මාධ්‍යයට අදහස් පළ කළා.
2: අද දිනේදී අල්ලස් කොමිසමට පැමිණියා පැමිණිලි තුමක් යොමු කරන්න. කත්තමා 2012 2013 දෑයට කිරුළ ජාතික ප්‍රදර්ශනයේදී ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ද වීඩියෝ ටීම් කියලා සමාගම කර සෘජුය මෙහෙවලා 1,1632,25,520ක් වංචා කර සාවද්‍ය පරිහරණය කිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කරන්න කියලා. එක දැයට කිරුල ප්‍රදර්ශන ඉසව් කළමනා කරන සේවා සැපීමේ ටෙන්ඩරය මහජන බදුමුදල් රුපියල් 1,7337,560ක්ද දැයට කිරුල ප්‍රදර්ශන භූමිය ප්‍රධාන වේදිකාව ඉදිකිරීම හා පසුතල නිර්මාණය කිරීමේ ටෙන්ඩරෙන් මහජන බදුමුදල් රුපියල් 1,283,041,520ක්ද දැයට කිරුල ප්‍රදර්ශන භූමියේ පිවිසුම් තොරණ ඉදිකිරීමේ ටෙන්ඩරෙන් මහජන බදුමුදල් 1,366,065,600ක්ද දැයට කිරුල ප්‍රදර්ශනයේ සංගීත ප්‍රසංග නාට්‍ය හා සංස්කෘතික අංග සේවා සැපීම හා වෙනත් ටෙන්ඩර් තුලින් මහජන බදුමුදල් 1,248,047,840ක්ද යන මුදල් ප්‍රමාණයක් සම්පූර්ණ මුදල් 1,1632,25,520 මුදලක් සාවද්‍ය පරිහරණය කළා වංචා කරලා තියෙනවා. ඒ පිළිබඳ අල්ලස් කොමිසම පැමිණිලි යොමු කරා. දෙවනි සහ තුන්වෙනි පැමිණිලි වෙන්නේ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා විසින් රජයේ ප්‍රසම්පාදක ක්‍රියා පටිපාටියෙන් බැහැරව නිත්‍යානුකූල නොවන ව්‍යාපෘති කිරීම තුළින් ඇමති රංජිත් සියඹලාපිටිය රාජ්‍ය මුදල් රුපියල් 1,623,240,233 මුදලක් වංචා කරලා තියෙනවා. වංචා කරලා තියෙන්නේ 2013 අම්පාර හාඩි විද්‍යාලයේ පැවති දැයට කිරුළ ජාතික ප්‍රදර්ශන මුදල් වලින්.
1: යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුවේ වැඩ කටයුතු මාසයක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබෙනවා. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ඉදිරිපත් කළ අධ්‍යාපන ප්‍රතිපත්ති සංකල්ප පත්‍රිකාව පිළිබඳ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවට එක්වෙමින් එය ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. පූර්ව ළමාවි අධ්‍යාපනය ප්‍රාථමික ද්විතීක සහ තෘතීක අධ්‍යාපනය උසස් අධ්‍යාපනය වෘත්ති අධ්‍යාපනය තාක්ෂණ අධ්‍යාපනය ඩිජිටල් අධ්‍යාපනය සහ අවිධිමත් අධ්‍යාපනය ඇතුළු කුළුණු ඔස්සේ අධ්‍යාපන ප්‍රසංස්කරණ සිදු කෙරෙනවා. ඒ පිළිබඳ සමාලෝචනය කර මතුවන වැදගත් කරුණු කෙරෙහි නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේදී අවධානය යොමු කළ යුතු බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. දිස්ත්‍රික් හතරක් සඳහා නායාමයේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අදාළියුම හතරේ සිට ඉටාලියුම හතර දක්වා ඉදිරිපැය 24 සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ. කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව සහ නුවරළි දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලට මෙලෙස නායාම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා. ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල අයගම රත්නපුර ගොඩකවල කලවානසා නිවිතිකල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලටද අනතුරු ඇඟවීම නිකුත් කෙරුණා. මේ අතර අදත් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවන බව කලවුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නායිර සබරගමුව සහ වයඹ පළාත් මෙන්ම ගාල්ල මාතර මහනුවර සානුවරලි දිස්ත්‍රික්ක ඊට ඇතුළත්. තවත් ප්‍රදේශ කිහිපයකට පස්වරු එකෙන් පමණ පසු වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාර්යය නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල මහත්මිය පවසන්නේ.
0: බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙනවා. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වර කිහිපයක් ඇති වෙන්න පුළුවන්. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පසුරකින් පමණ පසුව වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑම් ප්‍රදේශවලත් උතුර උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ විටිමිට හමන 8 කිලෝමීටර 40ක 50ක පමණ තද සුළං ඇති වෙන්න පුළුවන්. අනෙකුත් ප්‍රදේශවලත් විටිමිට හමන 8 කිලෝමීටර 30ක 40ක පමණ තරම් තද සුළං ඇති වෙන්නේ කියාවක් තියෙනවා.
1: කංකසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබෙන් මොන මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ 8 කිලෝමීටර 70 දක්වා වැඩි විය හැකියි. එමෙන්ම ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කංකසන්තුරේ දක්වා සහ කල්පිටියේ සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොටේ හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ 8 කිලෝමීටර 60 දක්වා වැඩි වෙන බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ. එබැවින් මෙම මුහුදු ප්‍රදේශ ඉතා රළු සහ තරමක රළු ස්වභාවයක පවතිනවා. දේවර සහ නාවික කටයුතු වලින් බලකින් ලෙසයි පබෝධනී කරුණාපාල මහත්මිය දැනුම් දෙන්නේ.
0: කලාපත සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල විටිමිට වැසි යෝගිකරුම් සහිත වැසි ඇති වෙනවා. සුළං නේද ප්‍රදේශින් හමන අතර සුළං වේගය 8 කිලෝමීටර 30 40 අතර ගෙක් පවතින්නේ. නමුත් කංකසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටිමිට 8 කිලෝමීටර 60 අතර ගෙක් දක්වා වැඩිවීමේ හැකියාවක් තියෙනවා. ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කංකසන්තුරේ දක්වා සහ කල්පිටිය සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවෙල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටිමිට 8 කිලෝමීටර 50 60 අතර ගෙයක් දක්වා හිල යමෙහි කියාවක් තියෙනවා. එනිසා කංකසන්තොරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශ විටිමිට ඉතාරාලු ස්වභාවයක් ගන්නවා. මෙනිසා එම මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන යාත්‍රා නොකරන ලෙස දිවසනායක ප්‍රජාවට දැනුම් දෙනවා. ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කංකසන්තොරේ දක්වා සහ කල්පිටිය සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවෙල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ 8 කිලෝමීටර 50 අතර ගෙයක් දක්වා හිල යමෙහි හැකියාවක් තියෙන නිසා එම මුහුදු ප්‍රදේශ විටිමිට රළු ස්වභාවයක් ගන්නවා. දිවෙන වටවන අනෙකුත් මුහුදු ප්‍රදේශ විටිමිට ආරම්භක ස්වභාවයක් ගැනීම සිදුවේ. මන්නාරම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවෙල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 2.25 අතර ගෙයක් දක්වා හිල යමෙහි හැකියාවක් තියෙනවා.
1: පවතින වැසි තත්ත්වයේ හේතුවෙන් කළුගඟේ අතුගඟාවක් වන කුඩාගඟේ ජල මට්ටම අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ ජල විද්‍යා හා අපදා කළමනාකරණ අංශයේ ප්‍රධාන ඉංජිනේරු චාමර යාපා ආරච්චි මහතා කියා සිටියේ කැලණි ගින්සා නිල්වලා ගංගා මෙන්ම අත්තනගලුවේ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව ජල මට්ටම් පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවයි. මේ අතර එල්නිනෝ තත්ත්වයේ හේතුවෙන් ලබන ජූලි අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වර්ෂාපතනය අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකියංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළා.
3: එල්නිනෝ තත්ත්වයේ නිසා ඇත්තටම වායුගෝලයේ සුළං රටා වෙනස් වීම හේතුවෙන් ලෝකයේ විවිධ ප්‍රදේශවල කාලගුණ වෙනස් වීම වලට මේ එල්නිනෝ තත්ත්වයේ බලපෑම ඇති කරනවා. විශේෂයෙන් ගත්තොත් ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව වගේ ප්‍රදේශවල වර්ෂාපතනයේ අඩුවීමක් එනකොට ඊළඟට ඉන්දියාව වගේ දකුණු ආසියානු ප්‍රදේශවලත් වර්ෂාපතනයේ යම් අඩුවීමක් අපේක්ෂා කිරීමේ හැකියාව තුන එල්නිනෝ බලපෑමත් එක්ක ඊළඟට උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාව වගේ සමහර ප්‍රදේශවල වර්ෂාපතනයේ වැඩිවීම එල්නිනෝ තත්ත්වයට එක්ක අපේක්ෂා කරන්න පුළුවන් පෞගේ දත්ත විශ්ලේෂණයෙන් බැලුවාම මේ එල්නිනෝ තත්ත්වයේ ශ්‍රී ලංකාවේ කාලගුණ ඇත් කරන බලපෑම් ගත්තොත් විශේෂයෙන් නිර්සදක මෝසේ වර්ෂාපතනය අඩුවීම කරේ එළුණු තත්ත්වය බලපානව පහුගිය දත්ත විශ්ලේෂණ පදනම් කරගෙන අපි බැලුවොත් ඒක නිසා විශේෂයෙන් ජූලි අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වර්ෂාපතනයේ යම් අඩුවීමක් අපිට අපේක්ෂා කිරීමේ හැකියාව තුන මේ එළුණු තත්ත්වයත් එක්ක මොකද මේනට එළුණු තත්ත්වයේ වර්ධනය වීම ආරම්භ වෙලා තියෙනවා. මේ නිසා ඒ සම්බන්ධව ජනතාව ඉදිරි කාලගුණ නිවැරදි සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියලා විශේෂයෙන් මතක් කරනවා. විශේෂයෙන් පවතින ජලය අර පිරිමැස්ම පාවිච්චි කරන්න කියන එක විශේෂයෙන් මතක් කරන්න කැමති ඉදිරි කාලවලදී මේ වර්ෂාපතනයේ අඩුවීමත් ඒ වගේ මුණුසුම වැඩිවීමේ හැකියාවක් තියෙනවා විශේෂයෙන් ජූලයි ඔගස්තු මාසවල. ඉතින් මේ සම්බන්ධව තව අවධානයෙන් කටයුතු කරන්න ඉදිරි නිවේදන ගැන විශේෂයෙන් අවධානයෙන් කටයුතු කළ තමන්ගේ කටයුතු සැලසුම් කරගන්න කියන එක විශේෂයෙන් මතක් කරනවා.
1: පරිසරය සම්බන්ධයෙන් රටේම ක්‍රියාත්මක කරන එක් පනතක් අවශ්‍ය කරන බව නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මේ පිළිබඳව ප්‍රශ්නයක් යොමු කළා.
4: අපිට දැනගන්න ලැබිලා තියෙනවා විශේෂයෙන්ම මධ්‍යම පරිසර අධිකාරියට ප්‍රශ්නයක් මම හිතන්නේ මොකක් හරි ඇති වෙලා තියෙනවා වයඹ පළාත් පරිසර අධිකාරිය. ඊළඟට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කතාවක් තියෙනවා. ඒක ඇත්තද නැත්තද කියලා හරියට අපිට ගන්න අවශ්‍යයි ආණ්ඩුපක්ෂයෙන්. මේ වයඹ පළාත් පරිසර අධිකාරියට එහා ගිහිල්ලා ඒ ප්‍රදේශයේත් මධ්‍යම පරිසර අධිකාරියේ බලය ලබා දෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා.
5: මෙතන ලොකු
4: ගැටුමක් ඇති වෙයි පළාත් සභාව සහ
5: කමිටුවේ තීරණයක්
1: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මෙහිදී අදහස් පළ කළා.
6: මේ මොහොත වෙන විට පළාත් සභාවේ ඒ පනතත් මධ්‍යම ආණ්ඩුවේ එන්වයරන්මන්ටල් පනතත් අතර ලොකු බරපතල ගැටුමක් තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේ පළාත් සභාවේ ඒ පළාත් ක්‍රමවේදයට මේ නොරොච්චෝලේ බලාගාරයේ සිදුවෙන මේ ඒ විවිධ පරිසර අහිතකර ක්‍රියාදාමයන් පිළිබඳව තක්සේරුවක් කරන්න බෑ. මේ යෝජනා කරන පනත තුළ සාමාන්‍යයෙන් නිෂ්පාදනකරුවට තමයි වගකීම ලබා දෙන්නේ ඒ පරිසර දූෂණේ පිරිවැය, ඒ කොස්ට් එක. ඒ කියන්නේ කොස්ට් ඔෆ් එන්වයරන්මන්ටල් පොලියුෂන් එක ඒක නිෂ්පාදනකරුවා දරන්නට ඕන. හැබැයි මේ පදනම හරහා ඒ වගකීම පාරිභෝගිකයටත් පවරලා තියෙනවා. ඉතින් මං හිතන එක බරපතල ප්‍රශ්නයක්. පාරිභෝගිකයට හැකියාවක් නැහැනේ මේ පරිසර දූෂණය වැළැක්වීමේ ක්‍රියාවලිය නිෂ්පාදනකරුවට බලපෑම් කරන්න.
1: අවශ්‍ය කරන ප්‍රඥප්තියෙන් සකස් කිරීමට පළාත් සභාවට බලයක් ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළා.
7: පළාත් සභාවලට බලයක් තිබෙනවා අනුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔවුන්ට ගැලපෙන ප්‍රඥප්තියෙන් සකස් කරලා. ඒ අප ව්‍යවස්ථානුකූලව බැඳී සිටිනවා. ඒ සම්බන්ධ කිසි ගැටලුවක් නැහැ. නමුත් වයම් පළාත නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් වශයෙන් යම් කාලයක් අපි හොඳාකාරම දන්නවා ලංකාවේ කිසිම පළාතකර නැති බලතල ප්‍රමාණයක් වයම් පළාත් අධිකාරී තිබෙනවා. ඒ වගේම එකම පුද්ගලයන් දිගු කාලීනව මේ වයම් පළාත් සභා පරිසරාධිකාරී සිටීම නිසා මම දන්නේ දැන් ඒගොල්ලන් ඉන්නවාද කියලා මට කියන්න පුළුවන් 99 2010 දක්වා කාලය සැලකිතු දූෂණ සිද්ධ වෙන හේකුත් තිබෙනවා. අපතර පරිසර නීති විශාල වශයෙන් අලුත් වෙලා තිබෙනවා. ඒ දැනුම මම දැක හිතන්නේ පළාත් සභාවකට මධ්‍යම පරිසර අධිකාරිය තරම් එන වැඩි කියලා. ඒ නිසා යම්කිසි ආවරණීය වීමක් කරගත යුතුයි. පළාත් 13 වෙනි සංශෝධනයේ කිසිම හානියක් නොකර ඒ අවධාරණය කරන්න ඕන කම තිබෙනවා. ඒ පොලියුටර් පේ කියන ප්‍රතිපත්තිය නිෂ්පාදකයට වැඩි ප්‍රමාණයක් වෙනා වගේම ඔබතුමාට පාරයිනේ පොඩ්ඩක් වාහනේ නතර කරලා බැලුවොත් ඒ ඕනම නතර කරන තැනක තියෙන හිස් බියර් කෑන් එකක් හරි ප්ලාස්ටික් බෝතලයක් හරි. ඒතර ප්‍රොඩියුසර් පොලියුටර් තමයි එයා ගෙවන්න ඕනේ වැඩිපුර. ඒ වගේම අපේ මිනිස්සු වශයෙන්ුත් ගරු විපක්ෂ නායකතුමා තිබෙනා වගකීම.
1: පරිසරය සම්බන්ධයෙන් පොදු නීතියක් ගෙනීම සඳහා අවශ්‍ය සංශෝධන එළඹෙන පාර්ලිමේන්තු සභාවාරයේදී ඉදිරිපත් කරන බව නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා කියා සිටියා.
8: අපි මං හිතනවා ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයේදී බොහෝ විට පරිසර පනත ගැන සාකච්ඡා වෙනවා. විපක්ෂ නායකතුමා මතු කරපු කාරණයේදී පළවෙනි කාරණය සම්බන්ධයෙන් අපි රටටම පරිසරය සම්බන්ධයෙන් එක පනතක් හැටියට මේ පනත රටේම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන අපි වයඹ පළාත් පරිසර අධිකාරිය අහෝසි කිරීමක් නෙමෙයි පනත එකක්. මොකද රටේම ගත්තොත් පනත් එක වෙන්න ඕනේ. පරිසර පද්ධති එකට අන්තර් සම්බන්ධයි. අනිත් එක එක්ස්ටෙන්ඩඩ් ප්‍රොඩියුසර් රෙස්පොන්සිබිලිටි නිෂ්පාදකයාගේ විස්තීරණ වගකීම එක අපි බොහෝ ප්ලාස්ටික් අසුරන ප්ලාස්ටික් පරිහරණය කරන නිෂ්පාදකයන් සමග සාකච්ඡා කරලා තමයි මේක ගත්තේ. එතකොට ඒගොල්ලෝ බොහොම කැමැත්තෙන් ඉන්නවා මේක එකතු කරලා ඒගොල්ලන්ගේ වගකීමක් හැටියට ගන්න. මේක කිසිම වෙලාවක පාරිභෝගිකයාට මුදලක් නියම වෙන්නේ නැහැ. පාරිභෝගිකයාගේ වගකීමක් බවට පත් වෙනවා.
1: ප්‍රභූ පන්තියට යලි දේශපාලන බලය ලබා දීමට ඉඩ නොතබන බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළා. ඒ පසු සම්පත් සංවර්ධන මණ්ඩලයට සේවකයන් බඳවා ගැනීමේ අවස්ථාවට එක්වෙමින් පසු සම්පත් සංවර්ධන කාර්ය මණ්ඩලයේ ස්ථීර ශේෂ්ත්‍ර පසු සම්පත් සහකාර පත්වීම් 20ක් සහ ස්ථීර රියදුරු පත්වීම් 14ක් මෙහිදී ලබා දුන්නා. පසු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති බී.සී.එස්. පෙරේරා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. එහිදී අදහස් දැක්වූ කේ.ඩී. ලාල්කාන්ත මහතා කියා සිටියේ පීඩිත ජන කණ්ඩායම් පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති බවයි.
9: අපේ පෞද්ගලික අංශ කාර්ය මණ්ඩල වතුකරේ ජනතාව ගොවි ජනතාව තදින් තහවුරු කරගත යුතු කාරණයක් තමයි පළවෙනි වතාවට තමයි ලංකාවේ ප්‍රභූණෝන පන්තිය පාලක පන්තිය බවට පත් වෙලා තියෙන්නේ. ඒ ගැන ඉතිහාස පොතට එකතු වෙයි අධ්‍යාපනයටත් එකතු වෙයි රටේ. එතකොට අපි අධිෂ්ඨානයක ඉන්නවා ප්‍රභූණෝන පන්තියේ පාලනයක් විදියට අපි දිගටම බලයේ ඉන්නවා කියලා. මොකද එක පන්තියකින් ප්‍රභු පන්තිය කියන්නේ මම දිගට විග්‍රහ කරේ එක පන්තියකින් තවත් පන්තියකට අපි තුම් ප්‍රභු නොවන පන්තිය බලය මාරු වෙලා තියෙන්නේ ඉතිහාසයේ සියවස් ගණන් වලින් අවුරුදු 5න් පාට නෙමෙයි සියවස් ගණන් වලින් මුළු ලෝකෙම විග්‍රහ කරලා බැලුවම දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතික පැත්තෙන් එක පන්තියකින් තව පන්තියකට බලය මාරු වෙලා තියෙන්නේ අවුරුදු සියවස් ගණන් වලින් එකම පන්තිය තුල 5න් පාට එහෙම මාරු වෙලා තියෙනවා එනිසා ඔයගොල්ලෝ අදිෂ්ඨාන කරගන්න ඕන අපිටත් වඩාත් අදින් අපේ රටේ ගොවි ජනතාව අදිෂ්ඨානයක් කරගන්න ඕන අපිටත් වඩා රටේ තදින් අපේ වතුකරයේ ජනතාව රාජ්‍ය සේවකයෝ තදින් ශක්තිමත් අදිෂ්ඨානයක් තියාගන්න ඕන නැවත අර දේශපාලන බලය ආර්ථික බලය සමාජ සංස්කෘතික බලය මේ රටේ ප්‍රභු පන්තිය ලෙස බැඳපිච්ච අයට අපි ලබා දෙන්න ඉඩ තියන්නේ නැහැ කියන අදිෂ්ඨානයක් අපි තියාගන්න
1: වත්මන් රාජ්‍යයේ දේ දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි දැඩි අවධානයකින් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි මහතා ප්‍රකාශ කළා. ඒ සීතාවක තුන්නාන සුමන ජෝති මහාවිද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 600කට අධික මුදලක් වැය කෙරුණා. 2019 වසරේ ඉදිකිරීම ආරම්භ කළද වසර ගණනාවක් ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට නොහැකි වී තිබෙනවා. වත්මන් රජ අධ්‍යාපනයේ භෞතික සම්පත් සංවර්ධනය කර ගුණාත්මක තත්ත්ව ඉහළ නැන්වීමටද කටයුතු කරමින් සිටින බවයි චන්දන සූර්යාරච්චි මහතා සඳහන් කළේ.
5: වත්මන් ආණ්ඩුව අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කරපු රජයක්. ඒ නිසාම තමයි 2026 සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරලා තියෙන්නේ. විශේෂම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල අරමුණ විෂය සමගාමී දැනුම වගේම බාහිර ලෝකය, වැඩ ලෝකය, අනාගත ලෝකය, මේ දියුණු ලෝකය ගැලපෙන ඇවැසි පුරවැසියෙකු නිර්මාණය කරන්න අධ්‍යාපනය ඒ වගේම පෞරුෂය ක්‍රීඩා හැකියාව කලා කුසලතාවයන් ඒ සියල්ලෙන් පිරපුන් පිරිච්ච දරුවෙක් විදිහට පුරවැසියෙක් සමාජගත කිරීම තමයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල අපේ අරමුණ රජයේ අරමුණ ආණ්ඩුවේ රජයේ ඉලක්කය ඉතින් ඒ වෙනුවෙන් දැන් අපි 2026 වසරේ පළවෙනි ශ්‍රේණියට අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරා රජයේ බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා 2027 වසරේ දෙවෙනි ශ්‍රේණිය සහ 6 ශ්‍රේණියට අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරන්න. ඒ වගේම අපි 2026 වසරේ විශේෂයෙන්ම විශාල ගුරු හිඟයක් තියෙනවා. ගුරුවරුන් වසර ගණනාවකින් බඳවගෙන නැහැ. විදුහල්පතිවරු වසර ගණනාවකින් බඳවගෙන නැහැ. ඒ නිසා ආණ්ඩුව 2026 වසරේ විශේෂයෙන්ම පවත්වපු ගුරු තරඟ විභාගයෙන් 30,000කට නොවැඩි ගුරුවරුන් සංඛ්‍යාවක් ගුරුවරුන් ලෙස බඳවා ගන්න අවශ්‍ය පියවර ගනිමින් තියෙනවා.
1: මැද පෙරදිග යුද ගැටුම් වල බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් බිලියන 100ක පරිපූර්ණ කැස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. එන් රුපියල් බිලියන 20ක් මාස 3ක් ඇතුළත වියදම් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ පරිපූර්ණ කැස්තමේන්තු යෝජනාව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතායි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. එදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිලින සමරකෝන් මහතා පරිපූර්ණ කැස්තමේන්තු ඉදිරිපත් කිරීමට හේතු කරුණු පැහැදිලි කළා.
10: ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති සහ පරිපූරක මුදල පිළිබඳ යෝජනා සම්මතය පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීම සඳහා මම ඉදිරිපත් කරමි.
11: මහ බැංකුවට රටේ ආර්ථිකය සම්බන්ධව, රටේ වෙනත් ආයතන සම්බන්ධව, රටේ වෙනත් මූල්‍ය ශේෂ්ත්‍රයට අදාළව තොරතුරු ලබා ගැනීම වෙනත් ආයතනයක් තුලින් තොරතුරු ලබා ගැනීම සඳහා යම්කිසි ඔවුන්ට තියෙන අයිතිය විධිමත් කරමින් ඒ අයිතිය ශක්තිමත් කිරීමට අවශ්‍ය සංශෝධනයන් ටිකක් මෙන්න මේ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකුවේ පනතේ නියෝග යටතේ 2026 මාර්තු 12 වෙනි දින අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරපු කාරණාවලට අනුව අපි ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. මහ බැංකුව ඕනෑම නියෝජ්‍ය අධිපතිවරයෙකු හෝ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියා හෝ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා හට මහ බැංකුවේ බලතල කාර්ය සහ කාර්යතව්‍ය ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම, ඉටු කිරීම සහ සිදු කිරීම සඳහා මහ බැංකුවට අවශ්‍යයයි හැඟෙන සංඛ්‍යාලේඛන තොරතුරු දත්ත හෝ ලියවිලි වාචිකව ලිඛිතව හෝ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් අදාළ නිවේදනයේ දක්වා ඇති කාල සීමාව තුළ ඉදිරිපත් කරන ලෙස සපේන ලෙස හෝ ලබා දෙන ලෙස ඕනෑම අවස්ථාවකදී ඕනෑම තැනැත්තුගින් ලිඛිත නිවේදනයක් මගින් ඉල්ලා සිටීම නීත්‍යානුකූල වේ. ඊට අමතරව අද දවසේ අපි සාකච්ඡාවට ගන්න තව වැදගත් කාරණයක් තමයි 2026 අංක 2 දරන පරිපූර්ණ ඇස්තමේන්තුව බිලියන 100ක් දක්වා සහන සැලසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය 5/18 ලැබිලා තියෙනවා. ඒ ලැබිලා තියෙන්නේ ඇත්තටම මැද පෙරදිග යුදමය වාතාවරණය සමග බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීමට පරිපූර්ණ ඇස්තමේන්තුව ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ඇතුලේ ගත්තාට පස්සේ පොහොර සහන ආධාරය ඊට පස්සේ ඉන්ධන සහනාධාරය, ඒ වගේම විදුලි පාරිභෝගිකයන් වෙත සහනාධාරය, ඒ වගේම තමයි අස්වැසුම ප්‍රතිලාභ. ඒ විදිහට ගත්තාට පස්සේ සෑම ක්ෂේත්‍රයකටම අදාළ වෙන විදිහට රටක් ආර්ථික අභියෝගවලට මුහුණ දෙමින් තියෙන මොහොතක තමයි මේ දේවල් කරලා තියෙන්නේ. ඊට අමතරව මේ බිලියන 100 අපි වෙන් කරගන්නේ රටේ ණය ගැනීම හෝ රටේ යම්කිසි වියදම් සීමාවක් අඩු කිරීමකින් තොරව පහුගිය අයවැය ඇතුලේ නොඑක් ක්ෂේත්‍ර ඇතුලේ තියෙන මුදල් අපි ප්‍රයෝජනයක් නොගන්නා යයි සැලකෙන මුදල් මෙන්න මේ අදාළ කාරණයන් වෙත හරවගෙන අපි රජයේ වියදම වැඩි කරන්නේ නැතුව තමයි මේ බිලියන 100 අපි මේ පැත්තට අරන් තියෙන්නේ. එතකොට මේ බිලියන 100 ඇතුලේ බිලියන 20ක් ඉදිරි මාස 3 ඇතුළත වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා.
1: කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු අවධානම සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක් වෙමින්
12: මේ වෙනකොට නැවත වතාවක් රට පුරාම ඩෙංගු බෝවීමේ ප්‍රවණතාවය වර්ධනය වෙලා තියෙනවා. ඒ අතරින් කොළඹ දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ප්‍රමාණය ජාතික මට්ටමින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ප්‍රමාණයෙන් 25.8% ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ නිසා කොළඹ දිස්ත්‍රික්කය ඩෙංගු බෝවීම පිළිබඳව දැඩි අවධානම් සහිත දිස්ත්‍රික්කයක් හැටියට නම් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ සියල්ලම සැලකීමටගෙන ඩෙංගු මර්ධන සතියක් 15 වෙනිදා සිට ජූනි 22 වෙනිදා දක්වා ඩෙංගු මර්ධන සතියක් අපි ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒක ජාතික මට්ටමින් කෙරෙන වැඩසටහනක්. විශේෂයෙන්ම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ක්‍රියාන්විතයට සම්බන්ධ වෙන්න කියලා.
1: ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා ගමන් ආරම්භ කළ ශ්‍රී ලංකන් ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළට හදිසියේ යලි ගොඩ බස්සවා තිබෙනවා. ඒ අකුණු සැරවැදීමක් හේතුවෙන් UL 606 දරන මෙම ගුවන් යානයේ කෙන්චිමකට අකුණු සැරවැදී ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ. ඒ සමග ආරක්ෂිත පියවරක් වශයෙන් ගුවන් යානය යලි කටුනායක ගුවන්තොටුපළ වෙත හදිසියේ ගොඩ බැස්සවීමට කටයුතු කළා. එවන් විට යානයේ මගින් 217 දෙනෙකු සහ කාර්යමණ්ඩලයේ 16 දෙනෙකු සිටි බව ගුවන් සමාගම ප්‍රකාශ කළා. මගින් පිරිස වෙනත් ගුවන් යානයකින් මෙල්බන් නුවර බලා පිටත් කර හැරීමටයි කටයුතු කර තිබෙන්නේ. මෙම ගුවන් යානයේ පැය 5ක් පමණ ප්‍රමාද වී තිබෙනවා. හෙරොයින් සහ ඉස්මද්‍රව්‍ය සමග සැකකරුවෙක් බොරලැස්කමේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. හෙරොයින් කිලෝ 1.80ක් සහ ඉස්මද්‍රව්‍ය කිලෝ 5.24ක් සැකකරු ළඟ තිබී හමු වුණා. බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ටාෂයේ විමර්ශනාංක 2 නිලධාරින් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළා. අත්තනංගුඩගෙන ඇත්තේ 41 කැවරදි බොරලැස්කම ප්‍රදේශයේ පදිංචි කරුවේ. ඔහු රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කරන බවටයි අනාවරණ වුණේ. සැකකරු ඩුබාහි සැඟව සිටින මෙරට ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් 2 දෙනෙකුගේ ගෝලියකු බවටද මූලික විමර්ශනවලින් හෙළිව තිබෙනවා. පසුකේදා හෝමාගමදී අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලට අනුවයි මෙම සැකකරු බොරලැස්කමේදී අත්අඩංගුවටගෙන තිබෙන්නේ. ITN ටේකිය අසුරැකීමේ මගතොට වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. ඒ මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා පාසල් සිසුන් ඇතුළු ජනතාව දැනුවත් කිරීමේ අරමුණින්. කෙසේ වෙතත් රිය අනතුරු දවසින් දවස වාර්තා වනවා. තනමල්විල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ ලොණුගම්බේර ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ 2ක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 15 දෙනෙකු තුවාල සිදු වුණා. කොළඹ සිට අම්පාර දෙසට ධාවනයේ වෙමින් තිබූ බස් රථයක් සහ ගාල්ල සිට මාතර බලා ධාවනයේ වෙමින් තිබූ බස් රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදු වුණේ. ඉන් තුවාල ලැබුවන් ඇතුළත් කෙරුණේ ලොණුගම්බේර රෝහලට. එකයි කූ බරපතල තත්වයේ පසුවනවා. මේ අතර තිස්සමහරාම කිරින්ද මාර්ගයේ මහජන හන්දි ආසන්න ප්‍රදේශයේදී කැබ් රථයක් මාර්ගයේ නිවතර පැන වෙළන්සලක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. ඉන්තුවාල් ලැබූ සංඛ්‍යාව 4ක්. ඔවුන් තිස්සමහරාම රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහිදී එක් අය කුමිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. වනාතවිල්ලුව පොලිස් වසමේ මයිලන් කුළුම මාර්ගයේ ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් මාර්ගයේ නිවතර පැන ඇලකට පෙරලීමෙන් අනතුරක් සිදු වුණා. ට්‍රැක්ටර රථයටම යට වූ රේදුරා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කළ කසලතේ කිලෝග්‍රෑම් 6000ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒවා ටිපර් රථයකින් ප්‍රවාහනය කළ සැකකරුද අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් වත්ත ප්‍රදේශයේදී පොලිසිය ටිපර් රථය පරීක්ෂාවට ලක් කළා. ඒ හැටන් පොලිස් නිලධාරීන් විසින් මෙලෙස අත්තරම් ගොඩගස් සැකකරු සහ කසලතේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඇද්දල යුගලක් සහ ගිනිඅවියක් සමග සැකකරුවෙක් වැලිකන්ද ප්‍රදේශයේදී අත්තරම් ගොඩ ගෙන තිබෙනවා. ඇද්දල දෙකේ දිග අඩි 3.9ක්. ඇද්දල සහ ගිනිඅවිය පොහොර කවරේක දමා වැලිකන්ද ප්‍රදේශයට රැගෙන යමින් සිටියේදී සැකකරු අත්තරම් ගොඩගත් බව පොලිසිය ප්‍රකාශ කළා. ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කිරීමට ගෙන තිබූ තීරණය අත්හිටුව බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. අත්හිටුවා තිබූ ප්‍රහාරය අලි ආරම්භ කරන බවයි ඇමරිකා ජනාධිපතිවරයා ඊයේ සඳහන් කළේ. ඉරානයේ ඉන්ධන බෙදාහැරීම් සහ මෙහෙයුම් පරිපාලනය ඉතා ඉක්මනින් ඇමරිකාව සතු කරගන්නා බවද ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියා. කෙසේ වෙතත් එම සියලු තීරණ අත්හරිමින් ප්‍රහාර නැවැත්වීමට ඇමරිකා ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉරානය සමග පවතින යුද ගැටුම් අවසන් කිරීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට ඉතා ආසන්න බව ඇමරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එම ගිවිසුමට අදාළ ලේඛන අවසන් කිරීමෙන් පසු මේ සතියන්තයේදී ගිවිසුම අත්සන් කළ හැකි බවයි ඇමරිකා ජනාධිපතිවරයා පවසන්නේ. ගිවිසුම යුරෝපයේදී අත්සන් තැබීමට මේ වනවිට සැලසුම් කර තිබෙනවා. ඇමරිකාව සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුමක් සඳහා වන යෝජනා දෙරටේ නායකින් මේ වනවිට සලකා බලමින් සිටින බව අල් ජසීරා ප්‍රවෘත්ති සේවය වාර්තා කළා. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන 5/20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය ගැනීමට බටරින්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා. කාසිය වාසියම කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුර පහර දීමටයි තීරණය කළේ. එය අනුව මුලින් පන්දුර පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට 5/20දී කඩු 9කට ලබා ගත හැකි වූයේ ලකුණු 147 පමණයි. කමිදු මෙන්ඩිස් ලකුණු 51යි. පෙළතුරින්ම ක්‍රීඩා කළ බටරින්දිය කොදෙව් කණ්ඩායම 5/19යි පන්දු දෙකකදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 149ක් ලබා ගනිමින් කඩුලු 7ක ජයග්‍රහණයක් වාර්තා කළා. සයිහෝප් ලකුණු 65යි. දෙරට අතර දෙවැනි 20/20 තරගයේ සබීනා පාකේදී අනිද්දා පැවැත්වෙනවා. 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භක තරගයේ දකුණු අප්‍රිකාව පරාජය කරමින් සත්කාරක මෙක්සිකෝ කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළා. රටවල් 48ක කණ්ඩායම මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටිනවා. ඒ අනුව පැවති සමාරම්භක තරගයේ 2-0 ලෙස මෙක්සිකෝව ජයග්‍රහණය කළා. මේ අතර චෙක් ජනරජ කණ්ඩායමට එරෙහි තරගයේ ගෝල 2-1 ලෙස ජය ගැනීමට දකුණු කොරියා කණ්ඩායම සමත් වුණා. මෙම ජයග්‍රහණය සමග දකුණු කොරියාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමවල 22 ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා. චෙක් ජනරජ කණ්ඩායම 13 ස්ථානය දක්වා ස්ථාන 3කින් පසුපසට ගොස් තිබෙනවා. ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල. දැයට කිරුලේ මුදල් අවභාවිතයක් ගැන ශිරන්ති සාසියඹලා පිටියට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්. දිස්ත්‍රික් 4කට නායාමී අනතුරු ඇඟවීම් අදත් ප්‍රදේශ රැසකට තද වැසී. මැදපෙරදිග යුද්ධයේ පීඩාව අවම කර ගැනීමට රුපියල් බිලියන 100ක පරිපූර්ණ ඇස්තමේන්තුවක්. හෙරොයින් සමග සැකකරුවෙක් බොරලැස්කමුවේදී අත්අඩංගුවට. ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහි ප්‍රහාර අත්හිටුවයි. ෆිෆා ලෝක කුසලානය ඇරඹේ. ශ්‍රී ලංකාවට රේ පළමු 20/20 තරගයේ ජය කොදෙව් කණ්ඩායමට. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශය 5:01.
13: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
1: දැන් ආටහබ් විශේෂාංගය.
13: නොපෙනෙන මානෙක හිද දකින්නට වෙරදරන.
14: තේරෙපෙන හිත්වල දෝංකාරය.
13: ආට් හබ්
14: අයිබෝවන් කලාවේ අලුත්ම තුරතුරු වැකෙන එන ආට් හබ් රේඩියෝ වැඩසටහන සමගින් ප්‍රදෙන ඔබට බොලිවුඩ් සිනමාලෝලීන්ට මේ ජූනි මාසය අතිශය උද්යෝගිමත් මාසයක් වෙන්නයි යන්නේ. ඒ ඇයි කියලා දන්නවද? හින්දි සිනමාවට ලැබී රසික රසිකාවියන් සිනහ සාගරික ගිල්වාන සූදානම් වෙන දෙවෙන්ත බොලිවුඩ් සිනමා පටයක් ගැන කියන්නයි සූදානම්. ක්‍රියාදාම වික්‍රමාන්විත වගේම හාස්‍ය ජනක ගණයට අයත් කතා පුවතක් වටා තමයි මේ චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ. ඒ තමයි Welcome to the Jungle. Welcome to the Jungle.

0: හින්දි සිනමාවේ සුපිරි තරු පිරිවරාගත් මේ චිත්‍රපටයේ ක්‍රියාදාම වගේම විහිළු චිත්‍රපට සඳහා රජෙක්කුණු අක්ෂය කුමාර එක්ක සිනමාවේ නොමැකෙන සලකුණක් තිබූ සුනිල් ෂෙට්ටි, සංජය දත්, ජැකි ෂෙරොෆ්, පරේෂ් රාවල් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ඒ වගේම ප්‍රහසන රංගනයෙන් අපිව පිනවූ අර්ෂාඩ් වර්සි, ජොනි ලිවර්, තුෂාර් කපූර්, ශ්‍රියාස් තල්පඩේ වගේම ප්‍රවීණ රංගන ශිල්පී ෆරිඩ ජලාල් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. නිලියන් ගැන කතා කළොත් සුරූපී දක්ෂ රෆීනා තණ්ඩ, දිශා පවනි, ජැකලින් ෆර්නැන්ඩිස්, ලාරා දත්ත වගේ රංගන ශිල්පීන් මෙහි රංගනය දෙනවා. මේ තරම් තරු වැස්සක් එකම සිනමා පටයක දැනගන්න ලැබෙනවා කියන්නේ හිතාගන්න පුළුවන්නේ චිත්‍රපටයේ තිබෙන කලබලකාරී ත්‍රාසජනක හාස්‍යජනක අත්දැකීම් කෙතරම් උපරිමයේ නැද්ද කියලා.
1: रुक क्यों गया, आगे सिग्नल आया क्या?
2: मेरे को नहीं करना ये फिल्म.
3: है भैया, करोड़ों रुपए मिल रहे हैं.
2: हमेशा पैसे बीच में आ जाते हैं.
0: මේ අපූර්ව කතාව නිර්මාණය වන්නේ අකාලේ සිනමාවෙන් සමුගත් ප්‍රවීණ සිනමාකරු නිරාජ් බෝරාජගේ සිනමා සංකල්පයකට අනුව. මේ චිත්‍රපටයේ කතාව ගැන කෙටියෙන් කිව්වොත් වෙල්කම් ටු ද ජංගල් කියන්නේ කිසිම කැළඹීමක් නැතිව පවුලේ සැමට එකට වාඩි වෙලා ලස්සන පරිසරයක දර්ශන තල මැද ඇති වෙනකන් හිනාවෙන්න පුළුවන් අපූර්ව චිත්‍රපටයක්. මෙම දැවැන්ත සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රකට අධ්‍යක්ෂ අහමද් ඛාන්. චිත්‍රපටයක ආකර්ෂණයේ රැඳිලා තියෙන්නේ එහි සංගීතය වගේම නර්තනයත් එක්කනේ. වෙල්කම් ටු ද ජංගල් චිත්‍රපටයේ සංගීතය නිර්මාණය වික්‍රම් මොන්ට්‍රෝස්කෙන්. ඒ වගේම මෙහි උද්‍යෝගිමත් නර්තන වෙන්දාසෙන් හැටගන්වන්න තුන්දෙනෙක් එකතු වෙලා ඉන්නවා. ඒ අදිල් ෂායික්, ප්‍රින්ස් ගුප්ත වගේම රාහුල් ෂෙට්ටි.

0: මෙහි නිෂ්පාදකවරුන් විදිහට වේදාන්ත විකාශ් බාලි, රාකේෂ් දන් වගේම ෆිරෝස් ඒ නේඩියත්වාලා කටයුතු කරනවා. සුපිරි ක්‍රියාදාම නර්තනයන්ගෙන් හැටවුණු මේ චිත්‍රපටය මේ මාසේ, ඒ කියන්නේ ජූනි මාසේ 26 වෙනිදා ඉඳන් සිනමා ශාලාවල තිරගත වෙනවා. බොලිවුඩ් සිනමාවට ආදරය කරන ඔබට මේ සිනමා අත්දැකීම විඳගන්නට ඉක්මනින්ම අවස්ථාව ලැබේවි.
1: तुम हटता क्यों नहीं?
2: मैं मरने में जान डाल रहा हूँ।
1: अरे मरने में कोई जान डालता क्या?
0: इधर लबने साथे अपोरु कलातुरतुरकिन ओबव हम लेना इधर ओबटर सुबह साथिया मामे सुलक्षणी उदेशिकाय दिलवीरे
3: आठा कलावे आधे गैस्म सोया
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
3: දෙන්නේ මාරාන්තිකයි.
6: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
3: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: දවල් 12යි විනාඩි 36යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: දවල් 12යි විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. Heartbeat.

दवल है विनाडी हदलिस देखा है विला आप यान है दो व्हाट्सएप चैट का पैदर में विला आप इतने के चैट करने आलू की पता नहीं किन्ह आदरों ने के तो कर गए दो ने हाय गुड इवनिंग हार्टबीट प्रोग्राम में का हमदा महान वायद कवदावत में मैसेज का गर ने आधा तमाई फर्स्ट टाइम मैसेज कर यानी मार रहे ना ये मोहम्मद लासन सुंदर के लेके तो कर गए ना वा मगे आदरणीय महत्व बुद्धि का मगे आदरणीय दूल दिन दहम लि सह से तुम लिवाद सह ओयाबत आदर ने के तो कर गए ना वा दवस में लखंड हागे ने मतमाई ममई ने गोड़ा कादरी लखंड के मैसेज का डालते नो अपे චතුරි කණේද හදරන එකතු කරගන්නවා මේ වෙලාවේ ලැකන හාඩ්බීට් වලට එතකම අපි යන්න කියලා හැදුවා හයි ගිහන්ම ලී අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කටුනායක ඉඳලා අපි වහන් ඉන්නේ අපි අබේසිංහ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ හයි අයියේ කොහොමද මාත් ඉන්නවා දරුණිය ගලින් තරුෂි බස්නායක අපි වහන් ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා ඉතින් අවත හදරන එකතු කරගන්නවා මේ වෙලාවේ ලැකන හාඩ්බීට් වලට කට්ටියම එකතු කරගෙන මම තවත් ලස්සන සින්දුවක් ක්ලාසික් කරගෙන තියෙන්නේ ඊළඟට තමත් මේ පැතර ඉන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඉක්මනට මැසේජ් එක දාන්න 0.7 0.3 93.5 93.7 අපේ WhatsApp නම්බර් එක වාවනෙන් විවෘතයි 0.7 0.3 93.5 93.7 අපි යමු සෙන්ටිග්‍රේඩ්ස් බෑන්ඩ් එකේ සින්දුවක් තමයි මම ඊළඟට තෝරගෙන තියෙන්නේ අපි සින්දුව අහලා ආයේ මේ පැතරෙමු දවල් 12:43 වෙලාව ලකන හාඩ්බීට් එක ඔය එකතු වෙලා ඉන්නේ

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Lakhana Heartbeat hangi vela madakiran andaval dolahai vinadi panas dekhai.
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මට මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස් කවුද ඩොක්ටර් යාද සුන්නද
3: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තටපේ වෙඩ කරන්නේ අයියා මට
4: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
5: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe hatara weddi tune karala thiyaganna
6: even in driving chamit and charu
7: sama anugrahaya
6: marksman samuha vyapare vithin gen labita harina dan navanimavakin ena domas entry wikitime yantrika sadambara himikaruwe kumanna adama mutanna 01117 579

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුම සනසුම හදවතේ රැඳි විජයතේ
4: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
6: සාස්ත්‍රයේ දන්න අයයි සූත්‍රයේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
5: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි සයිබර් ජෙන්
7: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට
4: සම අනුග්‍රහය අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
8: ලකාණ්ඩ රේඩියෝ ITN
9: Heartbeat
10: දවල් 12යි විනාඩි 54යි වෙලා බෑ ලකඩ හાર્ට් බීට් හදට ඉවර කරලා යන වෙලාව ඇවිල්ලා තියෙන්නේ දෙන්න සමුගැනීම් මෙහෙම තමයි නේද සමහර විට සමහර සමුගැනීම් තේරම තාවකාලික සමුගැනීම් සහ සදාකාලික සමුගැනීම් විදිහට අපි මේ ගන්න තාවකාලික සමුගැනීම අපහු අපි හම්බ වෙමු අනිවාර්යෙන්ම දවසක එතකන් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න එකටම ලකඩත් එක්ක එකතු වෙන්න කියලා ඔබට මතක් කරනවා FM 93.5 අකරතේක දැන් මං ගියාට වට පාළුවක් නැතිව වල කියඳලා අපේ චාමි එනවා. ආර ලස්සනම ලස්සන සින්දුරක කරංග ඕල් ටයිම් බීට්ස් එක. දැන් චාමිත් එක්ක ඒකේඳලා හවස 4 වෙනකන් වට සින්දුරක අහන්න පුළුවන්. හවස 4 ඉඳලා අපේ චාමිත් එක්ක චාරු වෙනවා. ඊවිනින් ඩ්‍රයිව් එක තරගෙන. ඉතින් මේ හැමෝත් එක්කම වට සතුටින් දවස ගෙවන්න පුළුවන් දෙකටම ලකඩත් එක්ක හිටියොත්. එහෙනම් ආය දවසක හම්බ වෙමු. එතකන් සතුටින් පරිස්සමින් ආදරෙන් hina වෙලින් හැමදාමත්. හැමෝටම ජය වේවා. ගිහිල්ලෙන් නම් මම ගීත්.

0: I beat it in the mix winner heartbeat අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි
2: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපර් ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපර් අංකයට ටැග් මෙගා පවර්

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: දැනට ඉදිරිපත් වී ඇති කර්ණුවලට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ අර්ථය අත්හරංගොඩ ගැනීමට හෝ රඳවා තබා ගැනීමට මෙම අවස්ථාවේ තීරණයක් ගෙන නැතයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නා. ඒ පාස්කු ප්‍රහාරයේ විමර්ශන වලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා වරුණ ජයසුන්දර මහතා ගොනු කළ රෙඩ් පෙට් සමක් විභාගයට ගත් අවස්ථාවේ පෙට්සම කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ස්වහර්ෂි හේරත් මහත්මිය කියා සිටියේ වරුණ ජයසුන්දර මහතාව අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා තබා ගැනීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. ඒ අනුව පෙට්සම ලබන බදාදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කළා. තායිලන්තයේ මහා වජ්‍ර ලොන්කොන් රජුගේ වැඩිමහල් දියණිය අභාව ප්‍රාප්ත වූ බව රාජකීය මාලිගිය අද නිවේදනය කළා. වසර 4කට ආසන්න කාලයක් ඇය කෝමා තත්ත්වයෙන් පසු බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. මේ යන විට ඇයගේ වයස අවුරුදු 47ක්. 2022 දෙසැම්බර් මාසයේදී තායිලන්තයේ සංචාරකයේදී සිටියේදී හෘදයේ ඇති වූ රෝගී තත්ත්වයකින් ඇය ජීවිතක්ෂයට පත් වුණේ. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු දෙකට
2: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: пратете вагакия на Радио.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

0: ගහන මත්දහනේ ද හිත නිවෙන හැන්දෑව වෙනකන් චෙල්ලගේ ලස්සන සින්දු පිරුණු පැතුන
1: ඔවුල්ට

දවල් එකපහුව වෙලා විනාඩි 9යි වෙලාව. අයිබෝවන් සුබදාවලක්. අද ජුනි මාස 12වෙනිදා සති අන්තයක සිකුරාදාවක් අපි මුණ ගැහෙන්නේ. මම වාගෙන් ප්‍රශ්නයක් අහන්න හිතගෙන ආවේ. සාමාන්‍යයෙන් ජීවිතේ වට මුණ ගැහිලා තියෙනවද ප්‍රශ්නයක් වුණාම ඒ ප්‍රශ්න ගැන කතා කරන්න ඔයව තෝරගත්ත මිනිස්සු වට මුණ ගැහිලා තියෙනවද? එහෙමනම් වට වාගෙන සතුට වෙන්න පොළොවන් කරනාවක් තියෙනවා මිත්‍රයා. මං එහෙම කියන්නේ කෙනෙක්ගේ හිතක් සනසෙන්න කෙනෙක්ගේ හිතක් නිවෙන්න හැමෝම හේතුවක් වෙන්නේ නැහැ. එහෙම සීමිත මිනිසුන් ගණනාව අතරේ කෙනෙක්ගේ හිතක් සනසන්න පුළුවන් කෙනෙක්ගේ ප්‍රශ්නයකට අහුන්කම් දෙන්න පුළුවන් ප්‍රශ්න නොකර ඒ දේවල් වලට සාවධානව සවන් දෙන්න පුළුවන් මිනිස්සයෝ හරිම අඩුයි අපේ සමාජය ඇතුලේ. හැබැයි එහෙම කෙනෙක් විදිහට කවුරු හරි කෙනෙක් ඔයාව තෝරගෙන ඉන්නවා නම් ඔයාට සතුට වෙන්න පුළුවන්. මොකද ඔයා තව මිනිස්සෙගේ දුක කරදරයක් කනසල්ලක් අඩුම තරමේ අහන් ඉන්නවත් පුළුවන් කියන හැඟීම ඒ කෙනාගේ හිතේ ඇති කරලා තියෙනවා. ඒක හරි වටිනවා. මොකද මිනිස්සුන්ට තමන්ගේ ප්‍රශ්නයක් කියන්න මේ වෙනකොට කවුරුත්ම නැති අවස්ථාවලදී ජීවිතෙන් පවා වන්දි ගෙවන්න වෙන අවස්ථා තියෙනවා. කාට හරි ජීවත් වෙන්න හේතුවක් වෙන්න ඔයාට පුළුවන් වෙලා තියෙනවා කියන හැඟීමම ඔයාගේ ජීවිතයට සතුටින් ඉන්න හේතුවක් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා එහෙම අඩුවක් තියෙන මිනිස්සුන්ව තියෙන හිඩස පුරව ගන්න පුළුවන් වෙන සුබවාදීව හිතන මිනිසුන්ගේ දුක සැප මේ හැමතේම සමබරව විඳ දරා ගන්න පුළුවන් මනසක් ඔයාට ඇති කරගෙන ඒ අයත් එක්ක ළඟින් ඉන්න පුළුවන් විදිහට වගේ හිත සකස් කර ගන්න පුළුවන් නම් ඒක වටිනවා. ඔයා දැනටමත් එහෙම කෙනෙක් නම් ආඩම්බර වෙන්න කියලායි මම මේ කියන්න හදුවේ. අදත් එහෙනම් හවස 4 වෙනකන් අපි ලස්සන සින්දු ටිකක් අහගෙන ලෑස්ති. ඕල් ටයිම් බෙස්ට් ඉට් චෝම් මම පටන් ගත්තා. 0.7, 0.3, 93.5, 93.7 හවස 4 වෙන්න කලින් මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: 93.7 Lakhana Radio ITN
1: පසරු 1:14යි. වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
0: ටේකියා සුරකින් මගතොට.
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
2: මම කිරිකේ පුණ්‍ය අයියා සීනි වෙඩනේ මුකු තතපය විඩ කරන්නේ අයියා මට.
3: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
4: හිනා වෙවි සින්දු අහන්න. FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
1: Evening drive with Chamit and Charu.
4: Sama anugrahaya.
1: Rasayenut ihala. Gunayenut ihala. Vijaya tose mishranaya.
4: Vijaya products. Ape rasaya rate sabata. Obe kotipati sihinaya ada sabaveida. Ratri 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: කටි පිටි කඩි මොඩි ගිනි මද්දානේ මහ වැස්සේ වැඩ කරලා වැඩ කරලා මහන්සියට සින්දු හොස්මක් ගවද
1: රුණාරියේ ඉනුරන් සිටමේ මාමන කලවන
2: ඕල් ටයිම් බීට්ස් විත් චාමි
0: සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්

පස්සරු එකපහ වෙලා විනාඩි 20යි වෙලාව 0.7 0.3 0.3 5 0.3 7 අතත් මැසේජ් එකක් එවන්න පුළුවන් හවස 4 වෙන්න කලින් එවාගේම ලක්කර Facebook page එකට ගියාම අදත් අපි post එකක් තියෙනවා එකට like එකක් දාලා අහන්න කැමති සෙන්දුවක් තියෙනවා නම් එකතු කරගන්න කැමති අය ඉන්නවා නම් comment එකක් විදියට type කරන් යන්න පුළුවන් බලමුද messages ටික අපි නෝ අත කොටක් ප්‍රතිවලට රැස්සනේ ඒ කොහොම කොයි හැටි වෙතත් මවහන් ඉන්නවා නම් FM 93.5 93.7 message එකක් එවලා තියන්න ලස්සන සින්දුවක් අපිටත් ඕනේ කියලා message එකක් එවලා තියන්නේ සවුවන්දි මාවතකමින් ඔයාලට ලස්සන සින්දුවක් අහන්න දෙන්න මහරගම කුෂන් එකේ ඔක්කොමලව එකතු කරගන්න කියලා ක්‍රිෂාන් ඔයා message එකක් එවලා තියෙනවා අපි ලස්සන සින්දුවක් අහමු thank you message එකට සුබදාව ලක්ෂාමී අපි බරුදල් පොලින් SL ප්‍රනාන්තු ලහිරෝ ශහානි නතාලි ශනාර දුමින්ද සයිරේෂ් ශනල් මිරොන් ඇන්ටන් වසන්ත මැක්සිමස් ඔයාලව එකතු කරගන්න ඊට පස්සේ හංගල පැත්තට යන්න යන්න ඩිලන්ඩ රෝෂේ පැත්තෙන් ඉන්නවා සින්දුවක් කියලා තියෙනවා අපි අහමු හයකි මාතින්නවා චානු රත්තටින් සින්දුවක් කියලා තියෙනවා මමදක් තියන් ඉන්න අපි අහමු සින්දුවක් අහන්න ඕනේ මගේ නමින් කියලා තියෙන්නේ මාපලගම පියාජේ හරි සින්දුවක් ක්ලාසික් කරා නංගි මාතින්නවා කොහොමද කියලා අහන්න තියෙන්නේ චන්දි නේද පුතාල ස්කෝලෙ ගිහිල්ලා කියලා තියෙනවා හස්බන්ඩ් සමි ලස්සන සින්දු ටිකක් දෙන්නම් ජෙවින් කවෙත් රුසිරු චමිරු රයන් රාවන් දනිත් එක්කෙන සෙනිත් මේ හැම දෙනාම ඉන්නවා කියලා තියෙනවා අපි ලස්සන සින්දුවක් අහලා එහෙනම් අයි මේ පැත්තට ඇවිල්ලා ඉතුරු මැසේජස් ටික බලමු හදිසියක් නැහැ නේ අයිද කලබල එකයි වෙනාඩි 22යි

0: ITN
1: පසරු 1:25
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: පස්සරු එකයි වෙනහට දෙහයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනෝ තුනයි පහයි අනෝ තුනයි හතට එවල තියෙන මැසේජස් අපි මේ සින්දුවෙන් පස්සේ බලමු.
0: Overtime beats with

0: දවල් එකපහු වෙලා වෙනාටිතේ සයයින වෙලාව මටත් සතුටින් ඉන්න පුළුවන් විදිහට හම්බුණු යාළුවෙක් තමයි මං කියලා තියෙනවා. සුරේකා රේනු, ඔයාගේ මැසේජ් එකට ස්තුතියි. දෝනි හසදරත් එක්ක අහගෙන ඉන්නවා කියලා තියන්නේ. ස්තුතියි ඔයාගේ මැසේජ් එකට. මේ මැසේජ් එක කාකෙන්ද? ක්‍රිසි ජේ, ඔයාගෙන් නේද? ඔයාටත් ලස්සන සින්දුවක් ගන්න යාළුවෝ කොමලව එකතු කරගන්නවා මම. චාමියකි, කොහොමද ඔයාට මමත් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. හැමෝටම පුළුවන් විදියට මාත් අයියක් වෙලා තියෙනවා කියලා තියෙනවා. අර මං ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නේ කිව්ව කතාවට මේ ප්‍රතිචාර දක්වලා තියෙන්නේ. ධර්ණයකලින් තරුෂි බස් නායක මම ඒකද හරිම සතුටුයි. ඔයාගේ හොඳ ගතිගුණ නරක මිනිස්සුන්ද කොයිම වෙලාවකදීවත් නැති කරගන්න එපා. හරිද? ඒක තමයි වටින්නේ. අපිත් එකතු වුණා සින්දුකට මේ මැසේජ් එක කෑගල්ලෙන්. දුමිඳ ලක්මාල්, චතුරිකා මෙහෙරාණි, දුව සහෙලි නුමායා, පුතා හිරුජ සස්විදු. ටික දවසකට පස්සේ ඔයාලගේ මැසේජ් එකක් දැක්කේ. Thank you. සුබ දවසක් ඒවා චාමිනංගෝ. එසේම වේවා. බුලත් සිංහලින් ධාරා, අම්මා ඉන්නවා තාත්තා, ඉඳුනිල් ප්‍රනීත්, කෞෂී, මතු, තුහින බබා, ආතිප බබා එකතු කරගන්න. මතුකම පැලවත්තෙන් හවේ රංග, චුටි මැනික ඉනුකිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එකේ කියන්නේ. අපි නාරම්මලසේ ඊසී එකේ ධම්මික සරත් වගේ මැසේජ් එක. සුනිල් අයියා එතන හැමදෙනාම එකතු කරගන්න කියලා තියෙනවා. ලක්කඩ සුපරියක් තමයි ජාවේ කියලා තියෙන. ස්තුතියි ඒ වෙනුවෙන්. FM 93.5 93.7 දෙකටම ආගෙන ඉන්න ඕනේ.
1: ඔය දැත පොඩ්ඩක් දෙන්නකෝ.

දවල් එක පහු වෙලා වෙනාඩි 48යි වෙලාව. 07603 93 5 93 7 එයාගේ මැසේජ් නම්බර් එක. දවසම සුබ වේවා කියලා සරාචන්ද්‍රට ඇස්සව මැසේජ් එකක් කියලා තියෙනවා. අපි සින්දුවක් අහමු. ඊට පස්සේ අපි යනවා පනාකුට පැත්තට චතර වෙතනගේ යාළු කොමට එකතු වෙලා අහන්න ලස්සන සින්දුවක් දෙන්න ඕන කියලා තමයි යා කියන්නේ. හරි සින්දුවක් ලැස්සි කරාම හංගල රිලන්ස් එකේ ඔක්කොමලා අහගෙන ඉන්න කියලා තියෙන විශේෂම කිචන් එක ආව එකතු කරගන්න. කැමරසත හදන්න ඕනේ හරිද? හයි කොහොමද? අද මේ පැත්තට වැස්සා නැහැ කියලා කියන්නේ කොටි කහවත්තට නේද? මම ටිකක් ඒ පැත්තට ළඟයි. කියන්නේ හිට වැස්සා නේද? රෙදි ටික හොදට වේලේ එනවා. දෙවුනි තිමිර පුන්සදේ යුවෙන්දිව එකතු කරගන්නවා චන්දිමා බේගුණවර්ධන වගේ මැසේජ් එක මම මේ කිය ඉන්නේ. මාව තාත්‍රෙන් එකතු කරගන්නවා කියලා තිබ්බට බොහොම ස්තුතියි ආට. චාමි කොහොමද තින් වාට අපිට නම් මොර සූරණ වැස්ස කියලා තියෙනවා. අනේ එහෙම වුණත් ඔයාව අහන එක අමතක නොකරන අහනවා කියලා තියෙනවා. හරි හරි අවදානමක් ගන්න එපා හැබැයි ඈ. බොයගොඩ සුමත ඔයාට කිව්වේ සුසන්ත ලසන්ත ට්වින්ස්ලා රුවන්ශී සුචා ජගත් එකතු කරගන්නවා ඒ පැත්තෙන්ම. ජය මාමා වාගේ මැසේජ් එක බලන්න හදන්නේ දුවලන්ඩ. සඳුරු පැතුමන් ඉටුබන ලස්සන දවසක් ඒවා කියලා තියනවා. කියනවා කියන්න මහමරක් දේ තිබුණත් අහන්න විශ්වාසමන්ත කෙනෙක් නැත්නම් හොඳම දේ නිහඬවීමයි කියලා කියනවා. අර ඉස්සර කියනවනේ කතාවක් ගහකට කියන්න කියලා. මොකද සමහර වෙලාවට මිනිස්සුන්ට වඩා ගහකුල විශ්වාස කරන්න පුළුවන්. අඩුම තරමේ කාටවත් කියන්නේ නැහැ කියන එක. 100% අපේ රහස් රකින්නවා කියන එක. ඒක එලෙසින්ම තියෙනවා. සමහර අයට ඉතින් අපි අපේ ප්‍රශ්නයක් කියවුවාම අපි ආපහු ඊළඟට එන දවසේ දැනගන්නේ අනිත් කෙනෙක්ගෙන්නේ අපිට මේ ප්‍රශ්නයක් තිබුණා කියලා. එහෙමත් වෙනවා ඉතින් නේද? වෙනතව කැදත් ඔයා හංගින්නා කියලා තියෙනවා. විරකුඩි බේකරිගේ යාළුවෝ කවුද කියලා බලමු. ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, ලක්ෂ්මි මිස්, දිස්නා මිස්, චම්පා මිස්, ධනුෂ්ක, මදුශංක, ජගත් විජය එකතු කරගන්න කියලායි කියන්නේ. ඔයා කියනවා මෙහෙට නම් හොඳටම වහින අපේ මැසේජ් එක තෙමෙයිද කියලා. නෑ නෑ නෑ මම පරිස්සමට වාගේ ලිපිය බාරගත්තා. මොකද ඒක ලියලා තමයි මට ෆොටෝ එකක් ගහලා එන්න තියෙන්නේ. පරිස්සමට ඔන්න කියවුවා.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වනයක රින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න. 0.76

රුපියල් 1 කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග් රිමෝට් රථයක් NLB

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: අධික වර්ෂාවත් සමග නාවලපිටිය හරහා හමාගිය දැඩි සුළං තත්ත්වයකින් නිවසක් මතට මාර ගසක් කඩා වැටී තිබෙනවා. ඉන් හතර දෙනෙකු තුවාල ලබා ඇති බවයි නාවලපිටිය පොලිසිය පවසන්නේ. ඔවුන් නාවලපිටිය දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කෙරුණා. අනතුරින් තුවාල ලබා ඇත්තේ එකම පවුලේ පිරිසක්. ගස කඩා වැටීමෙන් නිවසට දැඩි අලාභහානි සිදු වුණා. ඊට යටව සිටි හතර දෙනා බේරා ගැනීමට අසල්වාසීන් වහම කටයුතු කර ඇති බවයි නාවලපිටිය පොලිසිය ප්‍රකාශ කළේ. මේ අතර ඉදිරි පැය කිහිපේ ප්‍රදේශ රැසකට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං පැවතී හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශ සහ උතුර උතුරු මැද පළාත් සහ හම්බන්තොට මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කද ඊට ඇතුළත්. අනෙකුත් ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තර්මක තද සුළං නැතිවිය හැකියි. ගිගරුම් සහිත වෙස් සමග ඇතිවන තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. ඉරානය සමග ගැටුම් අවසන් කිරීමේ ගිවිසුම මේ සතියන්තය අත්සන් කිරීමට සූදානම් බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. යුරෝපයේදී ගිවිසුම අත්සන් කිරීමට දෙපාර්ශ්වයම බලාපොරොත්තු වන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ. ගෙවිසුම අත්සන් කළ වහාම හෝමුස් සමුද්‍ර සන්ධිය නෙල වශයෙන් විවෘත කළ හැකි බවද ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කළා. කෙසේ වෙතත් මේ පිළිබඳව ඉරානය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව විදේශ මාධ්‍ය පෙන්වා දෙනවා. ලකඳ මෙලඟ ප්‍රවෘත්ති පස්වරු තුනට
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

පතක සැහැල්ලවෙන් එන්න ජීවිතය විඳින්න. ලස්සන සින්දු පිරුණු පැයතුනක් සතිය දවස් වන දවල් එක එද හතර වෙනකම් එක.

හවස දෙකපහු වෙලා විනාඩි 9යි වෙලාව. ඕල් ටයිම් බෙඩ් සෙට් චාමි අපි අපේ දෙවෙනි පැයත් පටන්ගෙන විනාඩි 10කුත් ගත වුණා එහෙනම් නේද? හවස 4 වෙන්න කලින් ඔයාලට වෙලාවක් තියෙනවා නම් වැස්සෙන් බාධාවක් නැත්නම් රේඩියෝ එක අහන්න. මට මැසේජ් එකක් එවන්න 0.7 0.3 93.5 93.7 කියන අපේ WhatsApp නම්බර් එකට. ඊට පස්සේ ලක්කඩ Facebook page එකට ගියාම ඕල් ටයිම් බෙඩ් සෙට් චාමි අපි අතේ post එකක් තියෙනවනේ. ඒකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා තියන්න මම ඊළඟ පැයදී ගැන මතක් කරන්නම් හලෝ. වැස්ස කියලා තියෙනවා ගොඩාක් පැතිවලට. සුලගත් සරයි. පරිස්සමට හොඳේ. චාමි මාවත් එකතු කරගන්න. මත්තේ කොටින් රුවිනි. ඔයා වාතරෙන් එකතු කරගන්න. ස්තුතියි මැසේජ් එකක් කියවුවට. පිටිගල බරලු හේනේ සුසන්ත සම්පත් මොකද මේ කියන්නේ? වැඩි නැනුස දෙකක් තියෙනවා කියලා තියෙනවා. කලණි අරුණ අයියා සහ එයාගේ වයිෆ් ලක්මිනී අක්කා එදෙනාගේ අද 23 වෙනි නිවස දෙක කියලා තියෙනවා. එදෙනාටම අපි විවාහ දිවිය සාර්ථක වේවා, ජය වේවා කියලා ආදරෙන් ආශිර්වාද කරනවා. ස්තුතියි අපිට ගැන කිව්වට. අපිත් අහගෙන ඉන්නවා ජා ඇල ඇන් ඉරෝෂණි යාළුවෝ කොමල එකතු කරගන්න. වා කියනවා ලෝකයේ ඇති හොඳම හැඟීම් වලින් එකක් වෙන්නේ ඔබ නිසා කවුරු හරි කෙනෙක් සතුටින් ඉන්න බව දැන ගැනීමයි. සමහර විට මේ මනුස්සෙක් නොවෙන්න පුළුවන්. ඔයා හින්දා වාගේ ගෙදරින් සුරතල් සතා හරිම සතුටින් ඉන්නවා. ඔයා එනකොට නේද ඒ වරණ වල්ගෙන් වහට තේරෙනවා නම් ඒ සතාවට කොච්චර ආදරේද කියලා. සමහර වෙලාවට මිනිස්සුන් ඔයා බලාපොරොත්තු නොවන විදිහේ සතුටක් සමසීමක් වාට සතාගෙන් ලබා ගන්න පුළුවන්. ඒ කොහොම කොයි හැටි වුණත් කවුරුම හරි කෙනෙක් වාහින්දා හිතේ සතුටෙන් සනසීමෙන් ඉන්නවා නම් ඒකම ඔයාට හරි සනසීමක් නේද? එහෙම මනුස්සෙක් වෙන්න ඔයාට. සබ දහවලක වේවා. මේ මැසේජ් එක ත්‍රිකුණාමලෙන් පුංචි වන්ට පවුල හැමෝම එකතු කරගන්න. ඊට පස්සේ අපි යනවා කිරිල්ල වලට. අපිටත් සින්දුවක් දෙනවද චාමි කියලා අහලා තියෙන්නේ මතේෂ. අපට සින්දුවක් දෙන්නම් ආදරණීය අම්මා නංගිව එකතු කරගන්න කියලා තියෙනවා. නංගි අම්මා යානේ එයට සින්දුවක් අහන්න දෙන්නම්. අහන් ඉන්න කියන්නකෝ. ඊට පස්සේ මඩ පහතට ගියාම ලක්ෂ්මන් තමරා නිශානි චේතනා තේජාවර් පුංචි පොදා වාගේ අවිෂ්ක එයාලවත් එකතු කරගෙන තව සින්දුවක් අහලා එමුද. හවස 2:00 වෙනකන් 12:00

0: FM 93.5, FM 93.7, Lakana, Radio ITN.
1: හවස දෙකයේ වෙනද 16යි.
0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි, සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
2: සම අනුග්‍රහය. 800වසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්යබල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0771711711
3: හවස 2:00 වෙනාඩි 18යි

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනාඩි 22යි.
2: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මිට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: حرس دکای بناده بسته نای بلامو دنگ دردیم ساکی آرکشیت و پولتل هداگا نورتی نخوندم بستم تامای دوما هوم ایل میکه کا گرنه که میله ونی روپل اسو اتا داهای سینگل پیس ویدولی مکین تامای کریاد مکه ونی دارتا وی پیت بوتل اکا دکا تاتر پرمانه پولتل ویتراک نمی سامار کام ورگ ولت بهت ورگ ولت اومنا ونی تیل ورگ تداگا نپولوانگی کنی راتا کاجو کاجو سوری کانتا باتا کا اب کوم اندرو وکی دیوال ولین تیل هداگا نپولوانگ مکتینا دوما هوم ایل میکه که මේ සම්පූර්ණ යන්ත්‍රය හදලා තියෙන සුදු යකඩවලින් ඒක නිසා ගෙවි යම අවමයි කියන විශ්වාසය තියාගන්නත් පුළුවන්. 0.117 679 579ට කෝල් එකක් දීලා ඔයාට තව වැඩි විස්තරයක් දැන කියාගන්න පුළුවන්. ඔල් ටයිම් බෙට්ස් චාමි ආගෙන යන ගමන් ඔයාට හිතනවා නම් මැසේජ් එකක් එවුවා නම් හරි මං කියලා 0.7093 93 5 93 7ට මැසේජ් එකක් එවන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මේ වෙලාවේ Facebook page එකක
1: ಬಲಾನ್ ಹಸದೇ ಕಾಯ ವಿನಾದೆ ವಿಸಿಪಾಯೇ.

0: 105 FM 93.7 La Kana Radio ITN
1: Rhythm Vibe Beat Ikita Mix Winner

0: ದೋರ ಗಂಗೆ ತಲು ನಹಿನಿಲ್ಲ
1: ಸಮ ಅನುಗ್ರಹಾಯ
2: ದೊತರಯ್ಯೇ ಪೆರಳೀಕರಣ NLB ಮೆಗಾ ಪವರ್ ತೆರಂತ ಮೆಗಾ ಸುಪ್ರಿ ಟ್ಯಾಗ್ ಅಮತರವ ರುಪಿಯಾಲ್ ಕೋಟಿಯಕ ಪವರ್ ಸುಪ್ರಿ ಟ್ಯಾಗ್ ಸಹ ಗ್ರ್ಯಾಂಡ್ ಸುಪ್ರಿ ಟ್ಯಾಗ್ ಸುಪ್ರಿ ರಿಮೋಟ್ ರತ್ಯ NLB ಮೆಗಾ ಪವರ್ ಒಬ ಅದಮ್ಮ ಮಿಲದಿ ಕಂ
3: ಲಖಾಂಡ ರೇಡಿಯೋ ITN
4: ಹವಸ ದೇಕಾಯ ಬನಾಡತೆ ಹೈ
5: ವಿಲಾವ ಒಬ ವೇತ ಗಿನ ಆವಿ වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ඕනම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Beats with Jam Jam.

හවස දෙකයි වෙනටිතෙස් එකයි වෙලාව. 0.7, 0.3, 0.5, 0.4 මැසේජ් එකක් එවලා. ඇයි නොදක්කසේ ඉන්නේ කියලා හිත හිතා දුවා ඉන්නේ. නෑ දැක්ක දැක්කනේසයි කියන්න හදන්නේ. හෙලෝ චාමී, අද ටිකක් බිසී වුණා. ලද විවේකෙන් SMS එකක් දානෝ කියලා තියෙන්නේ. අබුඩාබිය යන චන්දනකේ හැන්නදී වගේ මැසේජ් එක මම මේ කියන්න හදන්නේ. ජපානෙන් පොඩි දුව දිල්ෂි තංගලෙන් ආතරණීය බිරිඳ ශ්‍යාම ජෝන්, ඔයාවත් අමතක කරන්නේ අපි ලස්සන සින්දුවක් අහමු. ස්තුතියි වැඩ අතර කොහොම හරි වෙලාව ගලපගෙන මට මැසේජ් එකක් එව්වට. චාමී, සුබ සන්ධ්‍යාවක්. උමාගමටක අපිත් ඔයාව අහගෙනයි ඉන්නේ කියලා තියෙනවා. චන්ද්‍රිකා බණ්ඩාරගම ඉන්නේද? කවුද ඉන්නවත් එක්ක? කුමාරි, රංජනී, දිනුෂා, නිරෝෂා, චම්පා, ශාමලි, හරිනේ. එයාලට ලස්සන සින්දුවක් ඊළඟට අපි අහන්න දෙනවා. කෙලියම් යන්නේ පුසලාව BF ජනපදයට. AJ අනුරව ඒ පැත්තෙන් එකතු කරගත්තා. ඊට පස්සේ දිලා නිරෝෂ් මොකද්ද මේ කියන්නේ කියලා බලමු. යම් කිසි කෙනෙක් හැම නැත්තං වාගම ගෙදර කෙනෙක් වුණත් ඔයාට හිතරි දෙන්න කියන දේවල් වලට කියන්න වචන 100ක්කටට ආවත් හොඳ 100 කට පරිස්සම් කරගෙන හිටියොත් හිතේ සතුට, මනසේ සෑමය, සාමය සනසීම සදාකාලික කරගන්න පුළුවන් කියලා දෙනවා. මෙහෙමනේ, අපි සාමාන්‍යයෙන් හිතට එන ආවේගයට කිසිම පාලනයකින් තොරව අනිත් කෙනාගේ හිතට කොයිතරම් දුරට එක බලපායිද, කොයිතරම් හදවතේ ගැඹුරක් තුවාල කරයිද කියලා හිතන්නේ නැතිව අපි ආවේගය පිට කරන්න වචන කියලා දානවා. හැබැයි මෙහෙමයි, අපි නොදන්වත් වුණත් සමහර වෙලාවට සොරි කියන වචනෙන් සමහර හිතේ ඇතිවෙච්ච කලකිරීම, පසුතැවීම් අපිට නිමා කරන්න බෑනේ. ඒක නිසා කෙනෙක්ට තරහ ආපු පළියට කට ඉස්සර කරන්න එපා. කිහින්තිකයන් පොඩ්ඩක් සයිලන්ට් වෙන්න, ඊට පස්සේ බලන්න බනින්න ඕනෙමද කියලා. සමහර වෙලාවට වට හිතනවා බනින්න ඕනේ නැහැ කියලා. දැකයි වෙනාට

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 37යි. නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකටපත් වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.
2: FM 93.5 FM 93.7 හැන්දෑවේ හතර වෙද්දී ටියුන් කරලා තියාගන්න.
1: Evening drive with Chamit and Charu.
2: සම අනුග්‍රහය
1: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම ගන්න 01176 679 579.
0: La Khanda Radio ITN.

0: 95 FM 93.7 La Khanda Radio ITN
1: හවස දෙකයි වෙනාඩි 42යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
1: ඉන්තික ධර්මතිලක නිර්මාණයක්
3: අකිගේ ප්‍රෝග්‍රෑම් හරිම ලස්සනයි මම ඒ ඔක්කොම බලනවා හැබැයි අකිගේ ප්‍රෝග්‍රෑම්ස් වලට වඩා FP එකේ ලියන කවි වලට නම් මම ගොඩක් කැමතියි හැබැයි දැන් වැඩි ඒවත් ලියන්න නැති හින්දා අකිගේ පොඩ්ඩක් විතර මම තරහයි මම කවි පොතක් කරන් ඉන්නේ ඒකයි
1: මගේ ඉපැරණි පෙම්වතී
3: මේ වෙනකොට අම්මයි මමයි ජීවත් වෙන්නේ බිල ශරන්දිපු ගෙදරක. ඉන්නේ ෂොක් එක අම්මා අඳුරන්නේ අර පරණ බයිසිකලේ තල්ලු කරගෙන කාලේ ඉඳන්මයි. කොටින්ම කිව්වොත් මට මීඩියා ඉගෙනුවේ විලේෂ්. සමහර විට යා හොඳ සර් කෙනෙක් වෙන්න ඇති අක්කි. හැබැයි ආවේ ලෝකෙට පෙන්වන්න හදන જાතියේ සුදනෙක් නම් නෙමෙයි.
1: මගේ ඉපැරණි පෙම්වතී සතියක රාත්‍රී 7:30ට ITN Palanna
0: FM 93.5 FM 93.7 La Khanda Radio ITN
1: Hello ke manusyek denna darnatama hagima mokadda kiyala dannawada

0: ඇවිත් කලා
1: ඕල්ටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුණා
1: ඕල්ටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇබ්බැහිය හවස දෙකයි වෙනාඩියේ 45 වෙලාව ඇහලිය ගුඩින් මූවී සද්දටම චාමියෝ අවහගෙන ඉන්නේ කියලා මැසේජ් එකක් ගාලා තියෙනවා සින්දු සෙට් එක නම් මඩු ජීවිතයේ ගැටලු අමතක කරලා සතුට හොයාගන්න පුළුවන් හොඳම තැන සංගීතය කියලා විශ්වාස කරනවා කියලා තියෙනවා එනිසා එකෙන් ප්‍රශ්නයක් මට ප්‍රශ්නයක්ද බලමු ඔබේ ජීවිතයට ගොඩක්ම සමීප හිත සතුටින් පුරවනේ ලස්සනම සින්දුව මොකක්ද කියලා අහන්නේ මමද සිංහල සින්දු වලින් නම් සිහිල් සුලං රැල්ලේ සින්දුවට වඩාත් කැමති. හින්දි සින්දු වලට තමයි මම ගොඩක් කැමති ඊට පස්සේ. හරි, thank you නම් මගෙන් ප්‍රශ්නයක් අහව මම උත්තර දුන්නා. සුබ සත්‍යන්තයක් ශාමි මේ මැසේජ් එක අසදි සම්පත් දෙන්නෙ මුල ඔයාගේ කියනවා

කොනු හරිම ලස්සන ආසනෙ ලස්සන පෝස්ට් එකක් ෂෙයා කරලා තියෙනවා. ඊට පස්සේ චාමි හොඳින්ද කියලා අහලා තියෙනවා. රංජි අයියා, තුෂාරි, ඔයාල දෙන්නම මං ආදරයෙන් එකතු කරගන්න. හරි, වැරටික ලස්සන කරගෙන යන්න. විමල සේන මහත්මයා ඔපෙල් ෆැෂන් එකෙන් ඊළඟට එවලා තියෙන මැසේජ් එක. දෙලංක නදේශන් ප්‍රසික චරිතව පසිදු චමෝත් ගයන් සිරිවංශ ගාමිනී ලසිත චුට්ටි අනුද ශාන්තේ කුමාරි නිරෝෂා හර්ෂණී සුභා දිනෝෂ කම්මනි චන්ද්‍රානි ඉරේෂා නයනී දෙල්ප චිත්‍ර වැගත කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ හයි ශාමි අක්කා, V&V ෆැෂන් එකේ අපිටත් සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඒ කියන්නේ කුමි සුවා වා වසාද වසා සුසි නසන්සලා කුමුදු මංජු සිතාරි පුංචා දීප්ති මේ හැමෝම එකතු කරගන්න. තැන්කියු මෙසේජ් එකක් එවුවට. එහෙමනම් අපි තව සින්දුවක් කලෙමුද? 0.7.3 93.5 93.7 අපි මෙසේජ් නම්බර් එකට මෙසේජ් එකක් එවන්න පුළුවන්.

රුපියල් 1,00,000 ක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: අගය එකතු කිරීමකින් තොරව මෙරට කංජ සම්පත් රටින් පිට කිරීම මෙන් ඉදිරියට තහනම් බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළා. ඒ ආවත් කාලීන කළ නව ජාතික කනිජ ප්‍රතිපත්තිය බලාත්මක කිරීමේ අවස්ථාවට එක්වෙමින්. වසර 27කට පසුවයි ඒ ආවත් කාලීන කෙරුණේ. ඒ අනුව නව ජාතික කනිජ ප්‍රතිපත්තිය ඊයේ සිට බලාත්මකයි. එබැවින් ශ්‍රී ලංකාවේ කංජ සම්පත් අගය එකතු කිරීමකින් තොරව අමුද්‍රව්‍ය ලෙස රටින් පිට කිරීම තහනම් කෙරෙනවා. එමෙන්ම නව ප්‍රතිපත්ති අර්ථයේ කංජ සම්පත් ගවේෂණය කැනීම් සකස් කිරීම සහ අගය එකතු කිරීම යන සියලු දේ නියාමනය කරන බවද සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියා. ලොව පුරා ළමුන් 1000 දෙනෙකුගෙන් එක් අයෙකු ළමා ශ්‍රමිකයෙකු බවට අනාවරණය වී තිබෙනවා. ඒ ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානය සිදු කළ අධ්‍යයනයකින් ලොව පුරා වයස අවුරුදු 18ට අඩු බාල වයස්කරුවන්ගේ සංඛ්‍යාව බිලියන 2.4ක්. ඉන් මිලියන 138කට ආසන්න පිරිසක් ළමා ශ්‍රමිකයන් බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ යුනිසෙෆ් ආයතනය සිදු කළ අධ්‍යයනයෙන් තහවුරු වුණා. එම පිරිසෙන් ඔවුන්ගේ සෞඛ්‍යයට සහ ආරක්ෂාවට අනතුරක් වන අනතුරුදායක රැකියාවල මිලියන 54ක් නිරතව සිටින බවටද හෙළිව තිබෙනවා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු 4ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ரேடியோ ITN ராட்டட்ட வக கேன ரேடியோ
1: தன்னவாத டைம் பாஸ் කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙකු තෝරගන්න එපා.

0: ඕනෙමන සතිය දෙනතන දවල් එක ඉඳ හතර වෙනකන්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි.

හවස තුනයි විනාඩි 4යි. ඕල් ටයිම් බෙඩ් සෙට් චාමි අපි අපේ අන්තිම පැය පටන් ගන්නවා.

හවස 3:00 වෙලා වෙනාඩි 10:00 වෙලාව ඕල්ටයිම් බෙට්ස් එක චාමි අපේ අන්තිම පැයේ 0.7 0.3 0.5 0.7 අපේ මැසේජ් නම්බර් එක. මිලනියල් ස්ටේට් එකේ සුදාර ගාමන්ට් එකේ කට්ටියම හැමදාම අපි වහන් ඉන්නවා කියලා මම දන්නවා. අදත් වහන් ඉන්නවා කියලා මැසේජ් එකක් තියෙනවා නේද? චමරේ thank you අපිට ගැන කිව්වට හැමදාම FM 93.5 හරි 93.7 හරි ඇහෙන විදිහට අපිව අහන්න ඕන සත්‍යයට. ස්තුතියි අපිට ගැන කිව්වට. චාමි අක්කා සුබ සන්ධ්‍යාවක් වේවා ඔයාට. මොකක්ද මේ කියන්න හදන්නේ? අම්පාරෙන් හෂිනි වෙන්න ඕනේ මැසේජ් එක ගවලා තියෙන මනෝජ්. ඊයේ තුන සඳ ටිකක් ලස්සනයි කියලා තියෙනවා. ස්තුතියි. නොරින් සංජීව ඔයාවත් එකතු කර ගන්න ඕනේ. අපි මොන සෙල්ලම දැම්මත් මාර්යා ඇවිදී යමු කිව්වහම යන්නම වෙනවා කියලා කියනවා. අඳුරනවා දෙතින් යාම නෑනේ. ඒක නිසා ඕනම මොහොතක යා එන්න පුළුවන් කියලා දැනගෙන ඔයා සනසීම වගේතේ තියෙන විදිහට ජීවත් වුණා නම් වටිනවා. හෘද සාක්ෂිට අනුව ජීවත් වෙන්න කියලා අපි කියන්නේ මහ ප්‍රාණ විදිහට. ඒ කියන්නේ ඔයාගේ හිතට බරක් නොබෙන විදිහට වැරද්දක් කරලා අපස්සවිලි වෙන්න නොබෙන විදිහට වැඩ කරනවා නම් ඒකවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕනම වෙලාවක යාළුවාවම යම් කියලා යන්න තියෙන්නේ. හයි චාමි, මම නුවර එළියෙන් නිසංසලා හස්බන්ඩ් ක්‍රිෂාන්ත එයාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා කියලා තියෙන්නේ. සුබ වේවා චාමි, ඔයාට වේයන් ගුරින් මේ මැසේජ් එක. දීපා දුවචතෝ පුතා මදු මහත්තයා සුදත්ත එකතු කරගන්නවා. ඊට පස්සේ අත ටිකක් පරක් වුණා කියලා තියෙනවා. කේමද කාරණා? සර්වා වෙලෙන් කෙඩිය සමරසිංහ රත්නපුරෙන් තමර එකතු කරගන්න, මඩපාතෙන් ලක්ෂ්මණ එකතු කරගන්න කියලා මැසේජ් එකෙම තියෙනවා. චාමියෝ හෙට ඔයා නිවාඩු කියලා දන්නවා කියලා තියෙනවා. දුමි දුමින්ද ඔයා එකතු කරගන්න. ඒක නේ දන්නේ, අපි අපව මුණ ගැහෙන දවස් දෙකකට පස්සේ. ඒ දවස් දෙකති දැන් ගෙවෙලයයි මේ දවස් ගෙවුණේ. වැඩිය හිතන්න එපා හොඳේ. 0.7 0.3 0.3 0.7 එක තමයි මම මැසේජ් එකක් එවන්න කිව්වේ. චාමි හිටියා නම් කියලා නැත්තම් ඔයාට හිතේ. හවස 3:00 වෙනාඩි 12.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: හවස 9 වෙනාට 17යි. වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය විනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
3: ලුකයා මාර වෙඩෙනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස්
3: කවුද ඩොක්ටර් යාරු සුන්නද මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
2: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe hather weddi tune karala thiyaganna
0: Even in driving, Chamit and Charu.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
2: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.
1: හවස 9:21

0: පතක සැහැල්ලවෙන් එන්න ජේවිතේ විඳින්න.
1: Overtime beats with Chami.
0: ලස්සන සින්දු පිරුණු පැය තුනක් සතියේ දවස්වල දවල් එක ඉඳන් හතර වෙනකම්.

හවස තුන පහු වෙලා වෙනාඩි 26යි වෙලාව. බලමු 0703935 93.7ට ඔයමට මැසේජ් එකක් එවලද තියෙන්නේ කියලා. ගුඩ් ඉවනින් චාමි, අපිට නම් හොඳටම වහිනවා වැස්ස නිසා ඊයේ ඔයාව අහන්න බැරි වුණා, අද නම් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. මැසේජ් එක බණ්ඩාරගම ප්‍රියා ඔයාගෙන් thank you මැසේජ් එකක් එව්වට. අපිත් ඉන්නවා අදත් ඔයාව අහගෙන කියලා අලවෙන් දර්ශනී කුමාරතුංග ඔයාපු මැසේජ් එක මම දැක්කේ නේද? චාමි සුබ සන්ධ්‍යාවක්. අදත් අපි වහගෙන ඉන්නවා ලස්සන සින්දුකට මාවත් එකතු කරගන්න. මැලේසියාවෙන් නිෂු අද පොඩ්ඩක් විසී වාගේ අද පෝස්ට් එකක් එවලා නැහැ ඔයා. මටත් කේන්ද ගියම දඩස් කාලා කියනවා. වචනයක් කිව්වත් බ්‍රේක් නැහැ, ටිකක් කල්පනා කරලා කියන්න ඕන. ඔයා දුන්න වචන ගොඩාක් වටනවා කියලා මැසේජ් එකක් එවලා තියෙනවා අබුදාබියෙන් සරත් කුමාර. එහෙමද හිතෙන්න හිතුණනම් වටිනවා. මොකද සමහර වෙලාවට අපි කියන වචන කුණාටුවක් වගේ තරහ ගියාමනේ, ඒ අර අතු පතර වටගෙන කලබගෙන මහා චණ්ඩ මාරුතයක් විදිහට අපේ කෝපය අපේ පිට කරලා දානවා. ඊට පස්සේ ඉතින් අපි පොඩ්ඩක් නිවිලා අපි අර කුණාටුවෙන් වැටිච්ච ගස් කොළන් ටික අතු පතර ඒවා ඔක්කොම ටිකක් අයින් කරලා අස් කරලා දැම්මට මොකද අර තිබ්බ පරිසරයේ ඒ විදිහටම හොයාගන්න බෑනේ. ඒ වගේ තමයි වචන කියන්න කලින් පොඩ්ඩක් හිතන්න. මේක නොකිව්ව කියලා කාගවත් හිතර දෙන්න නෑනේ කියලානේ. අපිට මොකද අනිත් අයගේ හිතක් රිද්දලා සතුටක් ලැබෙනවද? නෑනේ. පස්සෙ දෙන අපරාධ කියලා. ඒක නිසා වැරද්ද

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස 9 වෙනකට 2යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: Havasa tunai wenata tis pahai balawa text messages tika takkala balannai man aave adath me sekuratawe lassana ge satutin gahan enna kiyala tiyena hindi sinduwak dennako mata denna hindi sinduwak මගුණ මුගහනේ ශ්‍රී වසන්ත කුමාර වගේ මැසේජ් එක චන්දේ මහවත්ත ඔයාගේ මැසේජ් එක එක ඔයා කවියක් කියවලා තිබුණා ඒක කියවලා තිබුණේ බදාදන්නේ නේද මං එදා ඒ කවිය කිව්වා එකම කවිය දෙතුන් සැරයක් කියන්න බෑනේ ඒක මතක තියන් ඉන්න අය ඉන්නවා එතකොට බලමු මේ පරණ මැසේජ් එකක් ආයේ කියන්නේ කියලා නේ ඒක නිසා අලුතින් කවියක් ලියලා මට එවන්න මම යන්න කලින් මං කියන්න ලස්සනම ලස්සන සින්දුවක් අහමු අලව්ව කැකුලාවල රත්නා කහඳව සුනිලා ජයගනේ ස්වර්ණිව එකතු කරගන්න කියලාත් මැසේජ් එකක් තිබුණා ඊට පස්සේ ගුණසිරි කුල් හවුස් එකේ උපාලි පත්මිනී මිස් උදේ කුමාරස වසන්ත සමන් අතුල නිලන්තේ සමිතා ඉන්ද්‍රලතා ඇතුළු ලක්කදාන හැමෝටම ලස්සන සින්දුවක් දෙන්නම් ඊට පස්සේ කොහලන පැත්තට ගියම ජය කලනේ චිත්‍රානි මාතව කසුන් උපාලි ආලාත් එකතු කරගන්නවා මේ මොකද්ද මේ කියන්නේ දැකපු අය ළඟ නැති ආතරය නොදැකපු අය ළඟ තියෙනවා කියන දැකපු අය ළඟ නැති ආතරයක් නොදැකපු අය ළඟ තියෙනවා කියලා තමයි කියන්නේ දන්නේ ඉතින් කියන්න චාබී මටත් සිද්ධවක් උනේ කියලා මේ මැසේජ් එකක් එවලා තියෙන්නේ මාතවිලෙන් ගෑත්මේ නේද මටත් සිද්ධවක් අහන්න දෙන්න අක්කේ මම බත්‍රමුල් කැම්ප් එකෙන් සිසිර කුමාර සිද්ධවක් අහන්න ඕනේ කියලා තියෙනවා ශාන්ත කුමාර දසනායක විමලේන්ද්‍ර කෝට්ටකේ බණ්ඩාර එරන්ද දයාරත්න නේද එහමොටම ලස්සන සිද්ධවක් අහන්න දෙන්න චෝමි මහරගමින් නාලදී මෙහෙරි අම්මා ලලිතා හැමෝම එක්ක ලස්සන සින්දුවක් අහමු කියලා නාවලෙන් විනෝදී එපු මැසේජ් එක සුපතවසක බවත් සින්දුවකට එකතු කරගන්න කෑකල මේදනිය ගමේ උපනන්ද කොහොමද ඔයා තදම වහගෙන ඉන්නාද ඔය පැත්තට වැස්ස නන්ද ගොඩාක් පැතිවලට වැසිනේ අනේ නේද තොඩයි 38 වෙලාව 07:03:93:07:05:03:07 මැසේජ් එකක් එවන්න පුළුවන් යන්න කලින් මැසේජ් එකක් එවුවොත් මම නොකියවා යන්නේ නැහැ ඉතින් නැත්නම් මට ගියට පස්සේ මැසේජ් එකක් එවුවොත් ඊවෙනි ඩ්‍රයිවර් එක අපේ චාරුයි චමිතුයි ඉන්න එතන කියයි

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස තුනයි විනාඩි 43යි.
2: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
3: වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සමාජ ගවේෂණය.
4: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
5: කට්ටිය පිටිපස්සට එන්නකො.
6: මෑණියෝ.
5: සෙව්වන්දි මෑණියෝ.
6: සෙව්වන්දි මෑණියෝ. අපි දන්නවා මේ රතේ ඔබතුමේක කියලා. ඒත් අපිට කාරණාවකට මේ රතේ සර්ච් කරන්න සිද්ධ
5: වෙනවා. ඔබ ඔය හදන්නේ කළු ගලේ ඔළුව ගහගන්න.
4: දෙයියන්ගෙම පිහිටයි.
7: අයියෝ.
4: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
0: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
4: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00ට

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
2: හවස 3:46 වෙලාව මමයි මගේ මහත්තයා ජගත් එකතු වෙනවා කෑගල්ල දුනු කේ වලින් කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. අපි ලස්සන සිද්දුවක් අහමු. ඊට පස්සේ අපි බත්තර මුල්ල පැත්තට යන්නේ. අලෝක බුක්ෂොප් එකේ අපිත් අහගෙන ඉන්නේ. හයි කොහොමද ශ්‍යාමලි? ටික දවසකට පස්සේ මම ඔයගේ මැසේජ් එකක් දැක්කේ නේද? හබි රත්නායකවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. දුවාලෝක නේද? යාවත් මං ආදරෙන් මතක් කරනවා. චාමි අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. මාවයි මගේ දෝනේ රිසිනෙවයි හස්බන්ඩ් රුවන්වයි එකතු කරගන්න කියලා කෑගල්ලේ උදේශිකයිපු මැසේජ් එක. ඔයාලට මම ලස්සන සින්දුවක් ලෑස්ති කරලා තියෙන්නේ හැම දෙන්නම්. ඊට පස්සේ රාගමින් ගැරජ් එකේ ඉන්නකම මමත් අවහගෙන ඉන්න කියලා තියෙනවා දුමිදු. Thank you message එකක් එවුවට. ඊට පස්සේ ගල්පාතට අපි යනවා HKD ගල්මන්ට් එකෙන් මාෂා දෙල්හානේ කමල් දිශාන්ත ධම්මිකා විනීත චන්ද්‍රලතා ශ්‍රියානේ රේණුකා ඉරංගේ චන්දනී

낯선아이. 나만 목학대기 왜 몸이 눈에? 땡큐. 도나이 맨 어디 하들린 사다이.

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: හවස 3 වෙනාටේ 50යි. ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැලඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.

0: 105 FM 93.7 La Khanda Radio ITM
1: හවස 3 වෙනාට 54යි. දැන් ශීඝ්‍ර ගාමි දුම්රියක් වගේ මම මෙඩේ ටක් ටක් කරලා කියන් යනවා හොඳද? චාමියකේ මාවත් ලස්සන සිද්දුවකට එකතු කරගන්න කියලා මත්තේ ගොඩෙන් මලිති පබසරා මැසේජ් එකක් එවලා තිබුණා. අකේ මම රෙකෙල ගස්කඩෙන් ඔබේ දෝ ඉෂාර සහන් රුමේෂා රුමේෂ වෙන්නදී පබෝත් කෞශල්‍ය ප්‍රමෝද් උපේක්ෂා විශේෂයෙන්ම සහන් අයව එකතු කරගන්න කියලා තියෙනවා. යාළුවගේ ප්‍රමෝද් අයවයි ලස්සන සින්දුකට එකතු කරගන්නම් හරිනේ. ඊට පස්සේ චාමියාගේ සුබ සන්ධ්‍යාවක් මම මොන රාගලින් පියුමි නංගි සඳුනි තාතා සුදු බද්දා එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නම් හොඳ. ඊට පස්සේ හම්බේක මුට ගිහම සේපාලිකා ගෙදර හැමෝම එකතු කරගන්නවා. තැන්ක් යූ මැසේජ් එකක් එව්වට. ඊට පස්සේ හයි චාමි ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ කියලා කසන් කොරියාවෙන් මැසේජ් එකක් කියලා තියෙනවා. ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා කොහොමද වදිනුම් නේද? මැසේජ් එකක් එව්වා කොහොම හරි. ඊට පස්සේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මේ මැසේජ් එක එවලා තියෙන්නේ සහමි. ඔයා කොහෙද ඉන්නේ? කොතනද ඉන්න ගම වැයන්ගොඩ. ඔයාවත් එකතු කරගෙන හෙනම් මං යන්නම්. ලස්සන සින්දු කියනවට පුළුවන්කමක් තියෙනවා කියලා හිතනවා නම් යාළුවෝ එහෙම කියනවා නම් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න. අපි හොඳම හඳ තෝරමින් ඉන්නේ 0.7, 0.6, 0.76, 0.176ට ඔබේ හඳ පටයක් WhatsApp මැසේජ් එකක් විදියට එවන්න. ඊට පස්සේ අපි බලමු ලබන සතියේ කියලා තව වැඩි විස්තර කියන්න. හරිද? එතකොට දවස් දෙකකට පස්සේ මම උදේ ගහන්නේ හොඳ මම නැති අඩුව තේරෙන්න ඕනේ. ගිහින් එන්න පරිස්සමෙන් එන්න. මම චාමිකා මොනෝජිනී. සුබ දවසක්.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: අන්තර්ජාලය හරහා සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් සිදුකරන මූල්‍යාක්‍රමිකතා සම්බන්ධ මහජන පැමිණිලි වැඩි වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළා. ඒ නිවේදනයක් නිකුත් කරමින් මෙවැනි වංචා සම්බන්ධ පැමිණිලි දෛනික වාර්තාවන බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. පරිගණක හෝ ජංගම දුරකථන යොදා ගනිමින් මෙරට සිටින විදේශිකයන් කිහිප දෙනෙකු මෙම ඡාබාරම් මෙහෙවන බවද අනාවරණ වී තිබෙනවා. එබැවින් අනන්‍යතාවයේ තහවුරු නොකළ සැක කටයුතු සහ තමන්ට කිසිසේත් සම්බන්ධයක් නොමැති සිදුවීම් වලට අදාළ පණවිඩ හෝ දැනුම් දීම් ලැබෙන්නේ නම් ඒ පිළිබඳ වඩා සැලකිලිමත් විය යුතු බවද පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා. ඒ පිළිබඳව 0718592918 0718592765 හෝ 0112300756 දුරකථන අංකවලට තොරතුරු ලබා දිය හැකියි. දකුණු චීන මුහුදු තීරයේ මතභේදයට තුඩු දී ඇති ස්කාබරෝ ෂෝල් වැලිපර කලාපය චීනයේ ස්ථාපනය කර ඇති පාවෙන ව්‍යුහයේ වහාම ඉවත් කරන ලෙස පිලිපීනයේ බේජින් පාලනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම ස්වභාවික වැලිපරය කෘතිම දූපත බවට පත් කිරීමට චීනයේ කිසිසේ තින නොතබන බවයි පිලිපීනයට අවධාරණය කළේ. එරට වෙරළාරක්ෂක බලකාය පෙන්වා දෙන්නේ චීන පර්යේෂණ නෞකා මගින් මෙම චංගම පාවෙන ව්‍යුහයේ ඒ රඳවා ඇති බවයි. පිලිපීන ආරක්ෂකංශ මෙම පාවෙන ව්‍යුහයේ ඡායාරූප කිහිපයක් මාධ්‍යයට මුදාහැර තිබෙනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: Even in driving, Shamit and Charu.

0: මම අනුග්‍රහය
1: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට ආහරණ දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: රසයේනුත් ඉහළ ගුණයේනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
4: Assalamu alaikum BNS
5: සවස් සන්ධ්‍යාවක් හවස 4:04 දැන්.
6: ඉක්ුවේ

0: tunay tashma pa anu tunay tashma hata
1: lakunane lakunane lakunane
0: lakunane radio itn
2: cool drive vikita
0: lakunane evening drive
3: හතරයි විනාඩි 8යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
4: Good evening. සුබ සන්ධ්‍යාවක්.
3: Good evening. ඉතින් හදත් සුහුරුදු විදියට අපි ඉවිනින් ඩ්‍රයිව් පටන් ගන්න වෙලාව සිකුරාදා දවසේ.
4: දැන් සඳුදා ඊයේ නේද උනේ?
3: ඊයේ නේද සඳුදා?
4: ඊයේ නේද සඳුදා? අද කොහොමද සිකුරාදා උනේ? ඒව නේද හිතන්නේ?
3: ඒව හිතන තරමට අපි නේද? අපි අපිට මොනව වෙලාද දන්නේ? අපි කාර්ය බහුල වෙලා නේද?
4: ඒකයි
3: එහෙම වෙලා තියෙන්නේ. දවස් හතරක් ගෙවිලා කියන්නේ සඳුදා ඉඳලා.
4: ඔව් අපි සඳුදා කිව්වේ දැන් බලන්නකෝ ඉක්මනට ඇයි සිකුරාද වෙයි කියලා.
3: ඔයගෙ දන්නවද? සතිය කම්මැලිම දවස මොකද්ද?
4: මොකක්ද සඳුදා?
3: සතිය කම්මැලිම දවස සඳුදා.
4: ඔව් සතියක්ම ගත කරන්න ඕනි කියලා දන්නවනේ.
3: දවස් දෙකක් නිවාඩු අරගෙන එන්නේ එක පැත්තකින්.
4: හරි.
3: ඊට පස්සේ සඳුදාවට පස්සේ ඔළුවේ තියෙන්නේ සිකුරාද වෙනකන්.
4: ඔව්.
3: ඉතින් ඔය විදියට ගත්තට පස්සේ සවුඳ දවස කියන්නේ අපි හිතුවට සතිය ආරම්භක දවස. හරි ෂෝක්
4: අනේ. නැවුම් දවසක්.
3: වැඩ කරන්න පුළුවන් අද ප්‍රබෝධයෙන් වැඩ පටන් ගන්න.
4: පිට හේ ඉන්නේ.
3: අලුත් සතියක් අරන් අපි නම් එහෙම කියන්නේ. අලුත් සතියක් අරන් වෙලා තියෙන්නේ. ඉතින් සවුඳ දවසේ වැඩ පටන් ගන්න ඕම කියලා කියන්නේ.
4: ඔව් අපි එහෙමද කියන්නේ නේ.
3: අපි කියනවා. අපි කිව්වට
4: අපි එහෙම කරන්නේ.
3: කට්ටිය උදේ එන්නේ.
4: අයියෝ.
3: තනයි පාළදී මොණ්ඩා කරුමේ අද්ද මේකේ
4: ආයි සඳුදා කියලා නෙන්නේ නේ
3: සිකුරාදා වෙන්නේ කවද්ද දෙයියනේ කියලා හිතාගෙන ඉන්නේ.
4: හරි.
3: ඉතින් හොම තමයි අපේ ජීවන චක්‍රය.
4: හා
3: රෝදේ කරකින්න ඔය වගේ.
4: ඔව්.
3: කරන්න දෙයක් නැහැ ඉතින්. මේ රෝදේ කරකවන්නම වෙනවා.
4: වෙනවා වෙනවා.
3: හරිද? අපි හැමෝටම ඉතින් ඔය රෝදේ කරකවාගෙන ඉස්සරහට යන්න වෙනවා.
4: හරි.
3: අතරමඟ නතර කරලා යන්න බෑ එහෙනම් මැරෙන්න ඕන.
4: එහෙම කියන්නේ පානේ.
3: රයිට් එවන සින්දුවක් අහගෙන පොඩි චිල් එකේ ඉන්න වෙලාවක් වෙන් කරගන්න අද සිකුරාද දවසේ විශේෂයෙන්ම අවසහාය අමාරු වෙනකන් අපි ඉන්නවා.
4: ඔව් අර මේ පත්‍ර මැසේජ් එකක් දාන්නත් පුළුවන්කම තියෙනවා වෙනද පකේම WhatsApp නම්බර් එකට කට්ටියක් එකතු කරගෙන අද සිකුරාද දවසේ ඉවෙනින් ඩ්‍රයිව් එකට පුළුවන්කම තියෙනවා අවසහාය අමාරු වෙනකන් මේ පැත්තට එන්න 0.7 0.3 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7

0: හතරයි විනාඩි 19යි වෙලාව වයිබිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සිකුරාදා දවසේ කලින් වැඩ ඉවර කරලා එළියට පණින්න බලාගෙන ඉන්න
1: ඕ
0: ගෙදර යන්න බලාගෙන ඉන්න කට්ටියවයි
1: හරි
0: දැම්මම ෆින්ගර් තියෙන මැෂින් එක ළඟ ගිහිල්ලා පොලිමේ ඉන්න අයයි
1: තබරේ ඉඳන් ගණන් කරන කට්ටිය
0: කොණ්ඩ වීරණ අයයි මේකප් දාන අයයි ඔක්කොම එකතු කරගෙන ලස්සන සිද්ධාක් අහන වෙලාවනේ මේක
1: ඒකනේ
0: කට්ටියක් ඉන්නව මතක් කරන්න
1: කවුද
0: අපි යන්න හදන්නේ මිලනියා ස්ටේට් එකට එතන සද්දෙටම අපි වහගෙන ඉන්නවා කියලා කිව්වා
1: හැමදාම අපි වහනවලුනේ
0: හැමදාම අහන සෙට් එකක් මින්නවා සුදාර ගාමන්ට් එකේ කට්ටියවත් අපි ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා එතන අපිට මැසේජ් එක දුන්නේ චමරි එයා තමයි කිව්වේ අපිව සද්දෙටම
1: අහගෙන ඉන්නේ මේ වෙලාවේ කියලා
0: පැලෙන්න ඔයාලා දාලා දෙන්නේ
1: ෆේස්බුක්
0: පේජ් එකට ගියාට පස්සේ බලන්න පුළුවන් අපේ පෝස්ට් එකේ තියෙන මොකද්ද කියලා අපි මොකද්ද ඇහුවේ
1: මොකද්ද ඇහුවේ
0: අපි අහලා තියෙන්නේ
1: නයාගේ
0: මගුල් ගෙදර
1: හරි
0: අවසරයකින් තොරව ගිහිල්ලා
1: හා අවසරයක් නැතුව යන්නේ
0: අවසර නැතුව
1: හරි
0: ගියපු ගිහිල්ලා කියපු සින්දුව මොකද්ද
1: ඔව් පොළඟ කියපු සින්දුව
0: පොළඟ කියපු සින්දුව නයාගේ මගුල් ගෙදර
1: හරි
0: කිසිම අවසරයකින් තොරව
1: හා
0: ගිහිල්ලා
1: හරි
0: පොළඟ කියපු සින්දුව මොකද්ද
1: අපි අහන්නේ එක අපි පෝස්ට් එකක් එකට ලස්සට හදලා තිනවා ආඩ ෆලෝවක් ලැක්කට අපේ ඔෆිෂියල් Facebook page එකට ගියොත් එහෙම පෝස්ට් එකට යටින් ඒකට මොකද්ද ඒකට උත්තරේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න
0: කමෙන්ට් එකක් දෙන්න ඔයාලට WhatsApp message එකකුත් එවන්න පුළුවන් අපිට නේද
1: 0703953 0705 0703 0703 0705 0703 ට ඔයාලට පුළුවන්කම තියෙනවා WhatsApp එකටත් message එකක් එවන්න
0: අපි අන්තිමට අපි ඔයාට එයා කියපු සින්දුව අහන්න දෙන්න එතකන් ඔය කමෙන්ට් කරන්න හතරයි විනාඩි 21යි වෙලාව අපි මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන 100%ක් අපේ රටේ රසවත්ම නිෂ්පාදන ඔබට හඳුන්වා දෙන්නේ විජේ නමත් එක්ක විජේ නිවසින් කැමවේල රස ගන්වන්න 30 වසරක් තිස්සේ යාලා අපිට මේ දේවල් අරගෙන එනවා.
1: ඉතින් අපේ රසේ රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදන ගැන කියන්න දෙයක් නැහැ. වදනෝ තත්වයෙන් වගේම ගුණාත්මකව වෙන උසස් නියම ප්‍රමිතියට හැම නිෂ්පාදනයක්ම ලැබෙන අපිට විජේ කියන නම. ඉතින් අද පුළුවන්කම තියෙන විජේ කියන නම හැම තැනින්ම මිලදී ගන්න ළඟම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන්. සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන් විජය නමින් නිෂ්පාදනය මිලදී ගන්න.
0: වගබිම සරුසාර කරගන්න ඕන කරන වතුර ටික විදුලි බිලට තිත තියලා ආට සූර්ය ශක්තියෙන් මරගන්න ඕන පුළුවන්කම තියෙනවා. ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් මිලදී ගත්තොත් ගොබියන්ගේ තම
1: ළඟින් ඉන්න මිත්‍රයෙක්
0: තමයි
1: හරි
0: හිතවතෙක් තමයි ඩීප් ටෙක් වෝටර් පම්ප් කියන්නේ.
1: ඔව්. ඉතින් ආට පුළුවන්කම තියෙනවා අපේ ගොයි මහතු දස්සන සරු කරගන්න පිරවැය අඩු කරගන්න ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයක් මිලදී ගන්න. මෙන්න කතා කරන නම්බර් එක 0.71 711 711 1

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වඩේක වින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න. ITN

0: හවස 4යි විනාඩි 36යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: සුපදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011176679 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල් හේන පාර මහරගම
4: වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: අතරයි විනාඩි 39යි වෙලාව. සිඳුව කහන කවුද ඉන්නේ මැසේජ් කළා මේ වෙලාවේ කවුද කියලා බලමු අපි. උපෝල් මැසේජ් කරන සිඳුවකට එකතු කරගන්න කියලා නාවින්නෙන් මැසේජ් කළා තියෙන වගේම චින්තක සරෝජ් ඇතුළු කට්ටියම එකතු වෙනවා කියලා දෙනවා. නිට්ටු මිදල තමයි මැසේජ් කළා තියෙන්නේ.
1: එවගේම
0: මතක් කරන්න ඕන දැන් ඩෝමා මැෂින් කිව්වට පස්සේ ඔයාට දිනු වෙන්න මොන හරි පොටක් පාත ගන්න ඕන කියලා කල්පනා කරනකොට දිනු වෙන්න නිකම්ම බෑ. පොඩි මුදලක් අය කරන්න වියදම් කරන්න ප්‍රාර්ථනාවක් නේද? යොදවන්න වෙනවා මොනවා හරි දෙයක් කරන්න. මොන දේ කරන්නද? ඉතින් එතකොට මේ කවුරුත් මේ දේවල් ඔක්කොම ගෙනත් දීලා මේක කරන්න ඔයා මේ
1: ඔයාලා පටන් ගන්න.
0: එහෙම කියන්න කවුරුත් නෑ. අපි උත්සාහයෙන් මහන්සියෙන්
1: දෙයක්
0: කරගන්න වෙනවා. ඒකට පොඩි මුදලක් එකතු කරගෙන ඒ මුදලෙන් පොඩ පොඩ දිනු වෙන්න.
1: පොඩි උරුණාට කමක් නෑ.
0: ඔව්. ඉතින් ඒකට ඔයාට පුළුවන් ව්‍යාපාර කීපයක් ආරම්භ කරන්න. දැන් මාක්ස්මන් හෝල්ඩින්ස් හඳුන්වා දෙන මැෂින්ස් කීපයක් තියෙනවා. පොල් තෙල් හිඳින ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් පොල් තෙල් හිඳින යන්ත්‍ර
1: ඔය
0: කාර්යක්ෂම මැෂින් එකක් විදිහට හඳුන්වා දෙනවා. ඒ වගේම ඩෝමා ඇඹරුම් යන්ත්‍රය.
1: ඔව් මොනා හරි ඇඹරුම් ආශ්‍රිතව නිෂ්පාදන මොනා හරි වැලඳ පොළට දානවා නම් ඔන්නවට තියෙනවා ඩෝමා ඇඹරුම් යන්ත්‍ර මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.
0: ඒ වගේම පුංචේට සහල් ව්‍යාපාරයක් පටන් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට ස්ටීම් බට්ට වගේ මැෂින් එකක් අරගෙන මේ වැඩේ පටන් ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඉවත් කිරීමේ යන්ත්‍ර, කැරණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර. මේ වගේ යන්ත්‍ර වාට ගන්න පුළුවන්කම තියෙනවා එකම වහලක් යටින් එකම තැනකින් ඔයාට අවශ්‍ය ධාරිතාවලින් අවශ්‍ය මාදලි වලින් ගන්න ඔන්නවට පුළුවන්කම තියෙනවා. ඒකට යන්න තියෙන හොඳම තැන තමයි අලවෙන් පසු හොඳ සේවාව ලබා දෙන නොම්බර 31 ඇලහෙන පාර තියෙන ඇලහෙන පාර මහරගම තියෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. ඉතින් එතනට ගියොත් එහෙම ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන යන්ත්‍ර ගන්න පුළුවන්කම තියෙනවා. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 01179577 01179 ට කෝල් එකක් දීලා අද පුළුවන්කම තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් වෙටින් අවශ්‍ය කරන විදිහට යන්ත්‍ර ගැන දැනගන්න.
0: විශේෂ මතක් කිරීමක් තියෙනවා පෙරාදෙණිය විශ්වවිද්‍යාලය පැත්තෙන්.
1: හරි.
0: ඉතින් 1976 වර්ෂයේදී පෙරාදෙණිය ශිෂ්‍ය අරගලයේදී වෙඩිවැදී මියගිය කුරුණෑගල උහුමීය වීරසූරිය සෞරා ස්මරණය කිරීම සහ තවත් කරුණා ගණනාවක් වෙනුවෙන් විශේෂ වැඩක් සංවිධානය වෙනවා. ඔහු ස්මරණය කරන වගේම පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලාගාරය ලක්ෂ 15ක වියදමින් නවීකරණය කර සිසු අයිතියට පත්කිරීම සහ ස්වර්ණ ජයන්ති සමරුම සහ වාර්ෂික මහා සභාව 2026 ජූනි මාසේ 13 වෙනිදා සෙනසුරාදා උදේ 9:00 පෙරාදෙණිය විශ්වවිද්‍යාල ශාස්ත්‍රපීඨයේදී පැවැත්වෙන ශාස්ත්‍රපීඨ
1: කලාගාරයේදී.
0: ඉතින් එවෙනුවෙන් තමයි මේ පණිවිඩය අපි කියන්නේ. විශේෂයෙන්ම උපකුලපතිතුමාගේ සහ ආරාධිතින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ අවස්ථාව 1976 වර්ෂයේ සියලුම විද්‍යාර්ථීන්ට සහභාගි වෙන්න කියලාත් ආරාධනා කරලා තියෙනවා
1: පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැත්තෙන්.
0: පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැත්තෙන් හොඳ අවස්ථාවක්. ඉතින් අතීතයට යන්න නේද? අතීතයට ගිහිල්ලා පොඩ්ඩක්
1: මතක අලුත් කරගන්න
0: විශ්වවිද්‍යාලයක් කිව්වහම කොච්චර මතක
1: තියෙන්නේ නැද්ද? අවුරුදු කීයක මතකද?
0: ඒ නිසා ඔන්න හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. 4:43 වෙලාව විනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතර වාගේ මැසේජ් එකක් දෙවන්න 07 03 93 5 93 7 අපේ WhatsApp නම්බරයකට.
1: ඒ වගේම අපේ post එකකට ඔයාලට comment එකක් දාගෙන යන්න පුළුවන්. යන්න අපේ ලක්කන official Facebook page එකට ගිහිල්ලා අපි අහලා තියෙන ප්‍රශ්නෙකට ඔයාලට comment කරන්න පුළුවන්.
0: ඒ වගේම තමයි දැන් අපි video එකක් දාලා තියෙනවා නේද?
1: ඔව්.
0: ලෝකේ විශාලතම
1: පාවෙන නගරය
0: අපි මේක කිව්වා.
1: අපි කතා කරලා තියෙන්නේ.
0: කතා කරා.
1: තවදුරටත් ලස්සනට video එකක් හදලා තියෙන්නේ.
0: ඔව් එදා අහන්න බැරි වුණ කෙනෙක් ඉන්නවනම්.
1: ඔව්.
0: යන්න අපේ Facebook page එකට ගිහින් බලන්න ලෝකේ විශාලතම පාවෙන නගරය පිළිබඳව දැනගන්න පුළුවන්.

0: සාස්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
2: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
3: සම අනුග්‍රහය. අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත, රටටම සම්පත.
1: සිහිනක තනි වෙලා.
4: ඇත්තටම අයියා මාව මේ වගේ තැනකට එක්කන් ආවේ?
5: මම මෙතෙන්ට ටිකක් ආසයි.

0: නිස්කලංකයි.
1: ඇත්තටම මෙතන නිස්කලංකයි තමයි. හැබැයි අපිට ඇවිදින්න යනවා නම් මීට වැඩිය ලස්සන තැන් ගොඩාක් තියෙනවා.
0: ඒ වුණාට මම මෙතෙන්ට හරි ආසයි. මෙතන තමයි මගේ ෆස්ට් ගර්ල් ෆ්‍රෙන්ඩ් මට ආදරේ කියපු තැන.
2: තිමිර උඩල් මත අධ්‍යක්ෂණයක්.
1: ඒ වුණාට මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. මට එයාට බොරු කරන්න බෑ නේද?
0: මං කියන්නේ එයාට බොරු කරන්න. මං කියන්නේ මට ආදරේ කරන්න කියලා විතරයි.
1: අපි බලමු කොෂනා.
2: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
3: සීනික තනි වෙලා. Lakhanda Radio ITN.

0: சதர வினாடி பனஸ்துனாய் வாட ஹிதில தினவத சாரு ஜீவிதே கொடையான்
1: ஓ
0: எக்கோ அபிட வாசனாவ தியன்னோன எவன் அத்தன் உற்சாக தியன்னோன
1: ஓ அல தியனோ
0: ஓ தேக்கிங் சமஹருண்ட உற்சாக வாசனா வென வேணும் திபிலா வாசனாவின் தயாக் லபுனட்ட பஸ்ஸே இத்தகங்கையாட உற்சாக திபிலனே உற்சாக கேனேக தவாண்ட லங்காக்கர கண்ணாய் ஜீவன சாரிக்கா இசரஹட தள்ளு கரக யானேகனே ஜீவன கரத்தே கோமாரி இசரஹட தள்ளு கரக யானேகனே ஓகே பிரதானம தேயத் தமாய் அபி கனபன தேவால் டிக கேனேகே
1: ஓ ஏகனே
0: இதின் கனபன தேவால் கேன தேவ டேட அபி வியதம் கரன்ன லோப நதி வெனோ வகேம விசேஷேம கனபன டேட லோப நது வியதம் கராட மதி ஹரி தே ஹொந்த தே நிவர்தி தே தோர்ல பல்ல அரகின கண்ண දේට යොදා ගන්නත් දැන ගන්නවා
1: අපිට අහිත කර දෙයක් කැවොත් ඒත් වැඩක් නැහැ
0: නේ නැත්තම් අපි ලෙඩ්ඩු වෙනවා ලෙඩ්ඩු වෙලා නිකන් වැඩක් නැහැනේ
1: හහ
0: ඊට හොඳයි මේ
1: නොකයින්න
0: ඒක නිසා විජය නිෂ්පාදන ගන්න කාලයක් තිස්සේ අවුරුදු 30ක් පුංචි කාලයක් නෙමෙයි සාමාන්‍ය මගේ වයස හා
1: ඔයාට 30යි
0: මගේ වයස
1: මං කියන්නේද වයස
0: හරිද මගේ වයසේ හැටියට
1: මෙහෙම හිටියට චමිත් හරි වයසයි යන්නේ
0: හරිද මගේ වයසට සමාන කාලයක් කියලා මේ නිෂ්පාදන මිනිස්සු අතරට අරගෙන ඇවිල්ලා ඒ විශ්වාසය තහවුරු කරලා තියෙනවා.
1: හරි.
0: මං ඉපදෙනකොට තමයි විජය නිෂ්පාදන
1: බලන්න ඒක. ඔයා ඉපදෙනකම් ඉඳලා තියෙනවා.
0: ඉඳලා තියෙනවා. يعني හොඳ අවුරුද්දක.
1: අර
0: වැඩේ පටන් ගන්න තියෙන්නේ.
1: ඔව්.
0: ඉතින් විජය නිෂ්පාදන ඔබට ගන්න පුළුවන් වස විස නැතුව රසකාරක වර්ණකාරක කල් තබා ගැනීම ඉදරවෙ නැතුව හොඳම නිෂ්පාදන පළක් ගන්නව නම් විජය නමත් එක අරගන්න.
1: දැන් ඉතින් ඒ කියුව විදිහට වස්ත්‍ර 30ක යහපත විශ්වාසය දිනාගෙන තියෙන විජය ප්‍රොඩක්ට්ස් ඉතින් ඔයාට විශ්වාසයෙන් ගිතුව ගන්න පුළුවන්.
0: හතරයි විනාඩි 58යි වෙලාව විවිධින් ඩ්‍රයිව් එකක් ඉන්නේ අපේ පෝස්ට් එකට කමෙන්ට් කරගෙන යන්න Facebook එකට ලක්කන්න ඔෆිෂියල් Facebook page එකට

0: பிரதத்த வகையின ரேடியோ
1: සුබ සන්ධ්‍යාවක් හවස 5 විනාඩි 4යි දැන්.

0: හවස 5 විනාඩි 7යි වෙලා වෙවිනින් ඩ්‍රයිව් එක දෙවෙනි පැය අපි ඉන්නේ සුබ සන්ධ්‍යාවක්.
1: සුබ සන්ධ්‍යාවක්.
0: ඉතින් ආඩ මේ පැය පුලුවන්කම තියෙනවා මැසේජ් එකක් එවන්න අපි ඔහගෙන ඉන්න අතරේ සමහර අය කැමති කියලා හීන දැකපු සින්දු තියෙනවා නේද?
1: හා හා හා.
0: ඒවා ඇහෙනකොට දැනෙන සතුට
1: කියලා නිම කරන්න බෑනේ.
0: අතීතයට යනවා මං හිතන්නේ නේද?
1: සින්දු එක අලුත් වෙනවා.
0: මත කලුත් කරගෙන සින්දු එක අතීතයට යන අය ඉන්නවා.
1: ඔව්.
0: මම අපිට නේද? මෙසේජ් කරන්න කියලා තියෙනවා. ඊයේ දාපු අහපු සින්දු අදැහුවා.
1: ඔව්. ඊළඟ සින්දු ආද දුන්න තැන්කියු කියනවා අපිට කට්ටිය. ඒක
0: කියන අය ගොඩක් ඉන්නවා.
1: හහ.
0: අපේ පෝස්ට් එකට කමෙන්ට් කරන අය අතර ඉන්නවා.
1: ඔව්.
0: සින්දු අපි අන්තිමට ප්ලේ කරන්න.
1: දැන්
0: මම ප්ලේ කරවතින් ඔයාලට මේකට උත්තරේ හොයාගන්න කිසිම උනන්දුවක් නැති
1: වෙනවා. අපි තව බලන උත්තර. දැන් උත්තර දාන ගමන් ඉන්නේ කට්ටිය.
0: කට්ටිය එක එක සින්දු දානවා අපිට.
1: හහ.
0: අපි ඇහුවේ මේ
1: නායාගේ මගුල් ගෙදර.
0: නායාගේ මගුල් ගෙදර ගිහිල්ලා.
1: හරි හරි.
0: පොලඟ කියපු සින්දු මොකක්ද කියන්නේ?
1: අපිටත් මේ වෙන වැඩ නෑනේ මෙතන.
0: මොකද නායා සහ පොලඟ මේ තරහයි කියන තරහයි
1: කියන. මමයි වගේ.
0: ඔව් තරහයිනේ. ඉතින් එතකොට මේ යාගේ මඟුල් ගෙදර එන්න කියලාත් නෑ.
1: හරි.
0: අනාරාධිතව
1: ගිහිල්ලා.
0: ගිහිල්ලා එයා සින්දුවත් කියලා.
1: කියලා.
0: අන්න මාර පොරක්.
1: ඒව හොඳ නැති වැඩ හොදේ.
0: මාර පොරක්. රයිට් යතර මතක් කරන්න ඕන අපි සින්දුවක් අහන්න මැසේජ් කළා තියෙනවා. ඉදුනිල් මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඒ වගේම සම්පත් කුෂාන් ඒ වගේම සිතීජ ඇතුළු කට්ටිය මේකදු කරගන්න කියලා මැසේජ් එක හෝම ගම ඉදර තමයි මැසේජ් කරලා තියෙන්නේ.
1: හහ්.
0: ඒ වගේම ඉන්දික මැසේජ් කරනවා ගම්පහින්න යගේ ගමේ යාළු හැමෝම මේකදු කරගන්න ඉන්දිකෙන් එක්ක මැලේෂියාවල සින්දුවකට එකතු වෙනවා කියලා තියෙනවා. ගමේ යාළු හැමෝමයි පවුල හැමෝමයි එක්ක.
1: ඊට පස්සේ අද උපන්දිනයක් තියෙනවා ජාඇල පැත්තේ දෙව්දුණියගේ උපන්දිනේලු. තාම දෙව්දිනි දෙක වසරේලු.
0: Happy birthday to you. Tan tan tan tan tan tan.
1: ආයි happy birthday කියන්න ඕනේ.
0: එතකොට මේකට යම් බර්ත්ඩේ පාටියක් කරනවා. ඉවිනින් ඩ්‍රයිව් නේ බර්ත්ඩේ පාටියක් කරනවා.
1: ඉතින් දෙව්දුරියට ඔන්න සුබ උපන්දිනයක් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ දේශානි නැන්ද තමයි එහෙම කියන්නේ.
0: ආ, එයා ලොකු නැන්ද කෙනෙක් නේ. එයා ලොකු නැන්ද කෙනෙක්.
1: දේශානි නැන්ද එතකොට අසංක මාමා මේ හැමෝම ඔන්න දෙව්දුරියට විශ් කරනවා කියලා කියනවා. ඉතින් අපිත් ඔන්න දෙව්දුරියට විශ් කරනවා. හොඳට ඉගෙනගෙන ලස්සන තැනකට යන්න කියලා.
0: හරි, ඒ වගේම තමයි මේ වෙලාව මතක් කරන්න ඕන අපි විජේ නිෂ්පාදන ගැන 100%ක්ම රසවත් නිෂ්පාදන වගේම ගුණදායි පෝෂ්‍යදායි නිෂ්පාදන පැනක් ඔබට හඳුන්වා දෙන විජය නිෂ්පාදන අරගන්න කුළුබඩු ටිකේ ඉඳලා ලුණු පැකට් ටිකේ ඉඳලා ඉන්දියාප නූඩ්ල්ස් තෝස පිටි කුරක්කම් පිටි මේවාදී නානා විද
1: හරි
0: දේවල් ගොඩක් නිෂ්පාදන ගොඩක් තියෙනවා. ඉතින් කටට රහට කනෝ වගේම සෞඛ්‍ය ආරක්ෂිතව මේ දේවල් අරගන්නත් ඔයාලට පුළුවන් විජය නමත් එක්ක.
1: ඉතින් රසකාරක වර්ණක કૃතිම දේවල් කල් තියාගෙන දේවල් මේ කිසිම දෙයක් අඩංගු වෙන්නේ නැති තත්වයෙන් ගුණාත්මක බවෙන් මේ හැමදේම උසස් වෙලා තියෙන විජය නිෂ්පාදන වලට බයක් නැතුව ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ගෘහණියන් හැමදාම අපි දන්නවා කුළුබඩු ටික නම් විජයකෙන් නමින් ගන්නවා කියලා. ඉතින් එතනින් එහාට ගිහිල්ලා රෑට මොනා හරි හදන්න ඕන නම් විජය නූල්ස් විජය ඉන්දියාප පිටි විජය තෝස පිටි මේ කියන හැම දෙයක්ම අපට පුළුවන්කම තියෙනවා. විචය නමින් මිලදී ගන්න.

0: හවසපහයි විනාඩි 17යි දැන්.
1: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76 3

0: හොඳම දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ ISO GMP තත්ත්ව සහතික ලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලෙන්
4: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප් ටෙක් ප්‍රෙෂර් පම්ප්ස් අමතන්න 0.77 777 73 74

0: හවස 5:25 වෙලාවයි විනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. අපි මතක් කරන්න ඕන ඩෝමා නිෂ්පාදන කිව්වම ඩෝමා මැෂින්ස් ගණනාවක් තියෙනවා අපේ රටේ. හඳුන්වා දීලා මාක්ස්පෙන් හෝල්ඩින්ග් සමාගම ව්‍යාපාර පටන් ගන්න අයට වගේම ව්‍යාපාර කරගෙන යන අයට තමන්ගේ බිස්නස් දියුණු කරගන්න දැන් මේ මැෂින් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. සාල් නිෂ්පාදනය ආශ්‍රිතව කරනවා නම් කැඩු සාල් වෙන් කරගැනීමේ යන්ත්‍ර,
1: කළු ඇට ඉවත් කිරීමේ යන්ත්‍ර,
0: ඒ වගේම සාල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, මේ වගේ නිෂ්පාදන ගණනාවක් තියෙනවා. කණු දෙකේ ලිවෙට ලොකු අයියා වගේම
1: ලොකු අයියත් ඉන්නවා.
0: ස්ටීම් බට්ට,
1: පොඩි මල්ලි,
0: ලොකු අයියගේ මල්ලි යාවත් ඉන්නවා. එකතු කරගන්න දැන් මේ වැඩේ ලස්සනට කරන්න පුළුවන්. වාට බිස්නස් එකක් කරනකොට මේ වගේ නිෂ්පාදන අරගන්න ඕන. හැමදාම අර මේ ඉඳලා හරියන්නේ එකම තැන
1: නේද?
0: එකම විදියට ඉඳලා හරියන්නේ නැහැ. පොඩ්ඩක් ඉස්සරහට යන්න ඕන,
1: පියවරක් තියන්න ඕනේ.
0: ඒකට ගන්න මේ මැෂින් සරගෙන වගේ දියුණු කරගන්න බිස්නස් එක කතා කරන්න වෙන වෙනම නම්බේකට
1: 0117979579 ට කෝල් එකක් දීලා මාක්ස්පෙන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න නොවට පුළුවන්කම තියෙනවා.
0: තේකක් බොනවා කියන එක
1: හරි
0: නිකම්ම නිකන් තේකක් බොනවට වැඩිය ඒක රාජකීය තේකක් විදියට බොන්න තියෙනවා නම්
1: කොච්චර දෙයක්ද
0: නේද? හැබැයි ඔබ හිතලවත් නෑ නේද?
1: ඔව්. අයියෝ එහෙම එකපාරට කියන්නේ.
0: අපි මේ ඒක කියන්න හිතුවේ ඩුබායි වලින් මේ ඇහෙන ප්‍රවෘතියක් එක්ක.
1: එහෙමද?
0: ඔව්. මේක මෙහෙම මේ නිකම්ම නිකන් ටී එකක් නෙවෙයි.
1: හහ්.
0: ප්ලේන් ටීයක් නෙවෙයි.
1: හරිද?
0: මේක බොහොම සුවිශේෂී තේ එකක්.
1: රත්තරන් අද්දනවද?
0: රත්තරන් තේ එකක්. හරිද? හරිද? ඩුබායි වලින් තමයි මේ කතාව කියන්නේ.
1: හැබැයි
0: අපිට මේකට කිට්ටු කරන්නවත් බෑ මහත්තයෝ.
1: ඒකනේ.
0: බෑ නෝනා. හරිද?
1: මහත්තයෝ.
0: හරිද? මොකද දන්නවද? මේකේ මිල ගණන් එක මේක අපිට මාස මං හිතන්නේ 5-6ක්
1: තඹ කරගන්න වෙයි
0: වැඩ කරන්න වෙනවා මේ තේ එක බොන්න.
1: හරිද?
0: එහෙම කිව්වම මේකේ විශේෂත්වය මොකද්ද කියන එක පොඩ්ඩක්
1: අවබෝධ
0: ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
1: ඔව්.
0: මේ කියන්නේ මේ ඩුබායි කිව්වහම කොහොමත් ටිකක් විශේෂයෙන්
1: එක එක දේවල් පිස්සු හැදෙන දේවල් කරන රටක්.
0: පිස්සු හැදෙන දේවල් කරන රටක්.
1: හිතාගෙන බැරි දේවල් කරන රටක්.
0: ඔව්. ඉතින් කාලෙකට පස්සේ ඔන්න ඒ වගේ වැඩක් කරන්න මෙයාලා හිතලා තියෙනවා. ඩුබායි වල තියෙන බොහෝ කැෆේ කියන එකේ මේ ආපන ශාලාවේ විකුණන්න තියෙන මේ ගෝල්ඩ් කාක් ටී කියන ටී එක මේ දවස්වල ගොඩක් අය අතර කතා බහට ලක් වෙන්න පටන් අරන් තියෙනවා කියලා කියනවා. මේකේ විශේෂත්වය තමයි මේ ටී එක දෙනකොට
1: හරි
0: මේ තේ කෝපෙ උඩින් කැරට් 24 ඒ කන්න පුළුවන්.
1: ඇයි අනේ
0: ලොකු රත්තරන් කොලයක් දාලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපේ රටේ දැන් අර මේ මොනවාද එග් බන් එකට දාන්නේ අර සලාද කොලයක්.
1: ඔව්.
0: ඒක නම් ඉතින් මේ රත්තරන් නෙමෙයිනේ.
1: සලාදනේ.
0: හැබැයි මේක රත්තරන් ආලේපිත කොලයක්.
1: හරිද?
0: කැරට් 22 කන්න පුළුවන්.
1: 24.
0: ඔව් sorry 24 කන්න පුළුවන් රත්තරන් කොලයක් තමයි මේ දාලා ටී එකට දාලා පිළිගන්නා.
1: හරි.
0: right ඒක විතරක් නෙවෙයි.
1: හා.
0: ඉතින් එහාට ගිහිලා මේකේ බොන්න දෙන අලංකාර රිදී කෝපය.
1: ඔව්.
0: පාරිභෝගිකයන්ට ගෙදර ගෙනියන්නත් දෙනවලු.
1: රිදී කෝපයක්.
0: ඔව් දැන් අපේ නම් වෙන්නේ සාමාන්‍යයෙන් කඩේකට ගිහිලා
1: මේ තියලා යන්න කෝපය.
0: අපේ ඉන්න දැන් දන්සල් වලින් කෝපොර කර හොරගම් කරපොයි සයින් වෙන මේ දවසල. කඩේකට ගියොතින් කෝපේ සාක්වේ දාන් ගියොත් ඇරෙන එහෙම දෙන්නේ නැහැ.
1: දෙන්නේ නැහනේ. දන්සල් වල නම් ඕක වෙන හොරෙන් ගෙරියන.
0: දන්සල් වල නම් පාරේ ගහ පැත්තේ තියෙන දන්සලෙන් තේ කාරගෙන මෙහා පැත්තට බීලා
1: ආයි කම්මැලි ගමේ දෙන්න බැරි කම්මැලි කමර ගෙඩියනවා.
0: එහෙම නැගලා යනවා. හරිද? හැබැයි මේක එහෙම නෑ. මේකේ මේ තේ කෝපේ රිදී වලින් සකස් කරපු මේ කෝපය
1: ගෙදර ගෙනියන්න පුළුවන්.
0: ගෙදර අරන් යන්න කියලා අවසර දීලම තියෙනවා.
1: හා.
0: ඒ වගේම තමයි මේ පැකේජ් එකට රත්තරන් කුඩු ඉහැපු.
1: අවුඩින් ඉහලා තියෙන.
0: ඔව් රත්තරන් කුඩු ඉසිනලාද? හා
1: හා.
0: ක්‍රොයිසන්ට්
1: ආර බන් එක
0: ක්‍රොයිසන්ට් කියන බන් එකක් ලැබෙනවා. ඉතින් මේ ඔක්කොම මේ ලැබෙන එක පැකේජ් එකකට.
1: ඔව්.
0: ඉතින් රාජකීය විදියට සරසපු තැටි එක තියලා, ට්‍රේ එකක තියලා, රත්තරන් වලින් කැරට් 24 රත්තරන් වලින් හදපු කොලයක් ටේ එකට උඩින් දාලා.
1: හරි.
0: රත්තරන් කුඩු ඉසිනලාද බන් එකක් එක්ක.
1: හා.
0: මේ පිළිගන්වන ටී එක
1: රාජකීය නොවි කොහොමද?
0: ඉතින් රාජකීය ටී එකක් නිකම් බොන්න බෑ. දැන් රයිට් ඔය ඔක්කොටම ඔයා පුදුමුඩා නේද?
1: ඔව් ඒක තමයි මම.
0: රයිට් ඔය ඔක්කොටම පුදුමුඩා වගේ තමයි.
1: ගැස්සෙන දේ අහගන්නකෝ.
0: ගැස්සෙලා උඩ යන දේ තමයි.
1: හා හා.
0: මේකේ මිල ගණන් ඇහුවට පස්සේ.
1: කීයද?
0: මේ අත්දැකීම ලබා ගන්න ඩොලර් 1200ක්. ඒ කියන්නේ ලංකාව මුදලින් නම් රුපියල් 1,03,000කට වැඩිය ඕන කියලා කියනවා. එක්කෑ වෙනවා නේද?
1: 1,03,000
0: ඉක්ක වැටුනා මට.
1: ඒක පොඩ 1,03,000ක් යනවා ඒ කියන්නේ.
0: ඒක බොන්න කලින් ඉක්ක වැටුනා. ගාන ඇහුවට පස්සේ. ඉතින් මේක 1,03,000ක් විතර විනාම කියලා තමයි කියන්නේ ලංකා මුදලේ මේ පැකේජ් එක.
1: හරි.
0: ඉතින් මේක අන්තර්ජාලය හරහා හුමාරු වෙන ගත්තට පස්සේ මේ ප්‍රවෘත්තිය ලෝකෙම පොඩි අවධානයකට ලක් වෙලා තියෙනවා. සමහරු කියනවා පිස්සුද මේ වගේ ගානක් දීලා මේ තේ බොන්න කියලා. හැබැයි ඉතින් මේක අපිට බොන්න හදපු තේ එකක් නෙවෙයි. මේ වගේ මුදලක් වියදම් කරලා තේ එකක් බොන්න පුළුවන් මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා කියලා විතරක්
1: අපි හිතාගමු.
0: මතක තියාගන්න.

0: ලකාණ්ඩ රේඩියෝ ITN වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 93.5 93.7 සර්ච් ලයිට් සමාජ ගවේෂණය
2: හවස 5 විනාඩි 38යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS Agri Business within Sonalika Tractory මහ පුලවට මහ බලයක්
0: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: මාරාන්තිකයි. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
2: දෙයංගම පිහිටයි.
3: ආයේ මේ පෙර පිනක් තියෙන්න ඕන. ආයලන් මහත්තයා.
4: ඒක මේ පාරෙන් අහුලගෙන ආවේ. ඒකයි. දැන් එතකොට අවුරුදු 10ක් විතර ඇති. දැන් මගේ වැඩ කටයුතු ඔක්කොම බලන් ඉන්නේ කොල්ලා.
0: අධ්‍යක්ෂණය ප්‍රකීත සිල්වා.
4: ලොකෝකෝ ලොකෝ මහත්තයා. ඔය බොඩි එක. ඒක හදලා ගන්න පුළුවන් ලොකෝ මහත්තයා.
5: දෙවන් සරණයි.
0: දෙයංගෙම පිහිටයි සතියේ දින 5 රාත්‍රී 7:30 ITN බලන්න.

0: රටට වග කියන රේඩියෝ
1: පහයි විනාඩි 45යි.
2: ලක්කන් ප්‍රවෘත්ති සවස 6 ට බලාපොරොත්තු වන්න.

0: තොරතුරේ
1: සහයෝගීත අනුග්‍රහය
2: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
3: දිස්ත්‍රික්ක 4කට නායාම් අනතුරු ඇඟවීම් ප්‍රදේශ රැසකට තද වැසි පාස්කු විමර්ශනවලට බාධා කරන බවට විමල් ගම්මන්පිල දිලිත් සහ ඉදිරිමානතරේව පොලිස්පතිට පැමිණිල්ලක්. ඩෙංගු මර්ධනයට සැවුම එක්වන්නයි අගමැති ඉල්ලයි. ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගත කිරීමට විශේෂ කමිටුවක්. ඇමරිකාවේ ප්‍රකාශයට ඉරානයෙන් ප්‍රතිචාර.
4: ලක්කන් ප්‍රවෘත්ති සවස 6 ට බලාපොරොත්තු වන්න.

0: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පැළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සුරහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 7 6 7 9 5 7 9.
3: ආ! නියමයිනේ!

0: මේ
1: ආත්මෙට
0: හැකියාවක් ලැබෙයිද කියන්න බෑ.
1: මම කියන්නනේ ඔයා.
0: හැබැයි මෙහෙමයි ඉතින් වාසනාවක් මොකක් හරි කරගලා ආවොත්
1: ටිකට්
0: එකක් වගේ ඇදුනොත් ඒත් ඉතින් අපි ඕකෙන් ඕක කරන්නේ
1: නැහැ.
0: ඊට වැඩියෙන් එහා ගියපු කොච්චර දේවල් තියනවද කරන්නේ.
1: ඒව හම්බුනහම අපේ අවශ්‍යතා ඩබල් වෙනවනේ.
0: අවශ්‍යතා ඩබල් ඩබල් නෙමෙයි
1: ත්‍රිපල්.
0: ඕහෝ ඒවත් මාර ඊට පස්සේ අවශ්‍යතා ගොඩක් අපිට එනවා. ඒක මදි වෙන ඊට පස්සේ.
1: හහ්
0: මේ මොකද්ද මේ හම්බ වෙලා තියෙන්නේ කියලා කියනවා. ඒ වගේ තත්ත්වයක් එන්න පුළුවන්. හහ් කොමුණත් මේ දැන් තේ ගැන කතා කරපු එකේ අපිට කමක් නැහැ. අපිට ඒ තේ එක බොන්න බැරි වුණා කියලා අපිට කටට රහට දැනෙන්න පොඩි නිදිමත යන්න
1: ඔව්
0: ෆ්‍රෙෂ් ගතියක් එන්න තේ එකක් බොන්න අපේ රටේ තියෙනවනේ.
1: ඔව් ඒකනේ.
0: ඒ එහෙම එකක් තියෙනවා අපිට.
1: ඒවත් රත්තරන් ඇත්තරම නේද?
0: ඔව් වෙලාවකට ඒකත් රත්තරන් වගේ.
1: නැතුව
0: අපිට රත්තරන් කුඩු විතරයි නැත්තේ රත්තරන් කොලයක් විතරයි නැත්තේ. හැබැයි ටී එක රත්තරන්.
1: ඔව් හරි විදිහට තේ කුඩු එකෙන් හදාගන්න පුළුවන් නම්.
0: විජය තේ කියන්නේ
1: හහ්
0: ඒ වගේ රත්තරන් තේ එකක්.
1: ඔව්
0: විජය තේ කියන්නේ රත්තරන් කොලේ විතරයි නැත්තේ.
1: හහ්
0: තේ එක සුපිරි.
1: ඔව්
0: ඒක නිසා අරගෙන බොන්න පුළුවන්. විජය නමින් අරගන්න විජය තේ කුඩු පැකට් එකක් කඩේකට ගියාට පස්සේ නම කියලා මිල්ලන්න.
1: හා
0: විවිධ දේවල් තියෙනනේ විවිධ නම් වලින් එක එක දේවල් ප්‍රොඩක්ට්ස් තියෙනවා ගොඩක්.
1: ඔව් ඒවා තියෙන කලරින්.
0: කලරින් වෙන පුළුවන්. එහෙම නැත්නම් නිකන් මොන හරි.
1: ඔව් හැබැයි කොච්චර දැම්මත් කහට පාට එන්නේ නැහැ.
0: ඉතින් ඒ වගේ දේවල් නෑ රස නෑ. කේක ප්‍රශ්න.
1: ඔව්
0: විජේ තේ එකක් ගන්න කියන්නේ ලංකාවේ අපේ රටේ අපේ තේවල තියෙන ඒ නියම ෆ්‍රෙෂ් ගතිය.
1: හරි.
0: මඩ විජේ තේ එක ඇතුලේ ගන්න පුළුවන්කම තියෙන නිසා.
1: ඉතින් කටට රසට එහෙම නැත්නම් කහට රහට තේ එකක් බොන්න ආස කරනවා ඉතින් අපි හැමෝම ඉතින් ඒකට අර පුළුවන්කම තියෙනවා විජේ තේ බිල තේ ගන්න. ඉතින් කවුරු හරි ගෙදරට ආවම හොඳ තේ එකක් එහෙම හදාගෙන දෙන්න ඕනහම එහෙම නැත්නම් ගෙදර ගියාම හොඳ උණුවෙන් තේ එකක් බොන්න ඕන කියලා හිතුනහම මේ හැමදේටම අර පුළුවන්කම තියෙනවා විජය තේ කුඩු එකක් මිලදීගෙන විජය තේ එකක් හදාගන්න. ඉතින් විජය කියන නම කොහෙවත් වර්ධින්නේ නැහැ. ළඟම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන් අර පුළුවන්කම තියෙනවා විජය නිෂ්පාදන මිලදී ගන්න.
0: කවුද අපි අහගෙන ඉන්නේ අතරේ අර අපි අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න කට්ටිය බලාගෙන හිටියා. ඔව් ගොඩක් අය උත්තර දීලා තිබුණා අපිට කමෙන්ට් කරලා තිබ්බා ඒ වගේම WhatsApp එකට මැසේජ් කරලා තිබ්බා. හහ් වෙන නයාගේ මගුල් ගෙදර ගිහිල්ලා පොළඟ කියපු සින්දුව මොකද්ද කියලා කට්ටි උත්තර දීලා තිබ්බ නේද?
1: රෑනපාන ලෝචනා අපිට කියලා තියෙන උත්තරේ. එතකොට ඊට පස්සේ සුමුදු අපිට උත්තරේ දාලා තිනවා. ඊට පස්සේ බොරළු හේනෙන් සුසන්ත සම්පත් ඊට පස්සේ අංජන ජයතිලක මේ හැමෝම ඔන්න අපිට දාලා තියෙන උත්තරේ.
0: ඒ වගේම අපේ Facebook එකට ගියාට පස්සේ අපි post එකට ඇඩ් වුණු ගොඩක් අය comment කරලා තිබ්බා. අතරේ සිද්ධාක් අහන්න message කරපු අයත් ඉන්නවා. අපි වහගෙන ඉන්නවා කියලා කිව්වා ගොඩක් අය message කරලා තිබුණා.
1: ඒ මතක් කරොත් එහෙම අපේ ඉන්නවා පන්වැල්ලෙන් උපුල් අපිට මේ වෙලාවේ message එකක් දාලා තිනෝ යාපත් එකතු කරගන්න. ඊට පස්සේ උරු බුක්කෙන් සිරි කුමාරු ඉන්නවා. ඊට පස්සේ අපි වහගෙන ඉන්නෝ මේ වෙලාවේ මංගලිකා ඔයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපිත් ඔයාලා වහගෙන ඉන්නේ හෝමාගම සුසිප්කා ආයතනයේ ස්ටාෆ් එකත් ඔන්න එකතු කරගෙන සිඳුවක් දෙන්න යන්නේ ත්‍රිකුණාමලයේ තුල්සිපුරෙන්. ඔන්න ඔයාලා හැමෝම මේ වෙලාවේ එකතු කරගන්නවා.
0: දැන් අන්නර නයාගේ මගුල් ගෙදර ගිහිල්ලා පොළඟ කිව්වේ සින්දුව
1: මොකද්ද?
0: මෙන්න මේක තමයි සින්දුව. එයාට කිසිම අවසරයකින් තොරව ගියේ මොකද තරහයිනේ දෙන්න.
1: ඕ
0: හැබැයි වෙඩින් එකට ගියා.
1: හරි.
0: ගිහලා පොඩි ෂොට් එකක් දැහැලා. මට සින්දුවක් කියන්න ඕන.
1: හරි.
0: කියලා හිතලා තමයි
1: මේ සින්දුව කියලා තියෙන්නේ.
0: මෙන්න මේ සින්දුව කියන්නේ යා කල්පනා කරේ. එයාට මේක ඇරියුම් නැතුව ආපු ගමනක්.
1: හරි.
0: ඇරියුම් නැතුව ආරාධනා පත්‍රයක් නැතුව ආපු ගමනක්. ඇවිල්ලා මට සින්දුවක් කියන්න ඕන කියලා. මේක පැනපු ගමම්
1: සින්දුවක් කිව්වා.
0: සින්දුවක් කිව්වා. මෙන්න මේක තමයි කිව්වේ.
1: පොළඟෝ හොඳ නැති වැඩ.

පහයි විනාඩි 53යි වෙලාව. අපි කිව්වා මේ අර ලෝකයට හඳුන්වා දීපු රත්තරන් තේ එක ගැන නේද? දැන් ඒක බොන්න අපිට

0: හවස 6යි විනාඩි 10යි.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි

0: සතියේ දිනමල රාත්‍රී 7ට ලක්කනේ
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
0: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
3: ඉවිනිින් ්‍රයිව හගෙන ඉන්න අතරේ අපි මදක් කරන්න ඕන විජ නිෂ්පාදන ගැන සමහරවෙලාවට දවසකට එකම එක කෑම වේලක් වෙන්න පුළුවන් අපිට රස්සට කන්න ලැබෙන විචාරු. එතකොට අපිට ඒ කෑමවේල රස්සට කන්න නම් ඒක ගෙදර හදාගත්ත කෑමවේලක් වෙන්නම ඕන. මොකද ගෙදර හදන කෑමවේලක රස ඇරෙන්න වෙන කොහෙන් කන කෑමකවත් ඒ රසය ගන්න බෑ. හැබැයි ඉතින් ගෙදර හදන කැමිටික රසට හදා ගන්න නම් ගෙදර තියෙන්න ඕන විජය නිෂ්පාදන.
4: ඉතින් ආට පුළුවන්කම තියෙන විජය නිෂ්පාදන හොන අදාන තත්වයෙන් වගේම ගුණාත්මක බවින් නිසා සීම ප්‍රමිතිර කුළුබර ටික අපිට ලැබෙන විජය කියන නමින්. ඉතින් ආට කිව්ව විදිහටම පුළුවන්කම තියෙන ලැකම තියෙන විලන් සලෙන් හරි නැත්නම් සුපිරි විලන් සලෙන් හරි විජය නිෂ්පාදන බිලදී ගන්න. ඉතින් මතක ඇතුව ඔන විජය කියන නමින්ම විජය නම තියෙනවද කියලා බලලම ඔන්න මිලදී ගන්න.
3: එවගේම තමයි ඔබේ වාසනාව උරගා බලන්න මේ වෙලාව හොඳම වෙලාව කියලා මට හිතෙනවා. ගෙදර යන ගමන් වෙන්න පුළුවන් ඉන්නේ. ඉතින් මගදී හම්බ වෙන ලොතරැයි කූඩුවකින් අරගන්න ගොවිසත ලොතරැයියක් අද ඔබේ වාසනාව වෙන්නේ නැති ඔය ගෙදර අරගෙන යන්නේ.
4: ගොවිසත ලොතරැයි ගැන කතා කරනකොට අපේ රටේ ජීවනාලිය බඳු ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහයෝගය ලබා දීමට වගේම ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන්නේ ගොවිසත ලොතරැයි. ඉතින් මේ දේවල් වලට දායක වෙන ගමන් වාද පුලංකව ඔයාගේ කෝටිපති හිණියත් හැබෑ කරගන්න. එකට කරන්න තියෙන්නේ ගොවිසත ලොතරැයිය ඔන වැඩි වැඩියෙන් මිලදී ගන්න එක.
3: හරි, එබලන් අපි සින්දුවක් අහලා ආයෙමත් කතා කරමු.

0: රටට වග කියන රේඩියෝ.
1: හවස 6යි විනාඩි 22යි. දැන්
2: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්පත් තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 76 679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.

හවස 6 විනාඩි 23යි වෙලාව ඉවෙනින් ඩ්‍රයිව් වහගෙන අපි හිටියා. ඉතින් මේ සතිය අපිට යන්න වෙලාව හරි. ඒ කියන්නේ වෙලාව හරි. ඉතින් අදට ගිහින්ගෙන තමයි අපි හදන්නේ ආයි හම්බ වෙන්නේ අපි ලබන සඳුදා. ඉතින් ලබන සඳුදා හම් වෙන බලාපොරොත්තුෙන් අදට ගිහින්ගෙන. එතකන් ඔයාට සුබ දවසක් හැමෝම පරිස්සමෙන් ඉන්න.

0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරන දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝස්සේ මිශ්‍රණය
2: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට

යාළුවෝ හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබ

0: na stole.
1: දිස්ත්‍රික්ක හතරකට නායාම් අනතුරු ඇඟවීම් ප්‍රදේශ රැසකට තද වැසී මුහුදු ගමන් අවධානම් පාස්කු විමර්ශනවලට බාධා කරන බවට විමල් ගම්මන්පිල දිලිත් සහ ඉදිරිමාන්නට රේව පොලිස්පතිට පැමිණිලා පාස්කු විමර්ශන නිසි පරිදි සිදුවන බව නජිත් ඉන්දික පාර්ලිමේන්තුවේදී කියයි ඩෙංගු මර්ධනයට සැවොම එක්වන්නේ අගමැතිගෙන් ඉල්ලීමක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ඉරිදා ජනතා අයිතියට ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගත කිරීමට විශේෂ කමිටුවක් ඇමරිකාවේ ප්‍රකාශයට ඉරානයෙන් ප්‍රතිචාර ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ දිස්ත්‍රික් හතරක් සඳහා නායාමයේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා අදාළියුම හතරේ සිට හෙට අලියුම හතර දක්වා ඉදිරි පැය 24 සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලට මෙලෙස නායාම් අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා. ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල අයගම රත්නපුර ගොඩකවල කලවාන සහ නිවිතිකල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලටද අනතුරු ඇඟවීම නිකුත් කෙරුණා. ඉදිරි පැය කිහිපයේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 75ට වැඩි තරමක තදවැසි ඇතිවන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නායිර සබරගමුව සහ වයඹ පළාත් මෙන්ම ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇතුළත්. කංකසන්තුරේ සිට මන්නාර මහරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ පැයට කිලෝමීටර 70 දක්වා වැඩි විය හැකි. එමෙන්ම ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කංකසන්තුරේ දක්වා සහ කල්පිටියේ සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ පැයට කිලෝමීටර 60 දක්වා වැඩි වෙන බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ. එබැවින් මෙම මුහුදු ප්‍රදේශ ඉතා රළු සහ තරමක රළු ස්වභාවයක පවතිනවා. දේවර සහ නාවික කටයුතු වලින් බලකින් ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. මේ අතර එල්නිනෝ තත්ත්වයේ හේතුවෙන් ලබන ජූලි අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වර්ෂාපතනය අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළා.
2: එල්නිනෝ තත්ත්වයේ නිසා ඇත්තටම වායුගෝලයේ සුළං රටා වෙනස් වීම හේතුවෙන් ලෝකයේ විවිධ ප්‍රදේශවල කාලගුණ වෙනස් වීම වලට මේ එල්නිනෝ තත්ත්වයේ බලපෑම ඇති කරනවා. විශේෂයෙන් ගත්තොත් ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව වගේ ප්‍රදේශවල වර්ෂාපතනය අඩුවීමක් එනකොට ඊළඟට ඉන්දියාව වගේ දකුණු ආසියාන් ප්‍රදේශවලත් වර්ෂාපතනය යම් අඩුවීමක් අපේක්ෂා කිරීමේ හැකියාව තුන එල්නිනෝ බලපෑමත් එක්ක ඊළඟට උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාව වගේ සමහර ප්‍රදේශවල වර්ෂාපතනය වැඩි වීම එල්නිනෝ තත්ත්වෙත් එක්ක අපේක්ෂා කරන්න පුළුවන් පහුගිය දත්ත විශ්ලේෂණයෙන් බැලුවාම මේ එල්නිනෝ තත්ත්වය ශ්‍රී ලංකාවේ කාලගුණ ඇත් කරන බලපෑම් ගත්තොත් විශේෂයෙන් නිර්සදක මෝසේ වර්ෂාපතනය අඩුවීම කරේ එළුණු තත්ත්වය බලපාන පහුගිය දත්ත විශ්ලේෂණ පදනම් කරගෙන අපි බැලුවොත් එකසා විශේෂයෙන් ජූලි අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වර්ෂාපතනය යම් අඩුවීමක් අපිට අපේක්ෂා කිරීමේ හැකියාව තුන මේ එළුණු තත්ත්වයත් එක්ක මොකද මේනට එළුණු තත්ත්වය වර්ධනය වීම ආරම්භ වෙලා තියෙනවා. මේ නිසා ඒ සම්බන්ධව ජනතාව ඉදිරි කාලගුණ නිවැරදි සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියලා විශේෂයෙන් මතක් කරනවා. විශේෂයෙන් පවතින ජලය අර පිරිමැස්ම පාවිච්චි කරන්න කෙනෙක් විශේෂයෙන් මතක් කරන්න කැමති ඉදිරි කාලවලදී මේ වර්ෂාපතනය අඩුවීමත් ඒ වගේ මුණුසුම වැඩි වීමේ හැකියාවක් තියෙන විශේෂයෙන් ජූලයි ඔගස්තු මාසවල. ඉතින් මේ සම්බන්ධව තව අවධානයෙන් කටයුතු කරන්න ඉදිරි නිවේදන ගැන විශේෂයෙන් අවධානයෙන් කටයුතු කළ තමන්ගේ කටයුතු සැලසුම් කරගන්න කියන එක විශේෂයෙන් මතක් කරනවා.
1: අධිකරණයේ හමුවේ පවතින නඩුවක සාක්ෂි විකෘති කරමින් අසත්‍ය තොරතුරු සමාජගත කිරීම අධිකරණ ක්‍රියාවලියට බාධා කිරීම සහ මහජන කැළඹීමක් ඇති කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව ඉදිරිමාන්න මහතා කටයුතු කර ඇති බවට පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ හෝකන්දර උතුර රත්නාරාම පාරේ පදිංචි SMN නන්දකුමාර නැමැති සිවිල් ක්‍රියාකාරිකයෙකු විසින්. මෙම පැමිණිල්ල පොලිස්පතිවරයාට ලිඛිතව යොමු කර තිබෙනවා. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ දේශපාලන සංවාද වැඩසටහනකට සහභාගි වෙමින් අධිකරණයේ හමුවේ විභාග වෙමින් පවතින නඩකටයුතුවලට නිල වෛද්‍ය වාර්තා විකෘති කරමින් සෙදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් වෙදමත් විමර්ශනයක් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් පොලිස්පතිවරයාට සිය පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි සිවිල් ක්‍රියාකාරී SMN නන්දකුමාර මහතා ප්‍රකාශ කළේ. මෙම පැමිණිල්ලෙන් අසත්‍ය පුවත් සහ ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර ඇති බවටයි ඔහුට චෝදනා කළේ. සජීව විකාශයේදී සංජීව එදිරිමාන්න මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත්තේ සුරේෂ් සලේ මහතා රඳවා තබාගෙන සිටින අවස්ථාවේ ඔහුට අමානුෂික ලෙස පහර දීම සහිතව ප්‍රශ්න කිරීම සිදු කර ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවේ සඳහන් වන බවයි. එම අධිකරණ වෛද්‍ය වාර්තාවේ එවැනි කිසිදු අමානුෂික පහරදීමක් හෝ වදහිංසාවක් සිදු වූ බවට සඳහන් වී නොමැති බවයි සිවිල් ක්‍රියාකාරී SMN නන්දකුමාර මහතා සිය පැමිණිල්ලෙන් සඳහන් කර ඇත්තේ. අධිකරණ ක්‍රියාවලියකදී භාවිත කරන වැදගත් ලේඛනයක අන්තර්ගතය සම්බන්ධයෙන් ව්‍යාජ මතයක් සමාජයේ සහ අධිකරණය තුළ ඇතිවන පරිදි කටයුතු කිරීම ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ වරදට අනුබල දීමක් ලෙස අර්ථ නිරූපණය කළ හැකි බව දණ්ඩ නීති සංග්‍රහයේ 189 සහ 190 වගන්තිවල සඳහන් වන බවද නන්දකුමාර මහතා සිය පැමිණිල්ලෙන් පෙන්වා දෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 485 වගන්ති යටතේ මහජන සාමය කඩකිරීම, අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය සහ අධිකරණ පරිපාලනයට අපහාස කිරීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි නන්දකුමාර මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ. එමෙන්ම අධිකරණ ක්‍රියාවලියකට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ නිසි අපරාධමය සහ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නන්දකුමාර මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට සහ අධිකරණ ක්‍රියාවලියට බාධා කිරීම මෙන්ම බලපෑම් කරන අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නයිල්ලා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් ඒ ජාතික සංවිධායක නිලුක්ෂ කුමාර මහතා මේ පිළිබඳව අදහස් පළ කළා.
0: කොළඹ දුම්රියවල ස්ථානයේදී අඛණ්ඩ උපවාසයක් ආරම්භ කරා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වුණ විමල් වීරවංශ, උදේගම්මන්පිල්ල සහ සර්වජන බලවේගයේ නායක දිලිජ් ජයවීර මහත්මයලාගේ සහ ඒ හිටපු කණ්ඩායමක ප්‍රධානත්වයෙන් අපි එතෙන්දී දැක්කා මේගොල්ලෝ දිගින් දිගටම ප්‍රකාශ කරනවා මේ විමර්ශකයන්ට බාධා කරන ආකාරයට, විමර්ශනය කරන නිලධාරීන්ට බාධා වෙන ආකාරයට, අධිකරණ පද්ධතියට බාධා කරන ආකාරයට මේගොල්ලෝ කටයුතු කරනවා. ඒ නිසා අපි පොලිස්පතිවරයාට ලිපියක් බාර දුන්නා මේ සම්බන්ධයෙන්. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන නීති අනපනත් අනුව මේගොල්ලෝ අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක. පසුගිය අඟහරුවාදා සටන දේශපාලන වැඩසටහනට සංජීව එදිරිමාන්න තාම බරපතල ප්‍රකාශයක් අධිකරණය සම්බන්ධයෙන් ප්‍රකාශය ලක් කරා. අත්අඩංගුවට පත් වෙ ඉන්න හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ් සාලි සම්බන්ධයෙන් අපරාධ පරිෂද් දෙපාර්තමේන්තුවව රඳවාගෙන ඉන්නකොට ඔහුට මානසිකව හා ශාරීරිකව වදහිංසා කරලයි කියලා අධිකරණ වාර්තාවක් තියෙනවායි කියන එක. අපිට දැනගන්න ලැබිච්ච තොරතුරු අනුව එහෙම අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලැබිලා නැහැ. ඔහු ප්‍රකාශ කරයි CD තැටිපඩි පවා අපි පොලිස්පතිවරයාගේ අවධානය යොමු කරා හැකියක්මනින් මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක තමයි අපි පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ.
1: සිවිල් බුද්ධි පෙරමුණේ සභාපති සංජය මහවත්ත මහතාද මෙහිදී අදහස් පළ කළා.
3: මහා මොලකරුවන් අත්අඩංගුවට ගනිද්දී කුඩා මොලකරුවන් එහෙට මෙහෙට විසිල් බල්ටි ගහ කෙඳිරි ගන්න තත්ත්වයක් තමයි දැන් උදා වෙලා තියෙන්නේ. දැන් අපි අහන්නේ මේ විදියට පෙළපාලි උද්ඝෝෂණ පවත්වලා මොකද්ද ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ? විමර්ශනයට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරනකොට මේගොල්ලෝ එළිය කෑ ගහනවා නම් අපිට සැකයක් ඇති වෙනවා. මේ සිද්ධියට මේ කෑ ගහන පාර්ශවත් යම් කිසි ආකාරයකට සම්බන්ධයි කියලා දඬුවම් ලැබිය යුතු මහ මොලකරුවන්ට දඬුවම් ලැබිය යුතුයි කියන එක මේ මොහොතේ අපි කියා සිටිනවා.
1: බලේ සිටි සමයේ රැඳවුවන් ඝාතනය කර සැකකරුවන්ට අධික වදහිංසා පැන වූ පිරිස් සත්‍යාග්‍රහ සහ උද්ඝෝෂණ කරමින් සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටින විහිළුවක් බව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළා. එයද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
4: පාස්කු ප්‍රහාරය සම්බන්ධ වින්දිතයන්ට අනිවාර්යෙන් යුක්තිය ඉටු විය යුතුයි. මොකද ඒ කාලේ හිටපු ආණ්ඩුව වගේම ඒ කාලේ විපක්ෂයේ හිටපු ගෝඨාභය රාජපක්ෂලා ඇතුළු රාජපක්ෂ කණ්ඩායමත් මුස්ලිම් ජනතාව පීඩාවට පත් කිරීම සඳහා ජාතිවාදී ප්‍රචාර ගෙනිච්චා. මේ සියලු දෙනාට යුක්තිය ඉටු වෙන්න ඕනේ. යුක්තිය ඉටු වෙන්න නම් මේ පාස්කු ප්‍රහාරය සිදුුණේ කොහොමද, කවුද ඒක පිටිපස්සේ හිටියේ කියන එක සම්බන්ධ නිශ්චිත තොරතුරු අනාවරණය වීමක් අවශ්‍යයි. අද මේ අත්අඩංගුවේ සිටින අයට වදහිංසා ලබා දීම ගැන කතා කරන අය කියන්නේ ඒගොල්ලන්ට ආණ්ඩු බලය තියෙද්දී අධිකරණ වලින් පරිබාහිරව මිනිස්සු රඳවගෙන හිටපු, මිනිස්සු පැහැරගෙන ගියපු, මරා දමපු, වදහිංසා දුන්නු, අද බන්ධනාගාර ඇතුලේ හිටපු අය වෙඩි තියලා වැලිකඩ බන්ධනාගාර සිද්ධිය, මහර බන්ධනාගාර සිද්ධියේ සිද්ධිවලදී බන්ධනාගාර ඇතුලේ හිටපු අයව වෙඩි තියලා මරලා දාපු, කකුල් කඩපු රණවියන්ගේ එහෙම අය තමයි අද ඇවිල්ලා බෝධිසත්වයෝ වගේ සාන්තුවරයෝ වගේ මේ කතා කරන්න පටන් ගන්න තියෙන්නේ මේ වදහිංසා ගැන. පාර්ලිමේන්තු නිල විපක්ෂයේ ඉන්න කට්ටිය මේ නටන නැටිල්ල මේ ප්‍රශ්නය තමන්ගේ දේශපාලන ව්‍යාපෘතියකට පාවිච්චි කිරිල්ලක් හැර පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තියට කරන්න හරි, ත්‍රස්ත පනත්වලට එරෙහිව රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න හරි, රැඳවියන්ගේ අයිතිවාසිකම් රකින්න හරි කරන එකක් නෙවෙයි සත්‍යග්‍රහ උපවාස, අකණ්ඩ උපවාස, මාරාන්තික උපවාස වගේ දේවල් මේ ලෝකයේ මිනිස්සු සටන් ක්‍රියාමාර්ග විදිහට තමන්ගේ ජීවිත වෙන් කරලා ගෞරවනීය විදිහට කරපුවා. ඒවට අපහාස කරන්න එපා.
1: මේ අතර මිලේනියම් සිටි පාවාදීම තුලින් ඉතිහාසයේ දෙවැන්තම හමුදාංශ පාවාදීම සිදු කළ රනිල් වික්‍රමසිංහ සමග දේශපාලනය කරන පිරිස් සුරේෂ් සලේ වෙනුවෙන් සත්‍යාග්‍රහ කිරීම විහිළුවක් බව හෙරු ජනබල පෙරමුණේ ලේකම් චෙනක අබේසිංහ මහතා පෙන්වා දෙනවා.
5: පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේක දඩමීමා කරගෙන හැමදෑමත් දැන් මේක දේශපාලනය කරගෙන ඉල්ලා තවදුරටත් මේ මුද්‍යංශ ප්‍රධානියා සම්බන්ධයෙන් කාරණාවේදී අපි දකින්නේ ඔහු වෙනුවෙන් නෙමෙයි මේ අති බහුතරයක් මිනිසු පාරට බැහැලා අට්ටාල ගහගෙන උද්ඝෝෂණ කරන්නේ, සලේ වෙනුවෙන් නෙමෙයි මේ සත්‍යාග්‍රහය කරුවේ බලේ වෙනුවෙන්. මේ මොහොතේ කරන්නට අවශ්‍ය වෙන්නේ ත්‍රස්තවාදී පනත ඇකිලීම හෝ මොට කිරීම නෙමෙයි, මේ පනත තුල සිටගෙන මේ පනත තුල ඇතුලේ ඉඳගෙන මේ ගෞරවණීයව මේ පරීක්ෂණය කරගෙන යාම සඳහා අවශ්‍ය වටපිටාව සැකසීමයි මේ අවස්ථාවේ සිද්ධ වෙන්න ඕනේ. ඉරුවන් සම්බන්ධයෙන් මෙතරම් ඔවුන්ට කැක්කුමක් තියෙනවා නම් අපි මෙන්න මේ සරල ප්‍රශ්නය අහනවා. මේ රටේ ප්‍රසිද්ධියේම බුද්ධිංශයේ පාවලා දුන්නේ රනිල් වික්‍රමසිංහගේ පාලනයේ යටතේ. එහෙනම් මේක ඇතුලේ තමයි අති වටිනා ජීවිත ප්‍රමාණයක් මිනිස් බිලි ලෙස LTT ත්‍රස්තවාදීන් බිලි ගත්තේ. මිලේනියම් සිටි තුලේ පවත්වාගෙන ගිය නිලධාරින්ගේ නම්ගම් වාසගම් සියල්ල එළියට දැම්මා. ඒතකොට එහෙම එළියට දාපු රනිල් වික්‍රමසිංහත් එක්ක හිටගෙන ඉන්න ගමන් ඔහුගේ පක්ෂෙන් ඡන්දිල්ලන්න බලාපොරොත්තු වෙන ගමන් ඔහු ළඟ ඉඳගෙන අපි අහනවා කොහොමද මේ බුද්ධිංශය ගැන කතා කරන්න ඔබතුමාලා, කොහොමද මේ පොත් ලියන්නේ?
1: පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ අදවන විට නිසි පරිදි සිදුවන බව, විපක්ෂයේ සියලු දෙනාට සත්‍ය පිළිගැනීමට සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නජීත් ඉන්දික මහතා ප්‍රකාශ කළා. ඒ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ප්‍රශ්නය යොමු කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මහතා විසින්.
6: ආනන්ද විජේපාල ගරු ඇමතුමා සඳහන් කරා මේ පාර්ලිමේන්තුවේදී සුරේෂ් සලේ මැතිතුමා පිළිබඳව. සුරේෂ් සලේ මැතිතුමාට එතුමා කිව්වා එතුමා රැඳුන් බාරේ ඉන්නකොට සුරේෂ් සලේ මැතිතුමාට කිසිදු පීඩාවක් හිංසාවක් නොකළ බව. හැබැයි අපි එතුමගෙන් අහන්න ඕනේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විද්‍යාත්මක පදනමකින් පසුබිම්කින් සඳහන් කළ තිබෙනවා සුරේෂ් සලේ මැතිතුමාගේ දකින්න ලැබෙන මනෝවිද්‍යාත්මක ලක්ෂණ වද හිංසාවන් වගේම පීඩාවන්ට ලක් කළ පුද්ගලයෙකුගෙන් දක්න ලැබෙන ලක්ෂණයන්ට සමානයි කියන කාරණය. එතකොට අපි පිළිගන්න ඕනේ ආනන්ද විජේපාල මැතිතුමා කියන කාරණේද රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා කියන කාරණේද කියන කාරණේ අපි අහන්න කැමතියි. ඒ වගේම සුරේෂ් සලේ මහත්මයා කියලා තිබෙනවා ඔහුගේ පවුලේ අයට එතුමාට වද හිංසා දෙනකොට CCTV කැමරා 8ක් එතුම වටේ තිබුණ කියන කාරණේ අපිට විශ්වාස කරන්න වෙලා තිබෙනවා. ඒ CCTV කැමරා තුලින් තුන්වෙනි පාර්ශවයක් සුරේෂ් සලේ මැතිතුමාට වද දෙන ආකාරය බැලුවද කියන කාරණේ.
1: පාස්කු පරීක්ෂණ නිසියාකාරව ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නජීත් ඉන්දික මහතා ඊට පිළිතුරු ලබා දෙමින් කියා සිටියා.
7: 2019 වසරේ අප්‍රේල් මාසේ සිද්ධ වෙච්ච පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ ආණ්ඩු තුනක්. එතකොට ඒ ජනාධිපතිවරු තුන් දෙනෙක් යටතේ පරීක්ෂණ කටයුතු සිද්ධ වෙන්නතු තිබිලා දැන් මේ පරීක්ෂණ කටයුතු යම් ආකාරයකට ඉදිරියට යමින් තියෙන බව මේ රටේ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව සියලු දෙනා පිළිගනිමින් ඉන්න මොහොතක්. ඒ නිසානේ මේ සමගි ජන බලවේගය අර ඊයේ කතා කරපු කෙලෙද් දෙන්නෙක් වගේ ඇරෙන්න මේ හැමෝම මේ පරීක්ෂණ ඉස්සරහට යන්න ඕන කියලා පිළිගන්න දෙයක්. අපේ පොහොට්ටුවේ මන්ත්‍රීතුමා මොකද්ද මේ කරේ පොඩ්ඩකට කලින්? එතුමා නඩුව මෙතන ඇහුවා. දැන් මේ අනුව ඉතින් අර මොකද්ද අර අදි විනිසුරු මඩුළු කාටවත් ජොබ් එකක් නැහැ. දැන් සලේ ලංකාවේ හිටිය සලේ මැතිතුමා, සලේ ගෞරවනීය සලේ මැතිතුමා ලංකාවේ හිටපු හැටි, ගුවන් ගමන් ගියපු හැටි, කාපු බීපු හැටි, කැමරාවලින් ඒවා පෙනිච්ච හැටි, අනිත් දේවල් කරපුවා, ගමන් ගිවන් ගියපු ඔක්කොම ටික මෙතුමා දන්නෝ. ඉතින් ඇත්තටම තියෙන්නේ උසාවියට නඩු අහන්න මේ සාක්ෂි විමසන්නේ මේ යන්න ඕනේ මේ මෙතුමයි. දැන් මෙතුමත් මේ අහගන්න නැති කාගෙන් හරි මේ මෙතුමයි මෙතුමගේ පක්ෂේ නායකවරුයි ඔය නාමල් රාජපක්ෂේ කට්ටිය එක ගිහිල්ලා වෙච්ච විදිය කිව්වනම් හරි. දැන් ඔක්කොම මේකලු දන්නවනේ. සලේ මැතිතුමා ගැන මුළු කතාවම කතා කරනවා. හැබැයි ඒ මැතිතුමාට අමතරව පාස්කු ප්‍රහාරය කියලා දෙයක් වෙලා මේ රටේ මිනිස්සු 270ක් මැරුණනේ. ඒක බොරුවක් නෙමෙයි. අවුරුදු 5කට කලින් අපි හැමෝම දන්නෝ මේක තාම ආබාධිත ලක්වෙච්ච සිය ගානක් දරුවෝ ඉන්නවා, ළමයි ඉන්නවා, මිනිස්සු ඉන්නවා. එතනින් එහාට කියලා මේ සමාජය අතර විශ්වාස අවිශ්වාසය වෛරය මේ කොයිතරම් දුරට වැපුරුවද? ඒ කියන්නේ සිංහල මිනිහා මුස්ලිම් මිනිහා දිහා බලපු විදිය, මුස්ලිම් කෙනා සිංහල මිනිහා දිහා බලපු විදිය, සැකය අවිශ්වාසය ඔබතුමීට මතක නම් ඊට සති දෙකකට පස්සේ ඔය නිකවරටි ඉඳන් නාත්තණ්ඩියට වෙනකන් මේ රටේ ජාතිවාදී කෝලහල ඇති වුණා. මුස්ලිම් මිනිස්සුගේ ගෙවල් වලට පහර දුන්නා, කඩවල් වලට පහර දුන්නා, සැකේ ඇති කර වඳ කොත්තු ආවා, වඳ යට ඇඳුම් ආවා. ඒ ඔක්කොම කරේ මේ පාස්කු ප්‍රහාරෙත් එක්ක. දැන් මොකක්ද කියන පරීක්ෂණයක්ද මේ කියන්නේ?
1: වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා.
7: පරීක්ෂණය කරන දේවල් මම කතා කරන්නේ නැහැ. මම නම් දන්නේ නැහැ කොහොමද මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ CCTV කැමරා ගහලා තියෙන මොන පැත්තෙන්ද කියලා මෙතුමගේ මට එක ගැන දැනුමක් නැහැ. නමුත් මගේ හෘද සාක්ෂියට මට තියෙන හැඟීමක් දැන් මේක යමක් වෙනවා කියලා. ඒක මට විතරක් නෙමෙයි, ප්‍රහාරවලට ලක් වෙච්ච මිනිස්සු, ඒ ප්‍රහාරවලටකින් නැති වෙච්ච පවුල්වල ඒ දෙමව්පියන්ටත් ඒ හැඟීම තියෙනවා. පළවෙනි වතාවට මේක යමක් වෙනවා, පරීක්ෂණයක් වෙනවා කියන එක. එහෙම තත්වයක් තුල තවමත් මේ තරම් ම්ලේච්ඡ මේක මේ තම දරුවෝ මැති වෙච්ච මේ රටේ ජාතිවාදී කෝලහල හදපු මිනිසුන්ට තමන් ගෙදර ඉන්න බැරි තත්ත්වයට පත් කරපු එහෙම ඛේදවාචකයක් genuෙන් එහෙම හොදන්න මේවා කරන්න පුළුවන් කෙනෙක් කොහොමද කියලා මම දන්නේ නැහැ. අතරෝ දැන් මෙතුමට අනුව දැන් අපි පොලිසිය බාරමැතිතුමා කියන ඒවත් නෙමෙයි, විනිසුරුරු කියන ඒවත් නෙමෙයි, පොහොට්ටුවේ മന്ത്രി කියන එක තමයි පිළිගන්න ඕනේ පරීක්ෂණය ගැන. දැන් ගෝඨාභය රාජපක්ෂට ගුවන් ගමන් තහනමක් දීලා තියෙනවා. මම හිතන්නේ ඒක නිකන් දෙන්නේ නැහැ නේ සභාපතිතුමනි අධිකරණයේ යම් කිසි කරුණු කාරණා එක තමයි ඒක දෙන්නේ. ඒතකොට අපි දකින්නේ ඒවා. හැබැයි දැන් ඒ අනුව දැන් ඇමෙතුමා කියන්නේ බොරු ඔක්කොම හරි සලේමැතිතුමා ගැන පොහොට්ටුවේ අදහස් තමයි දැන් මේ අදහස. ඔයාලගේ කට්ටියක් ආවනේ කොටු ස්ටේෂන් එක ඉස්සරහට ඇවිල්ලා නොනැගිටිමි කියලා වාඩි වුණානේ. හැබැයි අර කටුව පිටියේ අනිත් ඒ තැන්වල මිනිස්සු අපිත් මේ පරීක්ෂණ වලට විරුද්ධ වෙන අයට විරුද්ධ උද්ඝෝෂණ කරනවා කියෝ විතරයි අකුලගෙන දිව්වේ. මේ රටේ මිනිස්සු විරුද්ධ වෙනකොට ඒක එහෙමයි වෙන්නේ. ඔබතුමා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕනේ නැහැ ආයි සලේමැතිතුමා ගැන. අඩුමතරමේ නාවර රාජපක්ෂට ලෝක කියන්න කියන්නේ. ඔබතුමා මේ ඡන්දෙන් දිල්ලා මිනිස්සෙන්නේ. මේක මේ දේශපාලන කෝණයකින් බලන්න ඕන එකක් නෙමෙයි. දැන් අර ඊයේත් කිව්වනේ දයාසිරි මන්ත්‍රීතුමා ISIS කියලා හැමෝම කියලා තියෙනවා. ඉතින් මොකටද තවත් පරීක්ෂණ කරන්න වගේ කියන්නේ. ඉතින් ඒ හැමෝම කියලා තියෙනවා නම් මේකෙත් එහෙම කියනවාද කියලා බලාගෙන ඉන්න. ඉතින් මොකද්ද ඇයි හදිස්සි වෙන්නේ තීන්දුව දෙන්න? මගේ හිතවත් චානක මාදුගඩ මන්ත්‍රීතුමාගේ ඉල්ලන්නේ අහක යන කුණු කරත්තලට ඔබතුමා බෙල්ල දියන්න එපා.
1: කොළඹ දිස්ත්‍රික්කයේ ලියමින් පවතින ඩෙංගු අවධානව අවම කිරීම සඳහා ලබන සඳුදා සිට ඩෙංගු මර්ධන සතියක් ක්‍රියාත්මක කරනවා. ඊට සියලු දිනාගේ සහාය අවශ්‍ය බව ග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ කොළඹ දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටු රැස්වීමට එක්වෙමින් එය කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ඩෙංගු අවධානම යෙලගොස් ඇති කොළඹ දිස්ත්‍රික්කයේ තත්ත්වය පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. ඉන් අනතුරුව ග්‍රාමාත්‍යරයාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වුණා.
8: මේ වෙනකොට නැවත වතාවක් රට පුරාම ඩෙංගු බෝවීමේ ප්‍රවණතාවය වර්ධනය වෙලා තියෙනවා. ඒ අතරින් කොළඹ දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ප්‍රමාණය ජාතික මට්ටමින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ප්‍රමාණයෙන් 25.8% ප්‍රමාණයක්

0: ජාතියක් 15 වෙනිදා සිට ජූනි 22 වෙනිදා දක්වා ඩෙංගු මර්ධන සතියක් අපි ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒක ජාතික මට්ටමින් කෙරෙන වැඩසටහනක්. විශේෂයෙන්ම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ක්‍රියාන්විතයට සම්බන්ධ වෙන්න කියලා.
1: පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නවීකරණය කළ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ සහ ප්‍රධාන වෛද්‍ය රසායනාගාරය ලබන ඉරිදා ජනතා අයිතියට පත් කරනවා. එය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘතියට වැය කළ මුදල රුපියල් මිලියන 92ක්. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයේ මෙතෙක් අවම පහසුකම් යටතේ පැවැත්ුණා. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් නව පහසුකම් වලින් සමන්විතව නව පරිශ්‍රයේදී කිරීමටයි රජය කටයුතු කළේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ උපාය මාර්ගික සමාලෝචනය සහ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. ඒ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාගේ සභාපතිත්වයෙන් ඉඩ කැබිනට් අනුමැතිය හිමි වුණා. ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලන්ගමුව, මූල්‍ය සහ ආයතනික උපාය මාර්ග විශේෂඥ දේශාල්ද, මෙල් ගනුදෙනු සහ ආයෝජන බැංකුකරණ ඒකාබද්ධ කිරීම සහ අත්පත් කර ගැනීමේ විශේෂඥ දුමින්ද ප්‍රනාන්දු වන මහතුරුන් කමිටුවේ සෙසු සාමාජිකයන්. එමෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ ඔහුගේ නියෝජිතයෙකු මෙන්ම ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජිතයෙකු කමිටුවට ඇතුළත්. ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සභාපතිවරයා මෙන්ම ආයතනික ගුවන් සේවා මහජන නීති යන විෂයන් පිළිබඳ විශේෂඥින්ද කමිටුවට නම් කර තිබෙනවා. දිගුකාලීනව පවතින මූල්‍ය බර අවම කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම තිරසර සහ වාණිජමය ලෙස ස්ථාපිත කිරීමයි මෙම සමාලෝචනය සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ අපේක්ෂාව. මැදපෙරදිග යුද ගැටුම්වල බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් බිලියන 100ක පරිපූර්ණ ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඉන් රුපියල් බිලියන 20ක් මාස 3ක් ඇතුළත වියදම් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ පරිපූර්ණ ඇස්තමේන්තු යෝජනාව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතායි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. එදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිලින සමරකෝන් මහතා පරිපූර්ණ ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමට හේතු කරුණු පිළිබඳව පැහැදිලි කළා.
2: ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති සහ පරිපූර්ණ මුදල පිළිබඳ යෝජනා සම්මතය පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීම සඳහා මම ඉදිරිපත් කරමි.
3: අද දවසේ අපි සාකච්ඡාවට ගන්න තව වැදගත් කාරණයක් තමයි 2026 අංක 2 දරන පරිපූර්ණ ඇස්තමේන්තුව බිලියන 100ක් දක්වා සහන සැලසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය 5/18 ලැබිලා තියෙනවා. ඒ ලැබිලා තියෙන්නේ ඇත්තටම මැද පෙරදිග යුදමය වාතාවරණය සමග බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීමට පරිපූර්ණ ඇස්තමේන්තුව ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ඇතුලේ ගත්තාට පස්සේ පොහොර සහනාධාරය, ඊට පස්සේ ඉන්ධන සහනාධාරය, ඒ වගේම විදුලි පාරිභෝගිකයන් වෙත සහනාධාරය, ඒ වගේම තමයි අස්වැසුම ප්‍රතිලාභ. ඒ විදිහට ගත්තාට පස්සේ සෑම ක්ෂේත්‍රයකටම අදාළ වෙන විදිහට රටක් ආර්ථික අභියෝගවලට මුහුණ දෙමින් තියෙන මොහොතක තමයි මේ දේවල් කරලා තියෙන්නේ. ඊට අමතරව මේ බිලියන 100 අපි වෙන් කරගන්නේ රටේ ණය ගැනීම හෝ රටේ යම්කිසි වියදම් සීමාවක් අඩු කිරීමකින් තොරව පහුගිය අයවැය ඇතුලේ නොයෙක් ක්ෂේත්‍ර ඇතුලේ තියෙන මුදල් අපි ප්‍රයෝජනයක් නොගන්නා යයි සැලකෙන මුදල් මෙන්න මේ අදාළ කාරණයන් වෙත හරෝගෙන අපි රජයේ වියදම වැඩි කරන්නේ නැතුව තමයි මේ බිලියන 100 අපි මේ පැත්තට අරන් තියෙන්නේ. එතකොට මේ බිලියන 100 ඇතුලේ බිලියන 20ක් ඉදිරි මාස 3 ඇතුළත වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා.
1: ශිරන්ති රාජපක්ෂ මහත්මිය රුපියල් 1,1632 මුදලක් සහ ඊටපුව අමාත්‍ය රංජිත් සීඹලාපිටිය මහතා රුපියල් 1,1281 මුදලක් රජයට වංචා කර සාවද්‍ය පරිහරණය කළ බවට පරීක්ෂණය පවත්වන්න ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා. 2012 සහ 2013 දෑයට කිරුළ ප්‍රදර්ශනයේදී මෙම මූල්‍ය වංචාව සිදු කළ බවට අල්ලස් දූෂණයේ නාස්තියට එරෙහි පුරවැසි බලයයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ. ඉන්පසු එහි සභාපති කාමන්ත තුෂාර මහතා මාධ්‍යයට අදහස් පළ කළා.
4: අද දිනේදී අල්ලස් කොමිසමට පැමිණියා පැමිණිලි තුමක් යොමු කරන්න. කත්තමා 2012-2013 දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයේදී ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ද වීඩියෝ ටීම් කියලා සමාගම කර සෘජුය මෙහෙවලා 1,1632,25,520ක් වංචා කර සාවද්‍ය පරිහරණය පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කරන්න කියලා. එක දැයට කිරුළ ප්‍රදර්ශන ඉසව් කළමනා කරන සේවා සැපීමේ ටෙන්ඩරය මහජන බදු මුදල් රුපියල් 1,733,70,560ක්ද

0: පර්යාටකරල ප්‍රදර්ශන භූමිය ප්‍රධාන වේදිකාව ඉදිකිරීම හා පසුතල නිර්මාණය කිරීමේ ටෙන්ඩරෙන් මහජන බදුමුදල් රුපියල් 183,041,520ක්ද දෑටකිරල ප්‍රදර්ශන භූමියේ පිවිසුම් තොරණ ඉදිකිරීමේ ටෙන්ඩරෙන් මහජන බදුමුදල් 1,366,065,600ක්ද දෑටකිරල ප්‍රදර්ශනයේ සංගීත ප්‍රසංග නාට්‍ය හා සංස්කෘතික අංග සේවා සැපයීම හා වෙනත් ටෙන්ඩර් තුලින් මහජන බදුමුදල් 1,248,047,840ක්ද යන මුදල් ප්‍රමාණයක් සම්පූර්ණ මුදල් 1,162,025,520 මුදලක් සාවද්‍ය පරිහරණය කළා වංචා කරලා තියෙනවා. ඒ පිළිබඳ අල්ලස් කොමිසම පැමිණිලික යොමු කරා. දෙවනි සහ තුන්වැනි පැමිණිලි වෙන්නේ අමාත්‍ය රංජිත් සියඹලා පිටි අමාත්‍යවරයා විසින්. රජයේ ප්‍රසම්පාදක ක්‍රියා පටිපාටියෙන් බැහැරව නිත්‍යානුකූල නොවන ව්‍යාපෘති කිරීම තුළින් ඇමති රංජිත් සියඹලා පිටිය රාජ්‍ය මුදල් රුපියල් 1,623,040,233 මුදලක් වංචා කරලා තියෙනවා. වංචා කරලා තියෙන්නේ 2013 අම්පාර හාඩි විද්‍යාලය පැවති දැටිකුල ජාතික ප්‍රදර්ශන මුදල් වලින්.
1: ඉරානය සමග ගැටුම් අවසන් කිරීමේ ගිවිසුම මේ සතියන්තය අත්සන් කිරීමට සූදානම් බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. යුරෝපයේදී ගිවිසුම අත්සන් කිරීමට දෙපාර්ශ්වයම බලාපොරොත්තු වන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ. ගිවිසුම අත්සන් කළ වහාම හෝමුස් සමුද්‍ර සන්ධිය නිල වශයෙන් විවෘත කළ හැකි බවද ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කළා. කෙසේ වෙතත් මේ පිළිබඳව ඉරානය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. දෙදහස් විසියයේ 20/20 කාන්තා ලෝක කුසලාන ක්‍රීඩ තරගාවලිය අද ආරම්භ වනවා. තරග කරන කණ්ඩායම් සංඛ්‍යාව 12ක්. ඒ සහ බී කාණ්ඩ යටතේ ඔවුන් තරග වැදීමට නියමිතයි. සමාරම්භක තරගයේ සත්කාරක එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර බර්මින්හැම් හිදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11ටයි තරගය ආරම්භ වන්නේ. ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල. දිස්ත්‍රික්ක හතරකට නායාම් අනතුරු ඇඟවීම් ප්‍රදේශ රැසකට තද වැසි මුහුදු ගමන් අවධානම්. පාස්කු විමර්ශනවලට බාධා කරන බවට විමල් කම්මම්පිල දිලිත් සා ඉදිරි මාන්නට එරෙහිව පොලිස්පතිට පැමිණිලා. පාස්කු විමර්ශන නිසි පරිදි සිදුවන බව නදිතින්දික පාර්ලිමේන්තුවේදී කියයි. ඩෙංගු මර්ධනයට සැවොම එක්වන්නයි අගමැතිගෙන් ඉල්ලීමක්. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකය ඉරිදා ජනතා අයිතියට. ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගත කිරීමට විශේෂ කමිටුවක්. ඇමරිකාවේ ප්‍රකාශයට ඉරානයෙන් ප්‍රතිචාර. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන්නිමාවට පත්වනවා. යලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.
2: සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011 176 479 579.
1: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
2: සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: වෙලාව රාත්‍රී 7යි. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සංසන්දිය තහර සුබ සන්ධාවක් අයිබෝවන්. ජීවිතයට ආදරය දැනෙන තවත් දවසක් මේ ගත වෙලා යන්නේ. අපි අපේ ජීවිතවලට කොච්චර ආදරය කරනවාද? ඇත්තටම අපි අපේ ජීවිතවලට ආදරය කරන තරමටම තමයි අපේ ජීවිතයට ආදරය ලැබෙන්නෙත්. එතකොට සමහර වෙලාවට අපිට අමතක වෙනවා අපේ එදිනෙදා වැඩ කටයුතු, වගකීම්, යුතුකම්, ලෙඩදු, කරදර, ප්‍රශ්න, මේ හැම දෙයක්මත් එක්ක සමහර වෙලාවට අපිට අපි ආදරය කළ යුතුයි කියන දේ අමතක වෙන, මග හැරෙන දවස් තියෙනවා. ඉතින් ඒ නිසයි ආදරෙන් මතක් කළේ සඳතිය දහර ආරම්භයේදීම අපේ ජීවිතයට අප හැර වෙන කවුද මේ තරමට ආදරය කරන්නේ. ඉතින් ආදරණීය දවසක් ඔබට. අදත් රැනවේ වෙනකල් FM 93.5 93.7 ආදරෙන් ලක්කන අහගෙන සඳතිය දහර සමගින් රැඳෙන්න කියලා ඔබට කියනවා. සඳතිය දහර අද අපේ සොඳුරු හමුවීම වාද්‍යවේදී ප්‍රියන්ත කොඩිපිලි සමග. අයුබෝවන්, සුබ සන්ධ්‍යාවක් ඔබට.
2: අයුබෝවන්.
1: එනම් අද අපි මේ ඔබ තෝරාගත්ත ගීත ගැන කතා කරමු. ගීතය අඩංගු වෙන්නේ හංසවෙදක් චිත්‍රපටයේ. ගීතය ලියන්නේ ධර්මසේන පතිරාජ. ඒ වගේම කේමදාසන්ගේ සංගීතය ටීම් ජයරත්න සුරේදා විශ්වකර්ම මේ ගීතය ගායනා.
2: මේ ගීතයත් එක්ක ගැට ගැහිච්ච මගේ පුද්ගලික සහ මේ අතිය සමීප කතාවක් තියෙනවා. මොකද ඔය සිනමාව ගැන විවිධ දේවල් මගේ අතින් ලියුණත් මීට කාලයකට කලින් මගේ අතින් ලියවෙච්ච පද හතරක් මම මගේ ලිවීම කොච්චර මේ අපේ රසිකයෝ අතර මේ තැන්පත් වෙලා තියෙනවද කියන කාරණයට තවමත් මට ලැබෙන මේ ප්‍රතිචාරත් එක්ක මේ ගැටගැහිච්ච අවස්ථාවක් මේ සින්දු මං එහෙම තෝරගත්තේ. මේ බ්‍රිජ් එක හැදෙන්නේ එහෙම තමයි. ඒ කවිය තමයි බොහෝ දෙනා අදටත් මට පවා ඒ කවිය අභිභවා කවියක් ලියුණාද කියන තරමට හිතෙන මේ කවියක්. ඒ තමයි මේ චිත්‍රපටයේ රූපරාමුවකට මම ලියපු මේ නෙගටිව් පටිවලත් ඇත පොසිටිව් ප්‍රේමය කියන කවිය. මං ඒ සලකුණෙන්ම පටන් ගන්න හිතුවා. ඇත්තටම ඒ කවිය ලියුණෙත් ධර්මසිරි බණ්ඩාරනායකගේ හංසවිලක් චිත්‍රපටයේ ස්වර්ණ මල්ලවාරච්චිත් එක්ක ධර්මසිරි රංගන රූපරාමුවක් නිසා. මං එදා මේ කවිය ලිව්වේ මෙහෙමයි. ලොව ඇති අකුරු හතරක සොඳුරුම නාමේ මොකටද හේතු හිත් දෙකකට පැමිණීමේ. ඇත්තක් නැත්තේ නෑ විටකදි රඟපෑමේ. නෙගටිව් පටිවලත් ඇත පොසිටිව් ප්‍රේමේ. මං කවියෙක් විදියට රසිකයෝ අතර හදවත්වලට රිංගන්න මෙන්න මේ කවිය සමත් වුණා කියලා මං හිතනවා. ඒකත් එක්කම අපි මේ සින්දුව ගැට ගහන්න හොඳ අවස්ථාවක් කියලා මං හිතන්නේ මේක.
1: ලොව ඇති අකුරු හතරක සොඳුරුම නාමේ මොකටද හේතු හිත් දෙකකට පැමිණීමේ. ඇත්තක් නැත්තේ නෑ විටකදී රඟපෑමේ. නෙගටිව් පටිවලත් ඇත පොසිටිව් ප්‍රේමේ.

0: සඳදිය දහර සමක ලකන හගෙන ඔබ අද සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙන කවුද කියලාත් මතක කරන්න ඕනේ. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය කියන ජාතික ලොතරැයි මණ්ඩලයේ සමකෙන් ඩෝමාසන් ක්‍රෙවි කිටේ මේ යන්ත්‍රය ඔබට මෙලදී කියන මේ අවස්ථාව ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම තමයි අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ සඳදිය දහර වෙනුවෙන්. ධන නිධානය ගැන මේ මතක් කරන්නේ. කෝටිපති සිහිනය යථාර්ථයක් කරන ගමන් ඔන්න දැන් ඔබේ Sunday Funny Day එකේ වැඩි වාසියක් ඔබට අත්කර දෙන්න ධන නිධානය ලොතරැය්‍ය මාර්තු පළමුවෙනිදා සිට සෑම ඉරිදා දිනකම විශේෂ කර තියෙනවා. ඉතින් ඒ අනුව සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සන්දේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් දස දහසක තෑගි රැසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය. සඳදිය දහර අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිත් එක්ක ඉන්නවා මාක්ස් වෙන් හෝල්ඩින්ග්ස්. ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ ශ්‍රී ලංකාව තුල වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණයෙන් සවිබල ගන්නවා ඇති ස්වයංක්‍රීය වීකිතීමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය. පැයට වී කිලෝ 1000ත් 1200ත් අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි. ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා. සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි අවම වෙදුලි පරිභෝජනයක්. ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිතීමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා කතා කරන්න 01176779579 දුරකථන අංකයට.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
0: සඳදිය දහර සිංහල සිනමාවේ සොඳුරු චාරිකාවක අපි ඉන්නේ. බඹරුව වෙත 1978 වසරේදී තිරගත වුණු බඹරුව වෙත චිත්‍රපටයටයි මේ ගීත ඇතුළත් වුනේ. සිංහල සිනමාව ගත්තත් ටෙලිනාට්‍ය කලාව ගත්තත් ඒ තුළ අපිට මුණ ගැහෙන බොහොම අපූර්ව චරිතාංග නලවෙක් W. ජයසිරි ඔහු කාමරයකට හිර වෙලා තමයි මේ ගීතය ලිව්වේ කියලා තමයි අපි අහලා තියෙන්නේ. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයට උදුම්බරා හිනහෙනවා.
2: ඇත්තටම මේ සින්දුව තෝරගත්තේ හේතුණ මේ වෙලාවේ අපි ජයසිරි අයියා W. ජයසිරි ලියපු සින්දුවක් ටිකක් ඇහුවොත් හොඳයි කියලා. මොකද ජයසිරි කියන්නේ එහෙම තොග ගානට සින්දු ලියපු රචකයෙක් නෙවෙයි. හැබැයි අර අපි කියන්නේ මිනිහෙකුට එක වැඩකුත් ඇති පවතින කියලා. ඒ ජාතිය සින්දුව උදුම්බරා කියන්නේ. මේ සින්දුව ගැන අපි මීට කලිනුත් මේ වැඩසටහනේම කතා කරලා තියෙනවා. මේක ලිවීමේ ඉතිහාස කතාවකුත් තියෙනවා. ඔය ධර්මසේන පතිරාජ සහ ඔය ඔවුන් එකතු වෙන අර තලකොටුවේ ගෙදර මේ කාමරේ කතන්දර. ජයසිරියා මේ ඇත්තටම අපිට සිනමාවේ රංගන ශිල්පියෙක් වගේම බොහෝ අසූපිරුතන් ඇති තාම මේ දේවල් රසට අර ප්‍රසන් කරන්න පුළුවන් එහෙම කලාකරුවෙක්. මේ සිංදුව බඹරුව ඇවිත් ධර්මසේන පතිරාජගේ චිත්‍රපටයට ඇතුළත් තුනේ අපි දන්නවා මේ ප්‍රේමසිරි කේමදාස ධර්මසේන පතිරාජ මේගොල්ලන්ගේ මේ සම්බන්ධකම් කොච්චර මේ සින්දු චිත්‍රපටිවල ආලෝකයක් වුණාද සහ මේ මේ ඔවුන් එක එක මිනිස් පොකුරක් විදියට කරපු වැඩ අදටත් මේ සිනමාව ඇතුලේ හිතට මේ රත්තරන් වැඩ අපි මේ සින්දු අහමු.

0: සෞන්දර්යාත්මක වියමන
1: සඳ දිය තහර
2: අද අපේ සොඳුර හමුවීම මතවේදී ප්‍රියන්ත කොළිපළ මහතා සමඟ උපුල් ශාන්ත සන්දස්කල ඔහු වූ වසාන සිහිනය නවකතාව ඇසුරෙන් සිනමාවට අරගෙන එනවා ආදරණීය වසානය. එදින ආදරණීය වසානයට ලිව ගීතයක් අපි අහන්නේ ළඟට නවරත්න ගමගේ සංගීතයක සුන් කුරේෂා ගීතය ගයන්නේ සිංහල සිනමාවට ආදරණීය වසානය ආදරණීය වසානයක් වුණා.
3: ඇත්තටම මේ ආදරණීය වසානයේ ගීතයත් මම තෝරගත්තේ විශේෂ හේතුවක් නිසා. අපි කලින් අහපු සින්දුව ලිව්වේ W ජයසිරි. මේ අපි දැන් අහන සින්දුව ඇතුළත් චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරේ සිනේෂ් බණ්ඩාර දිසානායක. ඔබ දන්නවා සිනේෂ් කියන්නේ සිනමාව ගැන විශ්වවිද්‍යාල මට්ටමේ ඇකඩමික් පන්නයේ වැඩ කරමින් ඉන්න තරුණ හැම ආචාර්යවරයෙක් සහ සිනමාව ගැන බොහෝ අසූපිරු තැන් නැති පරපුරකට සිනමාව ගැන උගන්වන සහ රස වින්දනය කියන එක අපි සාමාන්‍ය සමාජයකට හුරු කරන්න ඕන. මේ රස වින්දනය කියන එක බෙදා දෙන තරුණ අපේ පරම්පරාවේ අපේ මිත්‍රෙක් සිනේෂ් ඒකත් සිහි කරමින් තමයි මේ සිංදුව තෝරගත්තේ. නවරත්න ගමගේ සිනමා සංගීතය ඇතුලේ අපිට සලකුණු වෙන මොහොතක් ආදරණීය වසානේ මුල සංගීත ඛණ්ඩය ඇහෙනකොටම අපිට තේරෙනවා මේ තුරායන තාරුණ්‍යයේ මේ පොපියන ගතිය නවරත්න ගමගේ මේ මියුසික් වලින් කොහොමද ගේන්නේ කියන එක. විශේෂයෙන්ම මේ චිත්‍රපටය ඒ කාලේ නොබලපු තරුණයෙක් නැතුව ඇති. ඒ වගේම උපුල් ශාන්ත සන්නස්කලගේ වසාන සිනේ පොත අදටත් අපිට බලපෑම් කරන පන්නේ පොතක්. මේ චිත්‍රපටය එන කාලේ උරේෂා සහ කසුන් කියන්නේ සිනමා ගීතයේ මං හිතන්නේ අලුත් හැඩයක් අලුත් බලාපොරොත්තුවක් දීපු චරිත දෙකක්. අද වෙද්දි ඒ දෙන්නම මං හිතන්නේ සිනමා ගීතයට නැතුව බැරි චරිත දෙකක්. මේක ඇත්තටම තාරුණ්‍යයේ වැඩක්. අපි ඒ තාරුණ්‍යයේ චමත්කාරය විඳගන්නවා.

0: ಕೃಷಿ ಕ್ಷೇತ್ರದ ನವಪನಕ್ ಲಪಾದೇವಿನ್ ಕಸಾಗಲ ಪ್ಲಾಂಟೇಷನ್ ಮಗಿನ್ ಅರಬ ಅತಿ ಪ್ರಧಾನ ವ್ಯಾಪ್ರತಿ ಅತರ ಒಬ್ಬ ಸಮೀಪ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಚಾಲಿಯ ಇತ ಅಡು ಮಿಲಕನ ನೆಟತೆ ಒಬೆ ಪಸು ಮೀಟರ್ ಸಹನೆಯಾಗ್ದ ಮಸಕಟ ರೂಪಾಯಿ ಲವಸಿ ಪಂದಹಸಕ್ ದಕ್ವ ಮಿಲತಿಗೆ ನಿಮ್ ಸಂದಹ ನಾಯ ಸಹನೆಯಾಗ್ದ ಹಂದುನಾದೋನ್ ಏಕಮ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಚಾಲಿಯಾಯಿ
1: ලාංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම
2: අකසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
3: දශකාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හන්දි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
4: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
6: මගේ පෙරලි පෙම්වති නුඹ
7: ඉන්දික ධර්ම තිලක අධ්‍යක්ෂණයක්
8: මේ කතාව කියනවා මාව තෝරගත්තේ
9: මට මිනිස්සයා ගැන ලෝකෙට ඇත්ත පෙන්වන්න ඕනේ කියලා.
8: මට කතා කරන්න ඕනේ පූර්විකා ආන්ටි ගැන.
10: පූර්විකා ගැන?
8: ආන්ටි කිව්වා මට මේ පොත දැක්කම සර් හුඟක් පුදුම වෙයි කියලා.
11: සර් නම් නිය පොත්තකට හරි කරදරයක් වුණොත් දුක් වෙලා හොයලා බලලා තියෙනවනේ නේ. හැබැයි දැන් නම් ඔයාගේ අතපය හතර ගලවලා දැම්මත් මට ගාණක්වත් නැහැ.
7: මගේ ඉපැරණි පෙම්වති සතියක රාත්‍රී 7:30ට ITN බලන්න
4: ලකන්න රේඩියෝ ITN
12: වෙලාව රාත්‍රී 7:32යි

0: දහර අද අපේ සොඳුරු හමුවීම මාධ්‍යවේදී ප්‍රියන්ත කොඩිපිලි සමග. ඔබට මේ මතක් කරන්නේ අනුග්‍රහක දායකත්වය ලබා දෙන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන. මෙගා පවර් NLB මෙගා පවර් ගැන දැනුම ගොඩක් දේවල් දන්නවා. රුපියල් කෝටි 47ක එවැගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් විනාතුන් ලංකාවේ එකම ලොතරැයිය NLB මෙගා පවර්. සඳතිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට ඉන්නවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. ඔබ දන්නවද ඩෝමා කලර් සෝටර් යන්ත්‍රය ගැන? කළු ඇට තනකොළ ඇට ඉවත් කරන සුපිරි වැඩකාරයා. නවීන AI තාක්ෂණයෙන් බලගැන්වූ ලංකාවේ අංක 1 කලර් සෝටර් යන්ත්‍රය ඩෝමා කලර් සෝටර්. ස්වයංක්‍රීයව කොටා නිම කරන ලද සහල්වල ඇති කළු ඇට අවපහ ඇට ඉවත් කර අස්වැන්නට වැඩි වටිනාකමක් එක් කරන්න නවීන ජපන් තාක්ෂණයෙන් යුත් කැමරා පද්ධතියකින් සමන්විත ඉහළම කාර්යක්ෂමතාවයක් ලබා දෙන කලර් සෝටර් යන්ත්‍රයක් මුලදී ගැනීමට මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් වෙත එන්න. දැනුබගේ අවශ්‍යතාවයට අනුව සෙතැඟි ලෙස තෝරා ගැනීම කරන්න පුළුවන් ඔබට. වසරක වගකීමක් සහ අලෙවියෙන් පසු සේවාවක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න ප්‍රධාන ශාඛාවට මෙන්න නම්බේක 011 6 679 579.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
0: සඳ දිය තහර. අපි ඊළඟට ගඟා අද්දරට යමු. ඔගස්ටස් වෙනයාගරත්නම්, නිමල් මෙන්ඩිස්, විජය කුමාරතුංග. සිංහල සිනමාව කියලා කිව්වහම ගීතය ඔස්සේ සිංහල සිනමාව වඩාත් හෘදයාංගම අපිට සමීප කළ චරිත තුනක්.
2: මේ ගීතය ගයන්නේ විජය කුමාරතුංග, වගේම ගංගාධර චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නෙත් විජය කුමාරතුංග. සාමාන්‍යයෙන් අපි අර කීමට කියනෝනේ විජයලා නැති සිනමාවක් කොහෙද වගේ. එහෙම විජයලා නැති සිනමාවක් ගැන ඇත්තටම අපිට එහෙම හිතාගන්න බැරි තරමට ඔහු මාර චරිතයක් සිනමාව ඇතුලේ. අපිට ටිකක් විරල වශයෙන් තමයි සිනමාව ඇතුලේ විජයගේ කටහඬ ඇහුනේ. ඔහු ගායකයෙක් විදියට අර අපි බොහෝ අවස්ථාවල තව සින්දු ටිකක් කියලා තිබුණා නම් හොඳයි වගේ එහෙම කියවෙන මට්ටමේ ගායකයෝ හරි අඩුයි. විජේ ඒ වගේ ගායකයෙක්. විජේ සින්දු සුළු ප්‍රමාණයක් කිව්වත් මේ වගේ සෑහෙන අපිව මේ හිදවපු හඬවපු සනසපු ගායකයෙක්. ඔහු ගඟාද්දර චිත්‍රපටයට කොච්චර මේ ඇලිලා බැඳිලා හිටියද කියන කාරණය ඔහුගේ මේ ගීතය සහ මේ රූපරාමු මතක් කරගත්තොත් ඔබට සිහිපත් වෙයි. සුමිත්‍රා පීරිස් කියන්නේ අපේ සිනමාවේ කිවිඳිය. ගඟාද්දර චිත්‍රපටය ලංකා සිනමාවේ සිනමා ගමන් මගේ මං හිතන්නේ විශේෂ මං සලකුණක් තියපු චිත්‍රපටයක්, හරිම ආදරණීය චිත්‍රපටයක්. ඒකම කියන්න ඕන මේකේ මේ වචන ලියපු ඔගස්ටස් විනයාගරත්නම්, වගේම සිංහල සිනමා සංගීතයේ නොමැකෙන සලකුණක් නිමල් මෙන්ඩිස්. මේකේ මම අතිශයම ආදරය කරන, මං හිතන්නේ මගෙන් කවුරු හරි ඇහුවොත් සින්දුවක, සාමාන්‍ය සින්දුවක දැකපු අර ලස්සනම ලයින් එක මොකක්ද කියලා මම මීට කලිනුත් තැනක කියලා තියෙනවා. මේක මට එක පාට මතක් වෙන එකක් තමයි මේ චමත්කාරයේ රන් රේඛා අපි සැලෙන හදින්නටුවා මාරම මාව නිකන් කිතිකවන විදියේ ලයින් එකක්. ඒක ඔස්ටස්.

0: ප්‍රන්තකොඩි පිළිමහතාසමක. දැන් මාධ්‍යවේදියකු අතට වඩාත්ම අපිට සමීපව දැනෙන දෙයක් තමයි පුවත්පත් වාර්තාකරණය ලිවීම. ඒක විශේෂාංග ලිපි වෙන්න පුළුවන් වෙනත් ආකාරයක ලිපි ලිවීම. එතකොට මාධ්‍යවේදියෙක් තුළට කවියෙක් ඇතුල් වෙනවාද නැත්නම් කවිය මාධ්‍යවේදියෙක් බවට පත් වෙලාද කියලා මම හිතුවොත් ඒ ආරම්භයේ සිදුණු විදිහ ගැන ටිකක් මතක් කරනවා.
1: මම පත්තර වලට එන්න කලින් ඉඳලා කවි එහෙම පොඩි පොඩි කවිලිය වුණ ඇත්තටම ඔය 90 අග 2000 මුල කාලේ ඉතා වේගෙන් එහෙම ලියපු කාලයක් තිබ්බා. පත්තර කවි පිටුවලට කවි ආවපු කාලයක් තිබ්බා. පත්තර කවි පිටුවල කවි පළවෙච්ච කාලයක් තිබ්බා. ඒ කාලේ ඉතින් වෙන අපි එහෙම පත්තරේක අර තමන්ගේ නම පළවීම කියන එක මාර ආස්වාදයක් වෙච්ච ඒ කාලයක් තිබ්බ. පළවෙනියටම කවියක් එක්ක නම පළ වුණාම පත්තරේ ඒ සුමානෙම නික මාර වාව් එකක් තමයි තිබුණේ. එහෙම කාලයක් තිබ්බා. කොහොම හරි ටික ටික ටික ටික එහෙම ඉස්සරහට එද්දි මම පත්තරකාරයෙක් වුණා 2005 විතර. මම පත්තරකාරයෙක් වුණාට පස්සේ මගේ අර ඒ කවිය මගෙන් ටිකක් ගෙලියුණා. මොකද මම පත්තර වලට ඇවිල්ලා මට අත ගහන්න උනේ ඒ වෙනකොට ඉරුදින පත්තරේ කවි පිටුවට මට සංස්කරණය කරන්න හම්බුණා සහ ඒකේ කලා පිටු සියල්ලම මේ බාර වැඩ කරන්න හම්බුණා. ඒත් එක්කම මගේ අර කවි යට ගිහින් වෙන කවියන්ගේ කවි ගැන මම ටිකක් වැඩිපුර ලිව්වා සහ කිව්වා. කවියේ විවිධ ක්‍රියාකාරකම් එක්ක මට ඒ පත්තරේ හරහා ගනුදෙනු කරන්න හම්බුණා. අපි ඔය කවි වැඩමුළු තිබ්බා. කවියෝ එකතු වෙන පොඩි ඔය ගැදරින් වැඩ සෑහෙන තිබුණා. ඒ කාලේ අපි ඔය එක පරම්පරාවක් ගැටගහපු වැඩ අපි කරා. ඔය මකරන්ද කියලා අපි කරා එක කවි වැඩමුළුවක්. අපි තිඹිරියාගම් බණ්ඩාර සහ මම මූලික වෙලා මේ 2008 ඒකේ ඒ වගේ දේවල් හරහා සෑහෙන කවිය සම්බන්ධ ප්‍රබෝධයක් ඇති වුණා. ඒත් එක්කම මගේ කවිය නොලිවීම සහ ඒක යට යාම සම්බන්ධ මට එහෙම අප්සෙට් එකක් තිබුණේ නැහැ. ඒක නිසා කවිය එක්ක දිග ඒ ගනුදෙනුව දිගටම තිබුණා. කොහොම හරි මගේ ඔය හතරපද කවිය නැත්තම් ඒ සිව්පදාරේ කවියට ආපහු මං නිකන් වැටෙන්නේ මේ මං සෝෂල් මීඩියාවට පස්සේ 2014-15 පස්සේ තමයි මං සෝෂල් මීඩියා ඇතුලේ පොඩි රස්සිය අදුවක් ගහන්න කරක් ගහන්න පටන් ගන්නෙ.
0: දෛව යෝගය 1959 වසර තිර ගත වුණු සිංහල සිනමාවේ 58 වෙනි චිත්‍රපටය. දෛව යෝගය කියව ගමන් අපිට මතක් වෙනවා රුක්මණී දේවීව. රුක්මණී තමයි මේ ගීතය ගයන්නේ මහදින් බෙග් සමගින් ශ්‍රී චන්ද්‍රත් මානවසිංහන්ගේ කේපද.
1: මේ චිත්‍රපට ගීතය චිත්‍රපටියේ ගලවලා ගත්තත් අපිව නිකන් මේ සනසන සතපන සින්දුවක් මේක. හද ගීල යම මීරේ. ඇත්තටම මොහිනින් බේගේ බොහෝ ගීතවල නොදකින අර පොඩි සංයමයක් සෞම්‍ය ගතියක් මේ සින්දුවේ තියෙනවා. විශේෂයෙන්ම රුක්මණී දේවී නම් ඇත්තටම අපිව නලවන ගායිකාවක් මේ සින්දු වලින්. මේ ඔවුන් දෙදෙනාගේ මේ සුසංයෝගය ඇත්තටම හරිම නිවි හිත නිවෙන සින්දුවක් මේක. බොහෝ වෙලාවට මං ඔය අහන සින්දු ලැයිස්තුවේ මේ මොහිනින් බේගේ සින්දු කීපයක් තියෙනවා. එයින් උඩින්ම තියෙන සින්දුවක් මේක. දෛව යෝගය කියන්නේ අපේ අර මුල්ම කාලේ චිත්‍රපටයක්. අපි අර මුල අමතක කරන්න හොඳ නැති නිසා මම මේ වැඩසටහනට කළු සුදු තිරේ දැකපු දෛව යෝගයෙන් මේ සින්දුව තෝරගත්තා.

0: දිය තහර
1: යන්න සෝදානම් වෙන්නේ තවත් රිදී මතකයක් අවදි කරන්න. 76 දී තිරගත වුණේ මේ චිත්‍රපටය වල්මත්තෝ වසන්ත ඔබේසේකර අපේ සිනමාවේ තවත් අපූරු චරිතයක්. ඔහු වරින්වර සිනමාවට අරගෙන ආව විවිධ නිර්මාණෝස්සේ චරිතත් බිහි වුණා. ඒ වගේම සිනමාවේ විවිධ කියවීමුත් ඇති වුණා. වල්මතුවෝ තුළින් අපි මේ චිත්‍රපටය තුළින් පුණ ගැහෙනවා ආචාර්ය රජන්තරණ සිංහයන්, ඒ වගේම ආචාර්ය පඬිත් අමරදේවයන්ගේ හඬ මේ ගීතයට මුසු වෙනවා. මලින් මලේ ගීතය
2: මේ චිත්‍රපටයේ ඇත්තටම නැවත කීප සැරයක් නරඹපු අවස්ථාවල මේ ඉදා වසන්ත ඔබේසේකර දැකපු තාරුණ්‍යයේ ප්‍රශ්න ඊට කාලෙකට පස්සේ වුණත් ඒ විදියටම තියෙන එක ඉතාම අවාසනාවක් වුණත් ඒ කලාකරුවෙක් එහෙම දුර දැකලා ඒ වගේ නිර්මාණයක් කරන්න ඒ සමාජීය ප්‍රශ්න එක්ක කොහොමද මේ නිර්මාණයක් හරහා ඒ සමාජ ප්‍රශ්න කතා කරන්න කියන එක ඇත්තටම වසන්තලාගේ සිනමාව ඇතුලේ වසන්ත ස්ථානගත වෙන්නේ වම්මියුරේ සිනමාකරුවෙක් විදියට. පතිරාජ, ඔබේසේකර, ධර්මශ්‍රී බණ්ඩාරනායක වගේ අය මේ වම්මියුරේ සිනමාකරුවෝ විදියට විශේෂයෙන්ම සමාජ දේශපාලන ප්‍රශ්න තාම සියුම්ව ස්පර්ශ කර සිනමාතිරය ඔස්සේ ඒ වගේ අවස්ථාවක් තමයි වල්මත්තුවෝ කියන්නේ. අපිට මතකයි මේ චිත්‍රපටයේ දිග හැරෙන කතා පුවත සිරිල් වික්‍රමගේ වගේ නළුව විශාල ප්‍රමාණයක් මේ චිත්‍රපටයේ පූරු රංගපෑම් සඳහා එක් වෙලා හිටියා. මේ චිත්‍රපටය සෝමදාස ඇල්විටිගලගේ සංගීතයෙන් හැඩවෙච්ච චිත්‍රපටයක්. අපිට සිනමා සංගීතයේදී අමතක කරන්න මගහැර යා නොහැකි තවත් අපූරු චරිතයක් සෝමදාස ඇල්විටිගල. අජන්තා රණසිංහගේ මැජික්මය ගීත රචනා කලාවට දෙන්න පුළුවන් තවත් ඉතාම කදිම නිදර්ශනයක් මලෙන් මලේ රොන් පොපියන අපි අහමු එදා අපි

0: erune natuwa
1: mali mali rom opien rangen pamar jeevite kapul is talulen nav yavan jeevite mali mali rom opien සිකුරුලියාගෙන් පටන් අරගත්තා 1905 ඉඳන් 2001 කෙනෙහිරියා මල් දක්වා එස්.ටී. ප්‍රේමරත්නයන්ගේ සිනමා ගමනේ ගැන කතා කරනකොට ඇත්තටම ඔහු මැදමාවතේදී කියලා හරියටම මේ කියවලා බලද්දි ටිකක් ගැටලුකාරී තත්ත්වයකට අපි මූණ දෙනවා. පාලම යට වගේ චිත්‍රපටයක්, දෙවෙනි ගමන, ඊට පස්සේ පරිත්‍යාග, ඊට පස්සේ කුලගේ, සප්තකන්‍යා, සෛලම, විසිදැල, මේ වගේ දිග ලයිස්තුවක්. සහ ඒ වගේම මේ අපිට දැන් සිනමා රසිකයින් විදිහට අමතක කරන්න බැරි තරමේ බොහොම සුන්දර ගීතාවලියක් අද අපි අහන්නේ. සිනමා ගීත ඔබට ඔරගෙන තියන්නේ සිකුරුලියා චිත්‍රපටයෙන් අපි ඇහුව එචල් ජෝතිපයන් සමගින් ඉන්ද්‍රනි පෙරරා ගායනා කළ ගීතය. මේකට ලිව්වේ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, ක්ලාරන්ස් විජයවර්ධනයි සංගීතවත් කළේ.
2: එස්.ටී. ප්‍රේමරත්න කියන්නේත් එහෙම අර අපේ සිනමාවේ හිටපු දැවැන්තෙක්. ඔහු අර මැදමාවතේ සිනමාකරුවා කියලා අර ඒකම වර්ණගලා එහෙම ලේබලයක් ගහලා තැනකට කොටු කරේ කවුද, එහෙම මොකක්ද ඒ කාලේ ඒ වගේ එහෙම ෆ්‍රේම් එකක් ඇතුලේ එයාව හිර කරේ කියන්නේ ටිකක් අපහැදිලි වෙන්නේ ඔහුගේ සිනමා නාමාවලිය ඇතුලේ තියෙන මේ වැඩ ටික එක දිගට බැලුවොත්. ඇත්තටම සිකුරුලියාගෙන් පටන් ගත්ත ගමන ඊට පස්සේ අපිට දකින්න හම්බවුණු ටිකක් ඔය අපි කියන්නේ මැදමාවතින් අනිත් පැත්තේ ඒ කාලේ නම් කරපු ඔය සම්භාව්‍යයි කියලා තිබුණු චිත්‍රපටි අභිභවා යන ඒ චිත්‍රපටි එක්ක කරට කර හැප්පෙන්න පුළුවන් ජාති චිත්‍රපටි සෑහෙන ප්‍රමාණයක් එස්.ටී. අතින් නිර්මාණය වෙලා තිබුණා. විශේෂයෙන්ම ඔය සෛලම වගේ චිත්‍රපටියක්, විසිදැල වගේ චිත්‍රපටයක් ඔහුගේ අන්තිම කාලේ කරපු චිත්‍රපටි වලින් ඔහු අර ඒ ඔය මැදමාවත කියන එක මං හිතන්නේ ඔහුම ඒක මේ ඒ ඉර කැන්සල් කරගත්ත මං හිතන්නේ එස්.ටී. සාධකයේ සිනමාවේ මං හිතන්නේ විශේෂ එකක්. ඒ වගේම තමයි මේ ඔහුගේ චිත්‍රපටි බහුතරයක ඔහු පාවිච්චි කරන උපක්‍රමයක් තමයි ඉතාම නිර්මාණශීලී සිනමා රසිකයා වැළඳ ගන්න පුළුවන් ආකාරයේ ගීතා වලියක් ඔහු හැම චිත්‍රපටයකටම. මං හිතන්නේ සාමාන්‍යයෙන් ඔහු චිත්‍රපටයකට අනිවාර්යයෙන්ම ගීත 3-4ක් ඇතුළත් කරනවා. සිකුරුලියා අපිට මතකයි ඔහුගේ පළවෙනි චිත්‍රපටේ. ඒකේ තියෙන ගීත සියල්ලම අතිශය ජනප්‍රියයි. ක්ලැරන්ස් විජේවර්ධනට වගේ කෙනෙකුට චිත්‍රපටේ සංගීතය කරන්න වගේ ඒ චැලෙන්ජ් එක දෙනවා කියන්නේ ඒ කාලේ.
3: සා ඔහු ගීත ලියලත් තියෙනවා.
2: ඔව්. එහෙම මේ ඒ අභියෝගය බාරගත්තා. ඒ වෙනකොට ක්ලැරන්ස් විජේවර්ධන ස්ථානගත වෙලා හිටියේ ඔහු සංගීතය

කණ්ඩායම් සංගීතයේ වෙන වෙන වෙන ජර්නි එකක ගියපු කෙනෙක්නේ. හැබැයි ඔහු ඇඳගෙන මේ මේ සිනමාවේ මේ මේ ප්ලග් කිරීම මම හිතන්නේ එස්ටි කරපු සිනමාවට කරපු සෑහෙන මේ වැදගත් කාර්යයක්. විශේෂයෙන්ම මේ ඔහුගේ සිනමා ගමන දිහා බැලුවම අපිට හිතා ගන්න බෑ ඔහු මොනතරම් කැපැසිටි එකක් තිබ්බ මේ සිනමා කරුවෙක්ද කියලා. පස්සේ කාලෙ වෙනකොට මං හිතන්නේ ඊටාම තියුණු මේ මේ දැක්මක් එක්ක වැඩ කරපු අර මේ ඔහුට තිබුණ අර ජනකාන්ත කෑල්ල සහ අර කලාත්මක මේ කෑලි දෙකම එක සම පාත අර අපි කියන්නේ ඒ බ්ලෙන්ඩ් කරන්න පුළුවන් හොඳම ශක්තියාවේ තිබ්බ සිනමා කරුවයි. ඒ ඔහු එහෙම අර මැදමාවතකට හිර කිරීම ඇත්තටම ඔහුට කරපු අසාධාරණයක්. මම මට මතකයි මම සඳහන් කරපු එකක් තමයි මේ දැන්නේ අපි ඔය සිනමාවේ වගේම දෘශ්‍ය මේ මේ මාධ්‍ය ඇතුළේ මේ HD තාක්ෂණයක් ගැන කතා කරන්නේ. ඒ HD තාක්ෂණයක් ගැන කතා කරන්න කලින් අපිට ලස්සන රූප පෙන්නපු කෙනා තමයි HD අපි අහමු ඒ සිංදු.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

0: నిలావు రాత్రి అటాయి మానవీయ ప్రేమే సౌందర్యాత్మక వియమన
1: సంతతీయ తారహర සඳදිය දහර අගෙනාදරෙන් ඔබ ලක්කන සමක අද සඳදිය දහර අපේ සුඳුරු හමුවීම මාතිවේදී ප්‍රියන්ත කොඩිප්පලේ සමග
2: සඳදිය දහර
1: තවත් අප බොහොම ආදරෙන් වැළඳගත චිත්‍රපටයක ගීතයක් කස්තර සෝද චිත්‍රපටයට තමයි මේ ගීතය ඇතුළත් වුණේ. එචල් ජෝතිපාලයන් ගීතය ගයන්නේ ජෝර්ජ් ලෙස්ලී රණසිංහ ගීතය රචනා කළ සරත් දසනායක තමයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා. ලස්සන ලෝකික ඉපදීලා නූපන් හිටගෙන පසුත ඇවිලා
3: මේ චිත්‍රපටය සහ මේ චිත්‍රපටි කරුවා මේ චිත්‍රපටි පසුබිම ඇතුලේ මේ හරි සමීප කතාවක් තියෙනවා. ඇත්තටම මේ මම වතාවක් ගියා රඹුක්කන සිනමා කරුවෙක් හම්බෙන්න. ඒ තමයි සේන සමරසිංහ. දවසක් මම ගත කරා සේන අයියත් එක්ක ඔහුගේ සිනමා ජීවිතය පිළිබඳ කතා කරන්න. අර මං කිව්වේ අර මගේ සිනමා දරුණු සිනමා රෝගේ එක මේ ලක්ෂණයක් තමයි. පරණ සිනමාකරුව හම්බ වෙලා ඔවුන්ගේ සිනමා අතීතය ඔය කණින පොඩි එහෙම ඇම්මක් තියෙනවා. ඒ අන්න එහෙම අවස්ථාවක් තමයි ඒ මගේ සේන සමරසිංහ මුණ ගැහෙන්න ගිය පුරඹුක්කන ගමන. මට මතකයි ඔහු සෑහෙන විස්තර කතා තොගයක් මට එදා කිව්වා. ඔහුගේ චිත්‍රපටි හදපු හැටි, ඒ චිත්‍රපටි හදන්න පසුබිම් වෙච්ච කතා, චිත්‍රපටිවල නිර්මාණ කටයුත්ත පිටුපස වෙච්ච රස කතා සෑහෙන ප්‍රමාණයක්. මං හිතන්නේ අන්න ඒ වගේ බොහෝ දේවල් වලින් තමයි අපේ මේ එහෙම හොඳ නරක එහෙම මේ සිද්ධි රස සිද්ධි දැන් බලනකොට ටිකක් මේ බය හිතෙන වගේ එහෙම සෑහෙන දේවල් මේ සිනමාව පිටුපස තියෙනවා. මං ටිකක් අන්නේ සිනමාව පිටුපස තියෙන ඒ දේවල් ටිකක් හාරා උස්සන්න කැමති නිසාම මේ වගේ ප්‍රවීණයෝ එක්ක ටිකක් වැඩි ඇසුරක් පවත්වන්න ටිකක් කැමැත්තක් තියෙනවා. එහෙම මට හම්බ වෙච්ච ඉතාම මේ අපි කියන්නේ අර මේ රසවන්තයෙක් තමයි සේන සමරසිංහ. ඔහුගේ චිත්‍රපට ප්‍රමාණයක් ගත්තත් සිනමාවේ සලකුණු තබ්බු චිත්‍රපටි රසක් තියෙනවා. අපි කියන්නේ අර ජනප්‍රිය සිනමාවේ නොමැකෙන නමක් සේන සමරසිංහ කියන්නේ. මම එදා මේ සේනායකින් අහපු එකක් තමයි මේ ඔබගේ චිත්‍රපටි වගේම ඔබ මේ චිත්‍රපටි වලට දාන නම් හරි අපූරුයි. කොහොමද මේ කියන්නේ? අපි බලමු. කස්තුරි සුවඳ, නිල්ල සොයා, ආශා දෑසින්, ඈතින් ඈතට, චංචල රේඛා, එහෙම මාර අර ලස්සන අර කැචී නම් දාන්න. එහෙම මං හිතන්නේ ඔහු ඇතරම ඒ සියලු නම් ඔහුගේ අදහස පරිදි දාපු නම්. දැන් අපිට අවාසනාවකට තියෙන සත්‍යය තමයි ඒ අර අපි ආශා දෑසින් දැකපු සිනමාව ඈතින් ඈතට යාම තමයි ප්‍රශ්නේ. ඒ කොහොම වුණත් මේ සින්දුවේ තියෙන විදියට රසෝගේ වෙලීමු රහයි ජීවිතේ.

0: සඳදිය දහරවනුවෙන් අනුග්‍රහකදායකත්ව ලබා දෙමින් ඉන්නවා ජාතික ලොතරැයි මණ්ඩලය අප සමග.
1: යළිත් වරක් වාර්තාවන් අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයකින් දිනාගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් ඔබට දිනාගන්න පුළුවන්. ඒ NLB මෙගා පවර් ලොතරැය්‍ය මිලදී ගත්තොත් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
0: සඳදිය දහර සමග ලකනහගෙන ඉන්න ඔබට මේ මතක් කරන ස්ටීම් බට්ට ගැන. කුඩා වීකෙටීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සාඩම්බරෙන් හඳුන්වා දෙනු ලබන නවතම උපාංගය තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම්බා වියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100ට 500 දක්වා ධාරිතාවන්ගෙන් යුත් යන්ත්‍ර පෙළක් සහිතයි. පැය 3ක් ඇතුළත එක කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වේලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල් වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටළු වලින් තොරයි. ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයං ක්‍රියාකාරී යන්ත්‍රයක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011-6679-579 නම්බරයකට.
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර
0: සොඳුරු නිර්මාණකරුවෙක් මාධ්‍යවේදී ප්‍රියන්ත කොඩිප්ලි මහතා. අපි ඊළඟට නවතින සූදානම් වෙන්නේ දුලිකා ළඟ. විජය කුමාරතුංග, බියෝලා ඩයස්, ඒ වගේම පියදාස විජේකෝන්, BS පෙරරා, රෙක්ස් කොඩිප්ලි, ප්‍රදී සිල්වා, මේ වගේ බොහෝ දෙනා හමු වෙනවා දුලිකා තුළින්. KW පෙරරා අධ්‍යක්ෂණය කළේ දුලිකා 1974 වසරේදී තිරගත වුණේ. මේ ගීතය ප්‍රදී සිල්වා ගායනා කරනවා. ආචාර්ය වික්ටර් රත්නායක මේ ගීතය සංගීතවත් කළේ. ප්‍රේමකීර්ති දාල්විස් ගීතය රචනා කළේ ජැක් සහ ජිල්.
3: මොනිකා, මේ සිංදුම විශේෂම තෝරගත්තේ ෆ්‍රෙඩි නිසා. ෆ්‍රෙඩි කියන්නේ අපිට එහෙම සිනමාවේ හම්බ වෙච්ච හරිම මේ අපේ ඇඟේ කෑල්ලක් වගේ කිව්වොත්, සිනමාව ඇතුලේ අපිට වගේම සිනමාව නරඹපු අයට වගේම සිනමා කරුවන්ට ෆ්‍රෙඩි කියන්නේ පොඩි නිකන් අතපාත හිටපු නළුවෙක්. ඔහුගේ නළුකාර්ය වගේම ඔහුගේ සාමාන්‍ය ජීවිතය ඇතුලෙත් ඔහු බොහෝ දෙනා ඇසුරු කරපු විදිය, ඒ ඔක්කොම එක්ක ෆ්‍රෙඩි කියන්නේ අපිට ළඟ නෑ. මේ චිත්‍රපටිය අපිට මතකයි, සිංදු කීපයක්ම තිබුණා. දුලිකා, ජෝතිපාල කියන සිංදුවක් තියෙනවා. ඒ සියල්ල අතරින් මම මේක තෝරගත්තේ. මේ ෆ්‍රෙඩි කියන්නේ එහෙම අපිට සිනමාවේ අතහැරලා යන්න පුළුවන් චරිතයක් නොවන නිසා. ෆ්‍රෙඩි සිල්වා ඇත්තටම මේ සිනමා නළුවෙක් තරමටම ෆ්‍රෙඩි සිල්වා නම් ගායකයාට මේ සමාජය ඇතුලේ අසාධාරණයක් වුණා කියන හැඟීම මට හැමදාම තියෙනවා. මම හැකි හැම විටම ෆ්‍රෙඩි සිල්වා කියන ගායකයා ගැන හැමතැනම කතා කරලා තියෙනවා. මේ අවස්ථාවෙත් මට එහෙම එකක් ඔළුවට ආවේ. මේ ඔහු සිනමාවට නළුවෙක් වගේම ගායකයෙක් විදියට සෑහෙන වැඩ ටිකක් කරලා තියෙන නිසා ඔහු අර හුදු විකට නළුවා කියන කෑල්ලට කොටු කරලා මේ ඔහු විග්‍රහ කරපු අතීතයක් තමයි අපිට මතක. හැබැයි ඔහු ගායකයෙක් විදියට මේ සමාජයට දීපු ගීත හරහා මේ ඒ ගීත ටික විග්‍රහ කරොත් ඔහු මොනතරම් සබුද්ධික කලාකරුවෙක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. මොකද මේ සින්දු නිකන් දෙන්නන් වාලේ කියපුවා නෙවෙයි. ඔහුටත් මේ සින්දු ගැන සෑහෙන මේ ගැඹුරු කියවීමක් තියෙන්නේ නැති. ෆ්‍රෙඩි සිල්වා කියපු බොහෝ ගීත ලිව්වේ ප්‍රේමකීර්ති දල්විස්. ඒ ගීත හරහා තියෙන මේ විශේෂයෙන්ම මම මේ ගීත හරහා මං මගේ ජීවිතයට එකතු කරගත්ත කෑල්ලක් තමයි මේ උත්ප්‍රාසය කියන එක. මගේ ලිවීම ඇතුළෙත් කාන්දු වෙච්ච සමහර දේවල් තියෙනවා මේ ප්‍රේමකීර්ති ෆ්‍රෙඩි සිල්වාට ලියපු සින්දු හරහා. මේ උත්ප්‍රාසය ගේන්නේ කොහොමද කියන එක මේ සින්දුවේ වුණත් ඔහු ගායපු බොහෝ ගීතවල වුණත් මේ තියෙන හරිම උත්ප්‍රාසවත් ගතිය මතු කරන මේ ගීත රසක් තියෙනවා. ඒ සියල්ල මතක් කරගෙන අපි මේ ෆ්‍රෙඩි සිල්වාට පොඩි සැලියුට් එකක් දීගෙන

0: මකවියමන
1: සන්ත දිය තහර ඊළඟට අහන වෙදින ගීතය සිංහල සිනමාවේදී අපට ඇහුණ තවත් බොහොම සොඳුරු හනක් ඔහුට බලන්නේ හනක් හරුන් ලාන්ත්‍රා ඔහු ගීතය ගයන්නේ ඒ වගේම තමයි සිංහල සිනමාව කියලා කිව්වහම සිනමාවේදියෙකු ලෙසත් ඒ වගේම මේ ගීත රචකයෙක් විදිහට සහ පුවත්පත් කලාවේදියෙකු ලෙසත් ආදි වශයෙන් පැතුරුණු පරාසයක මිහිදුණු දක්ෂතා තිබුණු තවත් සොඳුරු මිනිසෙක් ධර්මසිරි ගමකි. අපට හමුවනවා ගොපලු හඬ චිත්‍රපටයට මේ ගීතය හොලියන්නේ අරුමුතු සාමී සංගීතවත් කළේ රූපරාමු මැවෙන ගීතය.
2: අපි අර කොච්චර වර්ණ චිත්‍රපටි බලලා තිබුණත් කළු සුදු සිනමාවට අමුතු ඇල්මක් තියෙනවානේ. ඒ වගේ එහෙම දැකපු ඔබ කිව්වා වගේම රූපරාමු අදටත් මතක මැවෙන මිහිරි මතක උපද්දන චිත්‍රපටයක් තමයි මේ ගොපලු හඬ කියන්නේ. ඒ වගේම සිනමා ගීතයේ ලන්ත්‍රා සලකුණ අපි බොහෝ වෙලාවට අපි අර නිකන් වෙනස්ම ආකාශගත කිරීමකට රැගෙන යන ගායකයේ එච්.ආර්. ජෝතිපාල පවා කැමැතිම ගායකයා හරුන් ලන්ත්‍රා කියලා සමහර තැන්වල එහෙම කතාවක් අපි අහලා තියෙනවා. ඇත්තටම එහෙම වෙන්න පුළුවන් ගායකයෙක් හිටියනම් ඒ හැගියාව සහ ප්‍රතිභාව නිසාම තමයි එහෙම තත්වයකට එන්න පුළුවන් වෙන්නේ. ධර්මසිරි ගමගේ කියන්නේ අපිට ගීත රචකයෙක් වගේම අපේ පරම්පරාවට කලින් පරපුරේ අපිට ගුරුහරුකම් දීපු අපිට මඟ පෙන්නපු පත්‍රකාරයෙක්. ඒක නිසා ටිකක් අපිට ළඟ සමීප කමක් ඔහුට තියෙනවා. ඇත්තටම විවිධ තැන්වල විවිධ ආයතනවල අපි මාධ්‍ය ඉගෙන ගනිද්දී අපිට ධර්මසිරි ගමගේ ගුරුවරයෙක් විදියට සෑහෙන දේවල් කියලා දීලා මඟ පෙන්නපු ඉතිහාසයක් තියෙනවා. ඔහු අද නැතත් ඔහුගේ නම පරම්පරා ගානකට අමතක නොවන එකක්. ඇත්තටම ඔහු අපිට මතකයි අපිට වඩා වැඩිහිටි පරම්පරාවක් එකතු කරපු පහන් වැටක් ඔහු පත්තු කරා. ඇත්තටම ධර්මසිරි ගමගේ පහන් වැටක් නෙවෙයි පහන් ටැඹක්.

0: සිංහල සිනමාව පිළිබඳව කතා කරද්දී මම හිතන්නේ ඔහුගෙන් තොරව සිංහල සිනමාව පිළිබඳව කවදාවත් කතා කරන්නට බැරි වෙවි. සිනමා සංස්කෘතිය ලෙස ඔහු හැඳින්වුවේ ඔහු ප්‍රවීණ රංගධරයෙකු වගේම වතාවන් ගණනාවකදී අපිට හමු වෙනවා චිත්‍රපට අධ්‍යක්ෂවරයා කියන භූමිකාව තුළත් මයුරිගේ කතාව කියලා කියන්නේ එවන් එක් අවස්ථාවක්. මේ ගීතය රචනා කරන්නේත් ඔහුමයි. ඔහු තමයි ගාමිණී ෆොන්සේකා. සුදෝ මගාතරේ සුජාතාන්තරායක ගීතය ගයන්නේ.
1: ගාමිණී කියන්නේ තර විජේ වගේම ගාමිණී නැති සිනමාවක් කොයින්ද වගේ ඇහෙන චරිතයක්නේ. ගාමිණී කියන්නේ කාලෙකට අපිට එහෙම සිනමාවේ ඉපදෙයි කියලා එහෙම හිතන්න අමාරු චරිතයක්. ඇත්තටම සක්විති කියන නම මොන විදියට පටබැඳුණත් ඒක ඔළුවේ තියාගත්තේ නැති රංගන ශිල්පිනියක්. සාමාන්‍යයෙන් කෙනෙකුට විවිධ නාමකරණ ලේබල් ගැහුවට පස්සේ ටිකක් ඔළුව විකාර වෙන ගතියක් තියෙනවානේ සාමාන්‍ය මිනිස් ස්වභාවයක්. හැබැයි ඒ කිසිවකින් හිසදුම්මා නොගත් හැබැයි තමන්ගේ ඒ නළු පෞරුෂය සහ රංග කාර්යයේ වෘත්තීය මට්ටම තුල මං හිතන්නේ සෑහෙන පෞරුෂයක්. ඒ අතින් ඇත්තටම ඔහු සක්විති තමයි. සිනමා ගමන් මඟ තුල ඔහු පෙන්නපු මේ දැවැන්ත පෞරුෂය මං හිතන්නේ ඔහුගේ රංග කාර්යය වගේම ශේෂ්ත්‍රයේ එහෙම පය ගහලා යෝධයෙක් වගේ මෙහෙම ආලෝකයක් මේකට එල්ල කරපු මේ මහා මිනිසා සිනමාවේ අපිට සෑහෙන මේ අවස්ථාවන් ගණනකදී තිරයෙන් හමුවන ගාමිණී. ඔහු සිනමාවට නොකලේ මොනවද කියලා හිතෙන තරමට ඔහු සිනමාවත් එක්ක බද්ධ මිනිහෙක්. ඇත්තටම පරසතුමල් වගේ චිත්‍රපටයක් උනත් ඇති ගාමිණී ගැන ගාමිණී කොයි වගේ කෙනෙක්ද කියලා අපිට මැනගන්න. ඔහු අතින් නිර්මාණය වුණු ඇතැම් චිත්‍රපටවල මේ අභියෝග බාර ගැනීම නළුවෙක් විදියට ඔහු කරපු චරිතයෙන් චරිතයට අහලා තියෙනවා දැකලා තියෙනවා. මේ සිනමාව ගැන කතන්දර ඔහුම විවිධ අය එක්ක කතා කරද්දි මේ සමහරු කැමති වෙලා නැහැ සමහර චරිත බාර ගන්න. මොකද ඔහුගේ ඒ පොඩි ඔවුන්ට තිබිලා තියෙනවා මේ ඒ චරිතේ කරොත් මාව නිකන් ශේෂ්ත්‍රය තුල නිකන් අප්සෙට් වෙයි. ඒ චරිතේ කරොත් මෙහෙම මගේ අර පෞරුෂය හානි වෙයි කියලා. හැබැයි අපිට මතකයි ගාමිණී ෆොන්සේකා ඕන චරිතයකට ඕන විදියකට හැඩගැහෙන ඒ චරිත කළා ගාමිණී ෆොන්සේකා නොවි ඒ චරිතයට පිවිසෙන ආකාරය ඔහුගේ චරිත ටික එක දිගට පෙළගස්සලා බැලුවොත් අපිට පේනවා මේ එහෙම මානසිකව නොවැටෙන මානසික ශක්තියක් තිබ්බ නළුවෙක් විදියට. බොහෝ දෙනා ඔහුගේ රංගකාරය විවිධ විදියට අගයලා තිබුණත් මං හිතන්නේ තවත් අපි ගාමිණී ගැන කතා කරන්න ඉඩක් ඔහු ඉතුරු කරපු රංග පෞරුෂය. ඔහු ලියපු ගීත ස්වල්පයක් ඒ වගේමයි. මේ එක උදාහරණයක්. තව උදාහරණ කීපයක් තියෙනවා. ඔහු සරල ගීත කීපයකුත් ලියලා තියෙනවා. ඔහු අපි දන්න විදියට දක්ෂ චිත්‍ර ශිල්පියෙකුත් වෙලා තියෙනවා. ඔහු අර අපි කියන්නේ අර සකල කලා මේ ඒ පිහිටීම හරි එහෙම දුර්ලභ කලා ගුණයක් තිබ්බ චරිතයක්. මේ සින්දුව පසුබිමේ යෝධ සෙවණැල්ල ගාමිණී. ඒක නිසා අමතක නොකර අපි අහමු මේ සින්දු සුජාතා අත්තනායක ගිහණිකා.

0: වෙලාව රාත්‍රි 8:26.
1: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
2: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමි රාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමි රාජ නිෂ්පාදන කාගිල්ස් ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කේල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB.

0: RTN රටට වග කියන රේඩියෝව ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
1: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
0: FM 93.5 FM 93.7 ලකන Radio ITN
3: වෙලාව රාත්‍රිය 8යි විනාඩි 30යි
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සංසන්දිය තාරහර
4: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සංසන්දිය තාර සමගයි ඔබ ඉන්නේ එනබේ මෙගා පව රුපියල් 40කට සුපිරිතෑගි 3ක්ම දෙන ලංකාවේ එකම ලොතරැය්ය මුදල් හිණය වගේම සුපිරි මෝටර රථයක හිණ හැබෑ කරගන්නත් දැන් ඔබට පුළුවන් NLB මෙගා පව ලොතරැයියත් එක්ක NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න ජීවිතයේ සිහිනයට වසනවෙ ආශිර්වාදය NLB
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන

0: සඳදිය දහරමේ ඔබ ආදරෙන් අහගෙන ඉන්නේ ලක්කන සමක කවියෙක් වෙලාවකට එවගේම ගීත රචකයෙක් විදිහට අපිට හමු වෙනවා. පොත්පත් කලාවතුලේ මාධ්‍යවේදියෙක් විදිහට අපට ඔහුව හමු වෙනවා. ඔහු ප්‍රියන්ත කොඩිපිලේ
1: සඳදිය තහර.
0: මගේ තන වැඩිම චිත්‍රපට ගණනාවකට රංගන දායකත්ව ලබා දුන්න මල්නි ෆොන්සේකා. ඇයත් අපට හමුණු චිත්‍රපට අධ්‍යක්ෂවරියක විදිහට, වර්ග නිෂ්පාදකවරියක විදිහට සසර චේතනා ඇගේ ඒ අධ්‍යක්ෂණය කියන භූමිකාවේ එක අවස්ථාවක්. ඉතාම සොඳුරු සිනමා නිර්මාණයක්. සනත් ගෝත්‍රක සමගින් මාලි ෆොන්සේක අපේ ප්‍රධාන චරිතය නිරූපණය කර 1984 වසරදී චිත්‍රපටය තිරගත වුණේ. අපි අර සාමාන්‍යයෙන් බොලිවුඩ් සිනමාවේ දකින රූපරාමු ඇතුළත් ගීතයක් කාශ්මීරයේ රෝගත කෙරෙනු මේ ගීතය තුළ ඇතුළත් වෙනවා. කුලරත් නාරිවංශයන් ගීතය ලිව්වේ සරත් දස්සනායකයන්ගේ සංගීතයට ග්‍රේෂන් ආනන්ද සමගින් නිරංජලස්ස රජනී ගීතය ගයන.
2: ගාමිණි ෆොන්සේක ගැන කතා කරාට පස්සේ ඉතින් අපිට කතා කරන්නම වෙන තව චරිතයක් තමයි මාලි ෆොන්සේක. අපිට රිදි කියන අකුරු දෙක ඇතුලේ මාලිනීව රඳවන්න අනිවාර්යම සිද්ධ වෙනවා. පිටක මගේ අතිනුත් ඇය ගැන බොහෝ දේවල් ලියවිලා තියෙනවා. අපි ලගදීප පත්තරෙන් ඇයට සමරු කලාපයක් කරා. මට අවස්ථාව ලැබුණා ඇය ගැන දීර්ඝ කවි කීපයක් ලියන්න. මම ඒ කවි ටික අවසන් කරේ ඇය මට නම් අනුරාගයේ නිලිය කියලා. එක වෙලාවක මම ඇය ගැන ලියලා තියෙනවා, මට නම් ඇයි අනුරාගයේ හෝඩිය කියලා. ඒ තරම් අනුරාගයක් දැල්වපු එහෙම නිලියක්. ඇය වැඩිපුර සිනමා අධ්‍යක්ෂණයට නොවවත් ඇය තුලත් සිනමා අධ්‍යක්ෂණය සම්බන්ධව කැපැසිටි එකක් තිබුණා කියලා පෙන්වන අවස්ථා දෙක තුනක් අපිට තියෙනවා. එකක් සසර චේතන, තව එකක් තිබුණා ස්ත්‍රී කියලා ඇය චිත්‍රපටයක් කරා. එහෙම චිත්‍රපට කීපයක් විතරයි ඇය අධ්‍යක්ෂණය කරේ. මීට වඩා මං හිතන්නේ චිත්‍රපටි තව කීපයක් අධ්‍යක්ෂණය කරා නම් මං හිතන්නේ සිනමාවේ අධ්‍යක්ෂක වරියන් නැති අඩුව පුරවන්න මං හිතන්නේ හොඳම ශක්තාවක් තිබ්බ කෙනෙක් මාලනි. හැබැයි අයගේ ඒ අඩුව පිරිමැහෙන්නේ නිලියක් විදියට අපිට කරපු, අපේ සිනමාවට කරපු, රිදී තිරයට කරපු වැඩ ටිකෙන්. මේ සින්දුව අපේ සිනමාවේ නොමැකෙන ආදරණීයම මේ සලකුණක් තමයි. හිම කඳු යහන

0: අපි සිංහල සිනමාවේ ඔබ සොඳුරු තැන් කිහිපයක මතකයන් දෙගහරිමින් ඒ ගීත අහමින් රැඳෙන්නේ. සිංහල සිනමාවේ විශේෂත්වයක් සනිටුහන් කළ තවත් සිනමා නිර්මාණයක් විදිහට ආචාර්ය ජේම්ස් පීරස් අධ්‍යක්ෂණය කළ රේඛාව චිත්‍රපටය අපට හඳුනා ගන්නට පුළුවන්. රේඛාවට මේ ඇතුළත්තුණු ගීතය ලියන්නේ ගරුමසරින් ජයකොඩි පියතුමා. ගීතය සංගීතවත් කළේ මිස් පෙරේරා. ඉන්ද්‍රනි සෙනරත්න ගීතය ගයන්නේ සුදු සද එළියේ.
1: සිනමාවේ මුල් හොයාගෙන යන ගමනකදී අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමයි, දකින්න ඕන තැනක් තමයි රේඛාව කියන්නේ. සිනමාවේ අර අපි කියනවනේ විවිධ කඩයින් ගැන, විවිධ පෙරලි ගැන, එහෙම ගහපු කැරලි ගැන. මේ එක කැරැල්ලක්. ඇත්තටම මෙතනින් මෙහා පැත්තේ සිනමාවේ වෙනස් වීම දරුණු විදියට වුණා කියන දේ තමයි බොහෝ දෙනාගේ පිළිගැනීම. රේඛාව කියන්නේ ලෙස්ටර් ගහපු කැරැල්ල, ආස්තවු කියන්නේ පතිරාජ ගහපු කැරැල්ල. එහෙම සිනමාවේ එහෙම මේ පිමි පැනපු සිනමා කරුව නිසා තමයි අද තියෙන තත්ත්වේ මේ සිනමාව තියෙන්නේ. ඉතාම අඩු තාක්ෂණික මෙවලම් එක්ක, තාක්ෂණික පහසුකම් එක්ක ලෙස්ටර්ලා එදා මේ කරපු මේ කෙරුවාව ගැන ඇත්තටම අද අපි රේඛාව නැවත වතාවක් බලනකොට ඇත්තටම ආශ්චර්යයක්, ඇත්තටම මේ විස්මය ජනක කෙරුවාවක් තමයි ඒ ලෙස්ටර්ලා එදා කරේ. ඒ ඔවුන් ගත්ත අභියෝගය, ඔවුන් ගත්ත ඒ පියවර මං හිතන්නේ සිනමාවේ සෑහෙන දුර එන්න ඒ දාපු අඩිතාලම අපිට එහෙම අමතක කරන්න බෑ. ලෙස්ටර් කියන්නේ ඉතින් අපේ සිනමාවේ

0: ಅಧ್ಯಕ್ಷನೇ ಇದ್ದಲ್ಲ ಮಿಲ್ಲೆಸೋಯ ಚಿತ್ರಪಟ ಟೈಮೇ ಗೀತೆ ಅತಲತ್ತೇ ಆಚಾರ ರಜಂತರ ಸಿಂಘನ್ ಗೀತೆ ಲಿವ್ವೆ ಜೋಚ್ ವಿಕ್ರಮ ನಾಯಕ ಸಂಗೀತ ಕಲೆ ಜಯಶ್ರೀ ತಮಯ ಗೀತೆ ಗಾಯನ್ ಸಲ್ಲಿ ಪುಕುರು
1: ಕಲಿಂಗ್ ಎಹುವೆ ಲೆಸ್ಟರ್ ಜೇಮ್ಸ್ ಪೀರಿಸ್ ಹದಪು ರೇಖಾವೆ ಸಿಂಧುವಕ್ ಅಪಿದಂಗ ಹಣ್ಣೆ ಬೂಡಿ ಕೀರ್ತಿ ಸೇನ ಹದಪು ಮಿಲ್ಲೆಸೋಯ ಚಿತ್ರಪಟೆ ಸಿಂಧುವಕ್ එදා ලෙස්ටලදාපු පාදමේ ඒ පදනමේ අද සෙල්ලම් කරන්නේ බූඩිලා වගේ තරුණ පිරිසක් මං හිතන්නේ ලෙස්ටලට සතුටු වෙන්න පුළුවන් සිනමාවක් අද බූඩිලා අතේ තියෙනවා බූඩිලාගෙන් පස්සෙත් අපි දකිනවා තරුණ විශාල තරුණ කණ්ඩායමක් මේක ඇතුලේ ප්ලේ කරනවා මං හිතන්නේ ඒ අතරින් බූඩි කීර්තිසේන කියන්නේ අපිට අමතක කරන්න බැරි මට්ටමේ චිත්‍රපටි දෙක තුනක් කරපු අධ්‍යක්ෂකවරයෙක් සහ සිනමාවට දැඩි නෑකමක් තියෙන සහ මම දකින ප්‍රධානම කාරණයක් තමයි බූඩි හරි මේ සිනමාවට තියෙන කෑන්දරකම ඔහු හරිම මේ සූක්ෂමව සිනමාව දිහා බලන අලුත් අලුත් දේවල් අත්හදා බලන්න මේ උත්සාහ කරන හරිම හුරුබුහුටි මේ අභියෝග බාර ගන්න අපේ පරම්පරාවේ චිත්‍රපටිකරුවෙක් බූඩි අපි හම්බ වෙන බොහෝ අවස්ථාවල කියන දෙයක් තමයි මචං මං අහම එකක් ට්‍රයි කරනවා එන එන තාක්ෂණය ඔහු මේ තමන්ගේ සිනමාව හරහා කොහොමද මේ ඒ හරහා වැඩක් කරන්න කියන එක. ඔහු සමහර විට අපි දකිනවා සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු හරි අපූරු මේ අත්හදා බැලීම් කරනවා අලුත් වෙන තාක්ෂණය ඔස්සේ. මං හිතන්නේ මෑත කාලේ තරුණ පරම්පරාවේ බොහෝ දෙනාගේ අර අපි කියන්නේ අර රෝල් මොඩල් එකක් වෙලා තියෙන තරමටම මේ බූඩි කීර්තිසේන මේ දැන් තාරුණේ සිනමාකරුවන්ගේ මේ ළඟ සමීප මිත්‍රයෙක් වෙලා තියෙනවා. මං හිතන්නේ ඒක ඇත්තටම අපිට සතුට දනවන කාරණයක්. ඒ වගේ තරුණ සිනමාකරුවන්ට මග කියන්න අද ලෙස්ටලා නැති නිසා ඒ වගකීම තියෙන්නේ බූඩිලගේ පරම්පරාවට ප්‍රසන්නලගේ පරම්පරාවට. මං හිතන්නේ ඔහු ඒ වගකීම හරියට ඉටු කරන කෙනෙක්. මිල්ලෙසෝයා කියන්නේ බූඩි අතින් නිර්මාණය වෙච්ච ඔහුගේ නිර්මාණ ධාරිතාව හොඳටම පෙන්වන චිත්‍රපටය. මේ ගීතය ලිව්වේ අජන්තා රණසිංහ. අපි මීට කලින් අහපු මලින් මලේ කොන්පොපියන

0: ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ මිදුණු විශ්ව චිත්‍රපටයේ ගීතයක්. මේ ගීතය සංගීතවත් කළේ නවරත්න ගමගේ ලෙස්ලි තෝමස්. සිංහල සිනමාවට තවත් සුදුරු හඬක් කියා දෙන්න හඬක් දෛවය නොවේ සරදම් කළේ.
1: මේ චිත්‍රපටයේ මේ ගීතය තෝරගත්තෙම අපි පටන් ගත්ත කතාවත් එක්කම මේ ඉවර කරන්න ඕන නිසා රිදී කතා බහක් අද අපි කතා කරේ. ජයන්තගේ මිදුණු විශ්වය හරහා කතා කරන්නේ රිදී කතා බහක්. ඇත්තටම සිනමාවේ එදා අද ගැටගහපු පටලැවිලි සහගත හරිම කියන්නේ සංකීර්ණ චිත්‍රපටයක් ඒක. මම මිදුණු විශ්වයේ චිත්‍රපටය ගැන මේ ජයන්ත චන්දසිරිටම කියලා තියෙනවා. මේ අපි ඔහුගේ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය නම්බපු මොහොතේ මං ජයන්තට කිව්වා, ජයන්ත මං ඔබේ චිත්‍රපටි හැම එකක්ම බලපු කෙනෙක් විදියට මම ඔබේ කැමතිම චිත්‍රපටයේ මිදුණු විශ්වය කියලා. ඒ තරම් මනරම් චිත්‍රපටයක් ඒක. සිනමාව සම්බන්ධව මං හිතන්නේ ජයන්ත චන්ද්‍රසිරිගේ ඇත්ත ආශාව තියෙන චිත්‍රපටය තමයි මිදුණු විශ්වය. ඔහු විවිධ චිත්‍රපටි කරලා තියෙන හැබැයි ජයන්තගේ ඇත්තම චිත්‍රපටය මිදුණු විශ්වය කියන එක තමයි මගේ අදහස. ඒ චිත්‍රපට

0: එක්ක තව පටලැවෙන්න ආසයි. තව ඒක ඇතුලේ එහෙම ක්‍රීඩා කරන්න ආසයි මේ චිත්‍රපටයත් එක්ක. ඒ ගුණය ඔහු රඳවනවා රසිකයා තියාගන්න. ඔහු ඒ දක්වන සිනමා ප්‍රයෝගයට මං හරි කැමති. අපි ඒක නිසාම මේ රිදී කතා බහ අවසන් කරමු රිදීමය චිත්‍රපටයක රිදී ගීතයකින්.
1: සමගැනීම සනිටුහන් කරන්නේ යලි හමුවන බලාපොරොත්තු.

0: සන්තතිය දහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

0: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
1: මිනිසත් කමගෙන බන පතෙන් මෝහය තුරලන්
0: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
2: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
4: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
5: සම අනුග්‍රහය. 800වසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබ

බලාපොරොත්තු ගොන්නක් ඉදේ තියාගෙන ලොතරැයිපත් ගත්තනම් දැන් මේ වෙලාව වාසනාවන්ත වෙලාවක් වෙන්න පුළුවන්. මහජන සම්පත, ඒ වගේම ජයලොතරැයිය, මෙගාපව, ධන නිධානය, හඳහන, ගොවිසෙත. සුබ දවසක් ලොතරැයියේ ගත්තනම් ඒ ලොතරැයිපත් අතර ගන්න වාසනාව උදා වෙලාද කියලා බලන්න ලක්කඳ අහන්න.

0: අයිබෝවන්, දශක හයකට වඩා වැඩි කාලයක් මුළුල්ලේ ඔබේ වාසනාවේ කතාව මුළු රටටම කියමින් තුන් කල්හිම ඔබේ විශ්වාසය දිනු ජාතික ලොතරැයි මණ්ඩලය අදත් සූදානම් ඔබේ අතේ තියෙන ලොතරැයි පත්වර්ග 8ට කෝටි ගණනින් වාසනාව ගෙන එන්නට. මේ අදත් ඒ වෙනුවෙන් නැරඹෙන්නේ ඔබේ වාසනාවේ සුබඩ හොරාව NLB ජාතික ජයවරණය. ඔරුෂා, 2026 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලය බිහි කළ ප්‍රථම ත්‍යාගලාභීන් වෙත රුපියල් 1,45,00,000 අධික වටිනාකමකින් යුතු මුදල් චෙක්පත් පිරිනැමීම අද දින අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගන ඉදිරිපිට පරිශ්‍රයේදී සිද්ධ වුණා. මෙම අවස්ථාවට අනුරාධපුර මහනගර සභාවේ නගරාධිපති එන් කරුණාරත්න මහතා, අනුරාධපුර මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ගීතා හේරත් මහත්මිය, අනුරාධපුර මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ නාගරික සංවර්ධන අධිකාරී නිලධාරීන් ඇතුළු ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගී වුණා. අද දින ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙන්නේ පරිගණක නිලධාරී සසංක ගමගේ මහතා. දැන් හඳුනාගමු අද දවසේ විද්වත් අධීක්ෂණ මණ්ඩලය. කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් ක්‍රිෂාන්ති ගුණරත්න මෙනවිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MPD ප්‍රියාණි පතිරණ මහත්මිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී PS සඳමාලි මහත්මිය. අද ඔබේ වාසනාව මුලින්ම බලගැන්වෙන්නේ NLB ජය තුළින්. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 484 වෙනි දිනුම් වාරයයි අද. දැන් අතරගන්න NLB ජය ලොතරැයිපත්. NLB ජය අද ඔබේ වාසනාව වෙනුවෙන් ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය සහ ජයංක 4යි අපි දැන් තෝරන්නේ. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය ජේ ජයංක 4 පිළිවෙලින් 6, 7, 2, 5. මේ වන විට අප සමාජයේ කොටසක් වකුගඩු රෝගාබාධ වලින් පෙළෙන අතර එම රෝගීන්ට සහන සලසන ජාතික වකුගඩු අරමුදලට දායක වන ඔබේම ලොතරැයි NLB ජය 2026 වසරට රුපියල් 105 ත්‍යාගලාභින් 208 දෙනෙක් රටට බිහි කළා. අද NLB ජය තුළින් රුපියල් 105 ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පතෝපට අලෙවි කළා S ජයරත්න දඹුල්ල. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න ජයග්‍රාහකයන් 36 දෙනෙකුත් අද බිහි වුණා. ඒ අනුව අද NLB ජය තුළින් රටපුරා ජයග්‍රාහකයන් 76,213 දෙනෙක් අතර රුපියල් 64,89,760 මුදලක් අපි බෙදා දුන්නා. තව තවත් ඇගේ වැඩි වුණ නියත ධනයෝග හඳහන 1,525 වෙනි දිනුම් වාරයටයි අපි දැන් සූදානම් වෙන්නේ. NLB හඳහන වාසනාවන්ත ලග්න සංකේතයයි අපි දැන් තෝරාගන්නේ. අද වාසනාවන්ත ලග්න සංකේතය වෘෂභ. අදත් මුළු රටටම වාසනාව උදා වේවා. NLB හඳහන වෙනුවෙන් ජයග්‍රහී අංක 4යි අපි දැන් තෝරාගන්නේ. හඳහන වෙනුවෙන් අද යන්ත්‍රය තෝරා දෙන පළමු ජයග්‍රහී අංකය අංක 9. යන්ත්‍රය තෝරා දෙන දෙවන ජයග්‍රහී අංකය අංක 36. තුන්වන ජයග්‍රහී අංකය අංක 37. රුපියල් 31,00,000 වාගේ හඳහන සුපිරි ත්‍යාගය වෙනුවෙන් යන්ත්‍රය දැන් තෝරා දෙන්නේ අවසාන ජයග්‍රහී අංකය. ඒ අවසාන ජයග්‍රහී අංකය බවට පත් වෙන්නේ අංක 21. අපේ රටේ උදව් අවැසීම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක දෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාග 7ක්, ඒ වගේම 110 ප්‍රථම ත්‍යාගලාභින් 111 දෙනෙක් අපි පිහි කළා. අද හඳහන දිනුම් වාරෙන් රුපියල් 110 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළේ සුනේත්‍රා ජයලත් ගලේ වෙල. ඒ අනුව හඳහන අද දිනුම් වාරෙන් රටපුරා ජයග්‍රහකින් 138,101 දෙනෙක් අතර රුපියල් 94,88,040 මුදලක් අපි බෙදා දුන්නා. හෙට හඳහනින් අපි ඔබ වෙත ගෙන එන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 32,14,267. ඔබට රටට සෙත සලසන සත්‍යනම ජයනියත ගොවිසෙත 4,458 වන වතාවටත් ඔබව සුපිරි කෝටිපතියෙක් බවට පත් කරන්න සූදානම්. දැන් අතට ගන්න ගොවිසෙත ලොතරැයිපත්. ගොවිසෙත ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි අපි මේ යන්ත්‍රයෙන් දැන් තෝරාගන්නේ. I ඉංග්‍රීසි අක්ෂරයයි අද ගොවිසෙතෙන් ඔබට වාසනාව ගෙනාවේ. රුපියල් 6,67,00,000 වාගිය ගොවිසෙත සුපිරි ත්‍යාගය ඔබේම වේවා. අපි දැන් මේ යන්ත්‍රයෙන් තෝරාගන්නේ ගොවිසෙත ජයග්‍රහී අංක 4. පළමු ජයග්‍රහී අංකය අංක 55. අද ගොවිසෙත දෙවන ජයග්‍රහී අංකය අංක 73. ගොවිසත ජයග්‍රහ ඉංග්‍රිසි අක්ෂරය අයි පළමු ජයංකය අංක 55 දෙවන ජයංකය අංක 73 වෙද්දී දැන් පළමු තුන්වන ජයග්‍රහයි අංකය කුමක් වේවිද කියලා යන්ත්‍රය තෝරා දෙන තුන්වන ජයග්‍රහයි අංකය අංක 59 ඔබට රටට සෙත සලසන ගොවිසත ලොතරැයියේ සියවන සහ අවසාන ජයග්‍රහයි අංකය අංක 79 ෘෂිකර්මාන්තය නගා සිටුවන දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාග දෙකක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාවින් 48 දෙනෙක් අපි බිහි කළා. ඉංග්‍රීසි අක්ෂරය සමග ජයංක තුනක් ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 5 දෙනෙක් අද බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිත වරුන්. ඒ.ජී. කුමාරසේන වැල්ලවාය, කේ.ඩී. සුජීවනී මහව, ඩබ්ලිව්. අනුෂා මංගලෙලිය, සින්නසාමි මොහන්රාජ් මස්කෙලිය, මාලික කළුආරච්චි ගොඩිගමුව. ඒ සමගින් අද ගොවිසිතින් රටපුරා ජයග්‍රහකින් 1,23,845 දෙනෙක් අතර රුපියල් 88,09,240 මුදලක් අපි බෙදා දුන්නා. ගොවිසිතින් අපි හෙට ඔබ වෙත තිරණ කරන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 6,70,2,472,00. සුබ දවසක් ලොතරැයියේ අලුත් උණු පහසු උණු තෑගි වැඩි උණු නවතම ත්‍යාග රටාව තුලින් ඔබට සුබ ලග්නය සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් 105ක් දිනා ගන්න පුළුවන්. ඒ වගේම අංක 3ට රුපියල් 50,000කුත් වගේම ප්‍රවර්තන ත්‍යාග අංකය ගලපා ගත්තොත් රුපියල් 25,000කුත් ඇතුළුව තවත් ත්‍යාග රැසක් ඔබට දැන් දිනා ගන්න පුළුවන්. ඔබේ දවස සුබ වේවා, සිහින දිනේවා. මේ සුබ දවසක් 332 දිනුම් වාරය. ලග්න සංකේත 12ක් අතරින් සුබ දවසක් සුබ ලග්න සංකේතයයි අපි දැන් තෝරා ගන්නේ. සිංහ ලග්න සංකේතයයි අද ඔබට වාසනාව ගෙනාවේ. සුබ දවසක් 332 දිනුම් වාරය වෙනුවෙන් සුබ අංක 3යි අපි දැන් තෝරා ගන්නේ. පළමු සුබ අංකය අංක 18. දෙවන සුබ අංකය අංක 25. තුන්වන සහ අවසාන සුබ අංකය අංක 35. රුපියල් 25,000ක් ඔබේ වන සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාගාංකය අපි දැන් තෝරා ගන්නේ. අද ප්‍රවර්ධන ත්‍යාගාංකය 3,174. රටේ සංවර්ධනයට මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් 2026 වර්ෂයේ රුපියල් 105ක් ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 202 දෙනෙක් අපි රටට බිහි කළා. දැන් කියන සූදානම් වෙන්නේ සුබ දවසක් අද ඔබේ වුණු වාසනාව ගැන. අද සුබ දවසක් තුලින් රුපියල් 105ක් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් දිනා ගන්නා එක් වාසනාවන්තෙක් බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා පත්මසිරි පීරිස් මාරවිල. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 7 දෙනෙකුත් අද බිහි වුණා. ඒ වගේම ප්‍රවර්තන ත්‍යාගාංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 42 දෙනෙකුත් අද බිහි වුණා. ඒ අනුව අද සුබ දවසක් තුලින් රටපුරා ජයග්‍රහකින් 1,09,599 දෙනෙක් අතර රුපියල් 95,96,440 මුදලක් අපි බෙදා දුන්නා. වාසි වැඩි, තෑගි වැඩි, තවත් ලොතරැයිපත් වර්ග 4කින් ඔබට වාසනාව ගෙන එන්නට අනුෂි සමගින් විජේ සූදානමින්. මීළඟට මෙගා පවර්. එනදී ඔබ රුපියල් 23 කෝටියත් රුපියල් 47 කෝටියත් ඉක්ම වූ ඓතිහාසික සුපිරි තෑගි දෙකම දිනනකොට සාක්ෂිකරුවන් බවට පත්වන ඉමහත් සතුටින් දැන් අපි මගවලාගෙන ඉන්නේ මේ රුපියල් 29 කෝටි ඉක්ම වාගිය මෙගා සුපිරි තෑග ඔබ ඔබේ කරගන්නා තෙක්. මේ ලංකාවේ තියෙන ලොතරැයිපත් අතරින් ඔබේ හීන වෙනුවෙන්ම වෙන්වුණු ලොතරැයිපතයි මෙගා පවා අපි ඔබේ ග්‍රෑන්ඩ් සුපිරි තෑගට ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මේ සුපිරි මෝටර් රථය ඔබ වෙනුවෙන්ම වෙන් කරන්නේ. අනේ නිසා සුපිරිම තෑගි තුනක වාසනාව සමග මෙගා පව 2,564 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. හොරාගන්නේ මුලින්ම වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද මෙගා පව වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය U. බලමු එහෙමනම් සුපිරි අංකය අද දවසේ. අද සුපිරි අංකය අංක 19. ඉංග්‍රීසි අක්ෂරය සුපිරි අංකය අපි තෝරාගත්ත බලමු ජයග්‍රහී අංක 4 දැන් තීරණය වෙන්නේ කොහොමද කියලා. යතුරින් වාසනාව ගෙනෙන පළමු අංකය අංක 11. ජයග්‍රහී දෙවන අංකය අංක 36. තුන්වනුව ඔබට වාසනාව ගෙනෙන්නේ අංක 18. අද මෙගා පව අවසන් වාසනාවන්ත අංකය අංක 73. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයියෙන් මේ වසරේ සුපිරි ත්‍යාග ලාභීන් 10 දෙනෙක් 20,42,000 අපේ රටට බිහි කළා තියෙනවා.
1: අද මෙගා පව වෙතින් රුපියල් ලක්ෂ දෙක දකින් දිනා ගන්න වාසනාවන්තින් දෙදෙනෙක් අපි බිහි කරනවා ශ්‍රේෂ්ඨයිල ත්‍රිපත් අලවි කරනවා UK රණසිංහ මහනුවර සහ TL නිශාන්ත මහනුවර අපේ NLB අලවි නියෝජිත වරුන් ඒත් සමගින් වාසනාවන්තින් 124,495 දෙනෙක් අතරේ රුපියල් 74,61,880ක මුදලක් අපි බෙදා දෙනවා නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගා පව වෙතින් හෙට අපි ඔබ වෙනුවෙන් අරගෙන යන සුපිරි තෑගි තුන මෙගා සුපිරි තෑගි රුපියල් 29,00,000 21,90,034ක් පව සුපිරි තෑගි රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගි සුපිරි මෝටර රථයක් රුපියල් 8,00,000,000ක්ම වාගේ දවන්ත නිධානයක් සමග ශාති මහ ධන සම්පත ධන නිධානේ 2246 වන දිනුම් වාරයට සියලු කටයුතු සුදත් මුලින්ම තෝරාගෙන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයක් අද ධන නිධානේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය U ඒත් සමගින් අපි මේ තෝරාගන්නේ ඔබේ වාසනාවන්ත අංක 4 අද සම්පූර්ණ වාසනාව ගණන්නේ අංක 18 ජයග්‍රහී දෙවන අංකය අංක 78 තුන්වන වාසනාවන්ත අංකය අංක 36 ධන නිධානේ අවසන් අංකය අංක 76 අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයිපතින් විවස්තර ඇති දැවැන්ත සුපිරි ත්‍යාගලාභියෙක් වගේම 20,00,000පතියන් 27 දෙනෙක් අපි දැන්ටම බිහි කළා තිනවා. අද ධන නිධානයෙන් රුපියල් 102ක ත්‍යාගයකට හිමිකම් කියන්ට සමත් වෙනවා ජයග්‍රහී ලොතරැයිපත අලවි කරන්නේ රඹුකන NLB අලවි නියෝජිත HG ස්වර්ණලතා මහත්මිය. ඒත් සමගින් වාසනාවන්තයින් 94,704 දෙනෙක් අතරේ රුපියල් 54,91,160ක මුදලක් අපි අද බෙදා දෙනවා. කෙටි කාලයක් තුල රුපියල් කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 ලෙසින් අති දවැන්ත නිධානයන් ඔබේ කළ ධන නිධානේ හෙට ඔබේ නිධානයේ වටිනාකම රුපියල් 8,26,96,456.72ක්. රට පුරාම වාසනාවන්තින් බිහි කරන බලාපොරොත්තු වෙන්ම ලොතරැයි ලොව රාජ්‍ය කිරුළ මහජන සම්පත 6,216 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. අද ඔබේ සුපිරි තෑගි විදිහට අපි අරගෙන ආවිල්ලා තියෙන රුපියල් 2,40,00,000 වගේම මේ අපි තෝරාගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 6. අද මහජන සම්පත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය F ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 4,81,97 අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයිපතින් මේ වසරේ සුපිරි ත්‍යාගලාභී 9 දෙනෙක් අපි දැන්ටමත් බිහි කළා තිනවා. බලමු අද මහජන සම්පතේ වාසනාව. අද රුපියල් 125ක ප්‍රථම තෑගකට හිමිකම් කියන්ට ඔබ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයිපත අලවි කරන්නේ කලවාන NLB අලවි නියෝජිත HA සෝමසිරි මහතා විතරක් නෙමෙයි. ලක්ෂපතියන් 21 දෙනෙක් අපි අද මහජන සම්පතෙන් බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත අලවි කරන්නේ මෙන්න මේ NLB අලවි නියෝජිත වරුන් ඉන්ද්‍රානි ස්වර්ණලතා කදුරුවෙල ප්‍රේමදාස් ජයසිංහ අම්පාර AKD කුලරත්න අගලවත්ත චමින්ද පෙරේරා බණ්ඩාරගම දිලීප් කුමාර අරුගොඩ MA ජයතිස්ස කෑගල්ල චම්පිකා ප්‍රියංගනී කලේගාන මහින්ද ගලගම කුලියාපිටිය HK සුමනරත්න රජවැල්ල WMC සෙව්වන්දි බදුල්ල තමින්ද කුමාර ආනමඩුව විකෞශල්‍යා යාපනය EC දමයන්ති පොළොන්නරුව ආනන්ද රත්නසිරි කලවාන AIK රාමනායක කොටහෙන ලක්ෂපතියන් දෙදෙනෙක් බිහි කරනවා. ඒ වගේමයි ගිල්මන් සිල්වා මහනුවර පත්මසිරි පීරිස් ජේ.ඒ. සුනන්ද බොල්ලෑගල DD සුනීතා නවගම්ම සහ සුනිල් රංජිත් මාවතගමින් ලක්ෂපතියන් අද දවසේ බිහි කරනවා. ඒත් සමගින් වාසනාවන්තින් 267,170 දෙනෙක් අතරේ රුපියල් 2,15,49,280ක මුදලක් අපි බෙදා දෙනවා. හෙට මහජන සම්පත ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 2,45,27,136ක්. අද සම්පත ලොතරැයිපතෙන් ඔබට වාසනාව උදා කියලා දෙන්නේ මහජන සම්පත දිනුම් මැදීමෙන් තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4 යනුව අද සම්පත 791 වන දිනුම් වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය F ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 1,9,7. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4 සහිත කොට පෙළ ගැලපාගෙන රුපියල් 250,000 බැගින් දිනන වාසනාවන්තින් 3 දෙනෙක් අපි අද බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත අලවි කරනවා SL පෙරේරා කටුනායක උදය කුමාර පැලියගොඩ සහ කපිල අමරසේකර වත්තේගම අපේ NLB අලවි නියෝජිත වරුන්. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 46 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒත් සමගින් වාසනාවන්ත ඔබ අතර අද සම්පත ලොතරැයිපතෙන් රුපියල් 1,18,12,480ක මුදලක් අපි අද බෙදා දෙනවා. මිනිත්තු 30ක් තුල වාසනාවන්තින් 960,136 දෙනෙක් අතරේ රුපියල් 8,698,280ක අතිදැවැන්ත මුදලක් අපි අදත් ඔබ අතර බෙදා දෙන්නේ NLB ජාතික ජයවර්ධනේ. මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
2: වාසනාවේ ආශිර්වාදය NLB.

ස්කාට ඔබ සූදානම්ද එල්බ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. වෙලාව රාත්‍රී 10:00 විනාඩි 16 ඔබ ලක්කන්න සමග.

වෙලාව රාත්‍රි 10යි විනාඩි 25යි. සමුගුණ යන වෙලාව හරි ඔබත් එක්ක රැඳුණු මම නලින් විරාජ් වාසනාවන්ත සුන්දර රාත්‍රියක් හෙට උදෑසන 6ට සතියක පත්තර විස්තර සමග හමු වෙමු. සුබ රාත්‍රියක්.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීම

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සුභා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරා නොවේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

ක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

ගෝත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසු දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजक सूत्र देशनाव देश ज्ञानन वहंसी गंपुल मीतलाव कुहुमन रुवन पा मूल महाविहाराधिपति पूज्यपाद गणे कुमरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

ආනුභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර

වෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම, පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සංසුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ

සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුයකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද! ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද! මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද! පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි, කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි.
මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඊටාම සැහැල්ලුයි. දැන් මා තුල පවත්නා වේගය සාමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඊටාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුල අල්ලා ගන්නට යයි කියලා මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕන

මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුළම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක්, කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත්, ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

පැමිණෙන අනතුරු වළක්වාලනෙහි ඉන්ද පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත

සූවිසි මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් තින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින්

වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණිතලේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සාන්

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

tu sisinu sasatu yan bete de vikashe. Piriti layam vitanade snayu paddhatiye pinavimete de rudire pavitratatuyete de manasika sanghindiyava atinimete de hetu vana bevin manasika nimna ශාරීරික සුවේද ධනවති සැලකිලි ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසය. ජය පිරිත ශ්‍රවණය කරන ඔබට.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ශාසනයේ ලාභීන් අතර අගතෙන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජබිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍ය මීගස්වැවේ